0: Tieto FM. Sieto Pocket Money.
1: උදේ 5:35 වෙලාව. දැන් ඔන්න පළවෙනි පැයේ අපේ පළවෙනි තනකරුවත් එක තමයි දැන් කතා කරන්න හදන්නේ සිතුම් මින්නේ. Good morning සිතුම්.
2: Good morning.
1: සිතුම් ලෑස්ති නේද එහෙනම් උදේ පාන්දරින්ම තරඟ කරන්න?
2: ඔව්.
3: හරි සිතුම් ඔන්න අපි ඔයාට අරගෙන ඇවිල්ලා තියෙනවා ප්‍රශ්න හතරක්. මේ ප්‍රශ්න හතර ඔයාට පොකට් මනී කරගන්න පුළුවන්. ඔයා හොඳට කල්පනා කරලා උත්තර දෙන්න තමයි තියෙන්නේ. අපි තප්පර 5ක් දෙන එක ප්‍රශ්නකට හරියට උත්තර දෙන්නේ වගේම උත්තර දෙකකුත් දෙනවා. එහෙනම් සිතුම් මේ තමයි ඔයාට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
1: සිතුම් මේක තමයි ඔයාට හම්බෙන පළවෙනි ප්‍රශ්නේ. අපි ඉගෙන ගන්නවා නේද සිතුම් මේ ක්‍රිස්තු වර්ෂ, ක්‍රිස්තු පූර්ව, බුද්ධ වර්ෂ එහෙම ඉගෙන ගන්නවා නේද? හරි මේ ක්‍රමේ භාවිතා වෙන්නේ සිතුම් තායිලන්තය, ලංකාව, මියන්මාරය වගේ රටවල් වල විතරයි. මං අහන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පෙර කාලය හඳුන්වන්නේ 1. ක්‍රිස්තු පූර්ව, 2. ක්‍රිස්තු වර්ෂ.
2: ක්‍රිස්තු පූර්ව.
3: පළවෙනි ප්‍රශ්නට හරි උත්තරේ දීලා ඔන්න රුපියල් 250කුත් අතට අරගෙන තියෙන නිසා සිතුම් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: දෙවන ප්‍රශ්න ඔන්න හම්බෙනවා සිංහල සබ්ජෙක්ට් එකෙන්. සිංහල භාෂාව අලංකාර කරන්න සමාන පද, විරුද්ධ පද, යුගල පද වගේ විවිධ පද වර්ග යොදලා තියෙනවා. එදිනදා ජීවිතේත් අපි මේවා පාවිච්චි කරනවානේ. අපි අහන්නේ නුවන් යන පදයට සමාන පදය මොකද්ද? මේ අතරින් 1. ඇස්, 2. නාසය.
3: දෙවැනි ප්‍රශ්නටත් හරි උත්තරේ දුන්නා. තව ප්‍රශ්න දෙකයි තියෙන රුපියල් 5000ක් දිනා ගන්න අපි අමු තුන්වැනි ප්‍රශ්නෙට.
1: තුන්වැනි ප්‍රශ්නේ ඔන්න හම්බෙනවා සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන්. මේ අතරින් සංවිධානාත්මක ක්‍රීඩාවක් නොවන්නේ 1. පන්දුව විසිකිරීම, 2. එල්ලේ.
3: හරි උත්තරේ වෙන්න ඕනි එල්ලේ ක්‍රීඩාව තමයි සංවිධානාත්මක ක්‍රීඩාවක් නොවන්නේ. හරි කමක් නෑ. ඔයාට දැන් අතේ තියෙන රුපියල් 500ක්. ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
2: හරි තෝරගන්න.
1: හරි මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. සිමෙන්ති කියන්නේ ජලය එක්ක මිශ්‍ර වුණාම දැඩි ඝනත්වයට පත් වෙන ඉදිකිරීම් කටයුතු වලදී අවශ්‍යම දෙයක් නේ සිමෙන්ති කියන්නේ. හරි මං අහන්නේ ලංකාවේ ප්‍රථම සහ එකම සිමෙන්ති කර්මාන්ත ශාලාව පිහිටා ඇත්තේ කොහෙද? 1. මාගම්පුර, 2. හලාවත.
3: මාගම්පුර තමයි ලංකාවේ ප්‍රථම සහ එකම සිමෙන්ති කර්මාන්ත ශාලාව පිහිටලා තියෙන්නේ. අතේ තිබ්බ රුපියල් 500ක් 250ක් වෙනකන් අඩු වුණා බෝනස් ප්‍රශ්නට හරියට උත්තර දෙන්න බැරි වුණ නිසා. හැබැයි අපි ආයෙම දවසක උත්සාහ කරොත් රුපියල් 5000ම දිනා ගන්න පුළුවන්. හොඳට සිතුම්.
1: ජය වේවා සිතුම්.
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0.714151 දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි. අනුග්‍රහය.
4: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
5: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: වැඩියතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගල් එකෙන් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
2: ඒකත් තව සාමාන්‍ය කල්පනා වෙන්නේ වෙරින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
1: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
2: ආ මොකක් ගැනද සැන්නේ?
1: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
2: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකෙ විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
4: අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
6: සෙනසුරාද උදේ 8ට
7: බෑවන් කෙල්ලොත් එක්ක
8: ඇයි
7: මම කිව්වා බබා ඔයා තමා මගේ මුළු ලෝකෙම කියලා
8: ඉති
7: බැලගෙන බැලගෙන ගියානේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ
8: ඇයි වන් ඒ
7: පස්සේ නුවන් තේරුනේ දැස් එක
8: ඇයි
7: මගේ කෙල්ලගෙනම මන් දාකිනිනේ බක්
8: ඈ ඔව්

0: Asiata Pocket Money. උදේ පහ විනාඩි 55 වෙලාව දැන් ඉන්න අපිත් එක්ක කතා කරන්න අනුජ උඩුගම්පල ඉඳන්. Good morning අනුජ.
1: Good morning.
0: අනුජ ඇස්තේනේ දෙන තරම් කරන්න?
2: හරි එහෙනම් ඕනේ ඉස්කෝලේ යන්න කලින් රුපියල් 5000ක් දිනා ගන්න තමයි ලෑස්ති වෙන්නේ අනුජ. අපි ඔයාලට ප්‍රශ්න හතරක් දෙනවා. හොඳට කල්පනා කරලා උත්තරේ දෙන්න. තප්පර පහකුත් අපි දෙනවා. උත්තර දෙකකුත් දෙනවා. මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: අනුජ පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. රාත්‍රිය හසේ තරු කිහිපයක් එකට එකතු වෙලා හැදිලා තියෙන රටා අපි තරු රටා විදිහට හඳුනනවා. මිනිස්සු ඉස්සර මේවා භාවිතා කරගෙන මුදු ගමන් මාර්ග සොයා ගන්න හැමත් මේ තරු රටා පාවිච්චි කරලා තියෙනවා. හරි මං අහන්නේ මේ අතරින් තරු පොකුරක් වන්නේ 1 ඔරායන් 2 හද්දින්න.
2: මේ අතරින් තරු පොකුරක් වන්නේ කියලා තමයි අපි ප්‍රශ්න ඇහුවේ. හරි උත්තරය හද්දින්න. හරි. තව ප්‍රශ්න තුනක් තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: ඔන්න දෙවැනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. 1898 දී තමයි කොළඹ බෞද්ධ සංගමය ආරම්භ වෙන්නේ. ලංකාවේ බෞද්ධ තරුණයන්ගේ ආගමික, සමාජීය වගේම අධ්‍යාපනික ප්‍රවර්ධනයටත් මේ සංගමය සෑහෙන හේතු වුණා. හරි. අපි අහන්නේ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පිහිටවීමට පුරෝගාමී වූ පුද්ගලයා කවුද? 1. අනගාරික ධර්මපාලතුමා. 2. ඩී.බී. ජයතිලක.
2: කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පිහිටවීමට පුරෝගාමී වූ පුද්ගලයා තමයි ඩී.බී. ජයතිලක. හරි. තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නට උත්තර දුන්නොත් ඔයාලට බෝනස් ප්‍රශ්නේ තෝරගන්න පුළුවන්. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: ඔන්න මේ ප්‍රශ්නේ වලට හම්බෙන සෞඛ්‍ය සබ්ජෙක්ට් එකෙන් මිනිස්සුරට අවශ්‍ය යකඩ ප්‍රතිශතය හම්බුනේ නැත්නම් යකඩ උනතාවේ අපේ ශරීරයට ඇති වෙනවා. සමහර අපි ඉස්කෝලේ යන කාලෙක අපිට යකඩ පෙති එහෙම දෙනවා නේද ඉස්කෝලේ. අන්නේ යකඩ උනතාවේ මගහරවන්න තමයි මේ විදි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුනේ. හරි මං අහන්නේ යකඩ උනතාවේ නිසා ඇති වෙන රෝගී තත්ත්වයක් වන්නේ 1. ගලගණ්ඩය. 2. රක්තහීනතාවය.
2: ප්‍රශ්න තුනක් අපි ඇහුවා. එක ප්‍රශ්නකට උත්තර දීලා මේ වෙනකොට රුපියල් 250ක් දිනා ගන්න ඔන්න අනුජට පුළුවන් වුණා. අනුජ දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
0: හරි අනුජ මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය 1945 දී දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ස්ථාපිත කරපු ජාත්‍යන්තර සංවිධානයක්. ඒකේ ප්‍රධාන අරමුණ තමයි ලෝක සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම. මං අහන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය තියෙන්නේ කොහෙද? 1. ජිනීවා නුවර. 2. නිව්යෝක් නුවර.
2: අතේ තිබ්බ රුපියල් 250 පස්කුණේකින් වැඩි වෙලා රුපියල් 1250ක් දිනා ගන්න අනුෂ ශෂේන්ට ඔන්න පුළුවන් වුණා.
0: අනුජ දැන් අද ඉස්කෝලේනේ කීයටද?
1: 6:45.
0: 6:45 දවසේ. වෙනවා තේරෙනවනේ. එහෙනම් යාළුවන්ටත් කියන්න ඕනේ ඉස්කෝලේ ගිහිල්ලා අපිට මැසේජ් එකක් දාන්න කියලා. ජය වේවා.
2: අනුෂ ඒ විදිහට පොකට් මනි 1250ක් දිනා ගද්දී ආයමත් සරයක් වුණ නංගිල මලීලාට මතක් කරනවා කොහොමද මැසේජ් කරන්න කියලා. 0714151151 තමයි අපේ වට්ස්ඇප් නම්බර් එක.
0: රයිට්. අපි දැන් මේ පොකට් මනි දෙනකොට මාෂි මේ සල්ලි වල තියෙන වැදගත්කම අපේ පොඩ්ඩොන්ට තේරෙනවා නේ. කියන්නේ සල්ලි කොච්චර වටිනවද නේද? 5000ක් වුණත් වින් කරන්න ප්‍රශ්න හතරකට උත්තර දෙන්න ඕනේ හරියට. කිනකොට පොඩ්ඩොන්ට දැනනවා දැන් සල්ලි වල කොච්චර වටිනාකමක් තියෙනවද? සහ අම්මලා තාත්තලා පොඩි කාලේ දම උගන්වන සල්ලි තුරු කරන්න ඕනේ. දැන් ලෝක යන විදිහත් එක්ක අපිට තියෙන ඉස්සරහට තියෙන වියදම් වැඩි වෙනවා. ඒ හින්දා මුදල් පරිභෝජනය කියන එක සල්ලි පාවිච්චි කරනවා කියන එක බොහොම පරිස්සමින් කරන්න ඕනේ කියන කාරණේ අම්මලා තාත්තලා කියලා දෙනවා. ඒත් එක්කම අම්මලා තාත්තලා තමන්ගේ දරුවා ගැන හිතලා දරුවා ගැන අගතේ වෙනුවෙන් අනිවාර්යයෙන්ම මුදලක් ඉතුරු කරනවා. ඒක ලොකු මුදලක් වෙන්න පුළුවන්, පොඩි මුදලක් වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ මුදල් ඉතුරු කරන්න ඕනේ හොඳම තැනක, විශ්වාසයේ තියෙන තැනක. මොකද වර්තමානයේ වෙනකොට ගොඩක් දේවල් ගැන තියෙන විශ්වාසය නැති වෙලා ගිහලා තියෙනවා මිනිස්සුන්ට. හැබැයි මුදල් ඉතුරු කරනකොට විශ්වාසය කියන දේ හොඳටම තේරෙන්නේ. මොකද මුදල් එහෙමෙහෙ වෙන්නවත්, මුදල් අඩු වෙන්නවත් එක එක කතන්දර තියෙන්න බෑ මාෂි. සල්ලි තුරු කරනකොට හොඳම තැනක් වෙන්න ඕනේ. හොඳම තැනට ගැළපෙන්නම තැන තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හඳුන්. නලදෙන පංචායතුරුන් ගිනුම ගන්න කෝල් එකක් 13:19ට ඔයාගේ දරුවා වෙනුවෙන්ම තමයි පංචායතුරුන් ගිනුම නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රතිලාභ ගොඩක් තියෙනවා අපි ඒක මතක් කරන්න ගන්න කෝල් එකක් 13:19ට
2: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි
3: සියත පොකට් මනි අනුග්‍රහය
2: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලිසියට 4.5යි සඵල පොලිසියට 4.9යි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න අමතන්න 13.19
4: අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
2: දැන් වෙලාව උදැසන 6යි
5: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Good Money. හය විනාඩි හයයි වෙලාව මාශි තිබෙන පැය ඉන්නකොට ඔන්න අපිත් එක්ක කතා කරන්න ඉන්නවා දැන් ගුණාංගි. ගුඩ් මෝනින් ගුණාංගි.
1: ගුඩ් මෝනින්
0: ගුණාංගිට නම දෙන්නේ කවුද ගුණාංගි?
1: අම්මා.
0: හරි, ලස්සන නම තියෙනේ ගුණාංග වලින් අගතැම්පත්. හරි, ගුණාංගි ලෑස්ති නේද නම් තරම් කරම?
2: හරි, එහෙනම් අපි ප්‍රශ්න හතරට උත්තර දීලා රුපියල් 5000ම දිනාගමු. හොඳද? අපි ඔයාලට තප්පර පහක් දෙනවා ඒක ප්‍රශ්නකට හරියට උත්තරේ තෝරන්න. ඒ වගේම උත්තර දෙකකුත් තියෙනවා. ප්‍රශ්න හතරකුත් තියෙනවා. අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: ගුණාංගි, උන පළවෙනි ප්‍රශ්න වලට හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. උඩරට රාජධානී හුමාරු වෙළඳ බාණ්ඩ අතරින් මෙරට ආනයනය නොකළ ද්‍රව්‍යයක් වන්නේ මොකද්ද? 1. මීඉටි, 2. කරවල.
2: මීටි තමයි හරි උත්තරේ. හරි උත්තරේ දුන්නා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: මොන දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්? අහසේ තරුවැල් පිරිලා පොළවේ සුදු මල් පිපිලා මේ පද්‍ය පාඨය සඳහන් වන කාලය මොකක්ද? 1. රාත්‍රී කාලය, 2. සවස් කාලය.
2: ගුණාංගි දෙවෙනි ප්‍රශ්නටත් උත්තර දීලා ඔන්න රුපියල් 500ක් පොකට් මනි මේ වෙද්දි දිනාගෙන තියෙන තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි අමු තුන්වෙනි ප්‍රශ්නට.
0: තුන්වෙනි ප්‍රශ්නේ ඔන්න හම්බෙන්නේ භූගෝලයේ සබ්ජෙක්ට් එකෙන්. ලංකාවේ ප්‍රදේශයෙන් ප්‍රදේශයට පසේ ස්වභාවය වෙනස් වෙනවා. පසේ තියෙන සංකටක නිසා මේ වෙනස්කම් සිද්ධ වෙනවා. හරි, මං අහන්නේ හුණුගල් රතුපස් වැඩිපුරම තියෙන්නේ කොහෙද? 1. කඳුකර කලාපේ, 2. යාපනයේ අර්ධද්වීපේ.
1: 1.
2: හුණුගල් රතුපස් වැඩිපුරම තියෙන ගුණාංගි යාපනයේ අර්ධද්වීපේ. හරි, මේ වෙද්දී ඔයා ප්‍රශ්න දෙකකට උත්තර දීලා රුපියල් 500ක් පොකට් මනි අතට අරන් තියෙන නිසා ඔයාලට අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
0: හරි ගුණාංගි, මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අවසාන ප්‍රශ්නේ. ලංකාවේ පළාත් 9ක් තියෙනවා. ඒ වගේම දිස්ත්‍රික්ක 25කුත් තියෙනවා. හරි, අහන්නේ ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කය මොකක්ද? 1. මහනුවර, 2. අනුරාධපුර.
2: අතේ තිබ්බ රුපියල් 500යි 501 පස්කුණයකින් වැඩි වුණා බෝනස් ප්‍රශ්නෙට උත්තර හරියට දීලා දැන් ඔන්න රුපියල් 2500ක් පොකට් මනි දිනා ගන්න ගුණංගිට පුළුවන් වුණා.
0: ගුණංගි, කොහමද ওই පැත්තට වහිනවද? ගෙවල් පැත්තට කොහමද?
1: මෙන් හේනව වහිනවා.
0: ආ, දැන් අදත් වහිනවද?
1: ඔව්.
0: ඉස්කෝලේ යන්නේ නැද්ද එතකොට?
1: අද යනවා. මම ලෑස්තිලා ඉන්නේ. පැපිස් තියනවනේ අද.
0: ආ, හරි. එහෙනම් මේ පරිස්සම් ඉස්කෝලේ යන්නුනේ. ආලෝන්ටත් කියන්නුනේ ජය වේවා.
1: හරි.
3: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න
4: 13.99. දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.

0: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 14යි.
1: රොක් වෙමු සියතට.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: දියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනුත්.
6: නළලෙ ගහන්න ඕන හැම එකකින් පතමදියට කරු කියලා.
2: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්න කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න ඒක නිදෙන්න බෑ.
7: sorry.com ඒ වටිඩක් නැහැ.
0: උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
9: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 4 2 7 1 2 3 4 7
10: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.

ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be 98.1 98.4

0: Money. උදේ 6:23 වෙලාව. දැන් ඉන්නවා අපේ අවසාන තරගකාරිණිය තනෝෂි හිඹුටා නෙට්. Good morning තනෝෂි.
1: හොඳයි.
0: තනෝෂි good morning.
1: Good morning.
0: හරි තනෝෂි තාම නිදිමතෙන් දින්නේ ටිකක්.
1: නැහැ.
0: හරි ලෑස්තිනේ තරග කරන්න.
1: ඔව්.
2: හරි තනුෂිට ප්‍රශ්න හතරක් තියෙනවා හොඳට උත්තර දෙන්න තමයි තියෙන්නේ රුපියල් 5000ම දිනා ගන්න පුළුවන් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට
0: තනුෂිට පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන් කලාත්මක අගය විනාශ නොවන පරිදි පෞරාණික බෙහෙර විහාර 1 ප්‍රතිෂ්ඨාපනය කළ යුතුය 2 ප්‍රතිසංස්කරණය කළ යුතුය
1: ප්‍රතිසංස්කරණය කළ
2: පළවෙනි ප්‍රශ්නෙට උත්තර දීලා රුපියල් 250ක් දැන් අතේ තියෙන නිසා අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: හරි, ඔන්න දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝලයේ සබ්ජෙක්ට් එකෙන්. නිවර්තන මෝසම් දේශගුණයක් කියන්නේ වසර පුරා ඉහළ උෂ්ණත්වයක් පවතින, ඒ වගේම මෝසම් සුළං මගින් වාරික වශයෙන් අධික වර්ෂාපතනයක් ලැබෙන, ඒ වගේම වර්ෂා වනාන්තර වැනි ඝන වෘක්ෂලතා සහිත දේශගුණික කලාපයක්. මේකෙන් ඉගෙන ගන්න ඕනේ භූගෝලයේදී අපි වගහන්නේ නිවර්තන මෝසම් දේශගුණයේ පිහිටි රටක් වන්නේ මේ අතරින් 1 ජපානය 2 ශ්‍රී ලංකාව.
2: තනුෂි හොඳට පාඩම් කරලා තියෙනවා. ප්‍රශ්න දෙකකට ඔන්න උත්තර දීලා තියෙන්නේ. තා ප්‍රශ්න දෙකයි තියෙන තනුෂි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හරි, තනුෂි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. තත්කම්පණය වීමෙන් හඬ උපදවන භාණ්ඩ අපි තත් භාණ්ඩ විදියට හඳුන්වනවා. මම අහන්නේ මේ අතරින් තත් භාණ්ඩයක් වන්නේ මොකද්ද? 1 තබ්ලාව 2 වයලීනය.
1: වයලීනය.
2: ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහන්නේ ප්‍රශ්න 3යිනේ. ඒ ප්‍රශ්න 3ට හොඳටම උත්තර දීලා තියෙන්නේ. දැන් අතේ රුපියල් 1000කුත් තියෙනවා තනුෂි. ඔයාලට බෝනස් ප්‍රශ්න දැන් තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද අපි?
1: යන්න.
0: හරි තනුෂි, මේක තමයි ඔයාලට හම්බෙන අපේ බෝනස් ප්‍රශ්නේ, අන්තිම ප්‍රශ්නේ. අප්‍රිකාව කියන්නේ ලෝ විශාලත්වයේ අතින් ආසියාවට විතරක් දෙවෙනි වෙන පෘථිවියේ තියෙන දෙවන විශාලතම මහද්වීපය. මං අහන්නේ අප්‍රිකාවේ විශාලතම රට මොකක්ද? 1 දකුණු අප්‍රිකාව 2 ඇල්ජීරියාව.
1: දකුණු
2: තනුෂි, අප්‍රිකාවේ විශාලතම රට මොකක්ද කියලා තමයි අපි අහුවේ. හරි උත්තරේ වෙන්න ඕනේ ඇල්ජීරියාව. හැබැයි හොඳ උත්සාහයක් ගත්තා.
0: අනිවාර්යයෙන්.
2: ඒ උත්සාහයට තවත් දවසක අපි අවස්ථාවක් දෙන්න. අපි ආයෙමත් දවසක සම්බන්ධ වෙමු.
1: Thank you.
0: ජය වේවා.
1: Thank you.
3: ප්‍රශ්න 4යි. Pocket money රුපියල් 5000යි.
4: සියත pocket money. අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අනුබන්න වාර්ෂික පොලිසියට 4.5යි සඵල පොලිසියට 4.9යි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අනුබන්න අමතන්න 13.99
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
0: මාෂි අපි මතක් කරානේ පෙන්ෂා ඉදරුම් ගිණුම ගැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ආයතනයේ වයස අවුරුදු 18ට අඩු ඔයාගේ දරුවා විනුබිම්ම තමයි මේ සර්වෝදය ආයතනය පෙන්ෂා ඉදරුම් ගිණුම නිර්මාණය කරලා තියෙන්නේ. වාර්ෂික පොලිය තියෙනවා 104.5ක්. ඒ වගේම සඵල පොලිය තියෙනවා 104.9ක්. මේ පොලිය අනුපාතිකයත් එක්ක ඔයා සැලරි ගත්තම පොඩි ගාණක් තමගේ දරුවා විනුබිම් කරනවා නම් පෙන්ෂා ඉදරුම් ගිණුමක් ඕපන් කරලා ඒ මුදල දාන්න බය වෙන්න දෙයක් නැහැ. පොලියත් එක්ක තමයි වයස අවුරුදු 18න් පස්සේ සල්ලි ටික අතර ගන්න පුළුවන්කම හම්බෙන්නේ. ගන්න කෝල් එකක් 13 දහන වේට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්. ශාකාව කොහෙද, කොහොමද විස්තර ටික වෙන්නේ කියලා දැනගන්න පුළුවන්. ඉතින් රුපියල් 1000ක් විතරයි දාන්න තියෙන account එකක් open කරගන්නත් ගන්න call එකක් 13 දහන වේට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ජාතිවාදයට ඉඩක් නැහැ ජනපති කියයි. අනයිනික ආහාර මිල 20%කින් ඉහළ යන ලකුණු. විදෙස්ගත මව්පියන්ගේ දරුවන්ට රුපියල් 10,000ක්. පොටින් චීනයට.
0: දේශීය සියත. Local news on Seattle.
1: ජනාධිපති අනුර කුමාර දිසානායක අද මඩකලපුවේ සංචාරයක නිරත වීමට නියමිතයි. ඒ විෂමද්‍රව්‍ය තුරන් කිරීමේ රටම එකට මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට සහභාගී වීම සඳහායි. මඩකලපුව වෙබර් ක්‍රීඩාංගණයේදී වැඩසටහන පැවැත්වීමට නියමිතයි. මඩකලපුව මහජන පුස්තකාලය විවෘත කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහාද ජනාධිපතිවරයා සහභාගී වනු ඇති. මේ අතර ජාතිවාදය අවසන් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව පැවසුවේ 17 වන ජාතික විජයග්‍රහී සමරුවට ඊයේ එක්වමින්. 17 වන ජාතික විජයග්‍රහී සමරුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවීර ස්මාරකයේ අභියසදී ඊයේ පසුරුවේ පැවැත්වුණා. මේ එහිදී අදහස් පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක,
2: මා යුද්ධය හොඳද නරකද කියලා විනිශ්චය දෙන්න සූදානම් නැහැ. හැබැයි මා කළ යුත්තේ නැවත කිසිදාක යුද්ධයක් නොවන විදියට වග බලා ගැනීමයි. මා සහ මගේ රජය පිණිසිටින්නේ යුද්ධයක් ඇති නොවන විදියට වග බලා ගැනීමටයි. හැබැයි කණ්ඩායම් ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට ජීවත් වෙලා පුරුදු නැහැ. උන්ට කැමති ගැටුම, උන්ට කැමති අපහාස, උන්ට කැමති අවලාද. සියලු දෙනා නීති ඉදිරියේ සමාන වීම අතිවරප්‍රසාද ලෙස කණ්ඩායම් වලට වේදනාවට කාරණයක් වෙන්න පුළුවන්. වෛරය, ක්‍රෝධය, කෝපය අපූර්ණ ඉතා සුළුතර පිරිසක් ඉන්න බවත් අපි දන්නවා. ජාතිවාදී ගෝරනාඩුව, ආගමික අන්තවාදී ගෝරනාඩුව, කුඩා කැළඹිලි සහිත කණ්ඩායම් වල ගෝරනාඩුව අපි අවසන් කළ යුතුයි. ඒ අදිෂ්ඨානය මේ රණවීර ස්මාරකයේ මත පිහිටා අපි පොරොන්දු විය යුතුයි.
1: ආනයිනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල 20%ක් දක්වා ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයිනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගණේෂ් විනයාගසුන්දරම් සඳහන් කළේ රුපියල අවප්‍රමාණය වීම ඊට හේතුව බවයි.
3: බොම්බේ ලෝණු අල කියන එක නම් චර ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොනවාට අපිට ඕන තරම් ඉන්දියාවෙන් ගෙන්නගන බොම්බේ ලෝණු පකිස්තානෙන් ඉඳලා අල ගෙන්න ගන්න පුළුවන්. ඒ නිසා එතන ලොකු ගැටලුවක් නැහැ. මේ ඩොලර එක වැඩි වෙන නිසා පොඩ්ඩක් මිලවල වැඩි වෙන්න පුළුවන්. 10% ඉඳලා 20% එනකම් ඒක වැඩි වෙන්න ඉඩ තියෙනවා. එච්චරයි. බඩු නම් කන්ටිනියුස් එනවා. පරුපුරණ ප්‍රශ්න තියෙනවා. මොනවද? දැන් පොඩ පොඩ වැඩි වී යනවා. මාකට් එක 240ට ගිහලා තියෙනවා. තව වැඩි වෙන්න ඉඩ තියෙනවා. පරුපු, මිරිස් ඒ වගේ ප්‍රශ්න තියෙනවා.
1: ඉන්දියාව සීනි අපනයනය සීමා කිරීම හමුවේ බ්‍රසීලියන් සීනි ආනයනයටද අවධානය යොමු ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.
3: අපි ඉන්දියාව විතර බලාපොරොත්තු නැමේ ඉන්නේ. හැබැයි බ්‍රසීල් එකේ ඉඳලා ඕනතරම් එනවා බඩු. ඒ එකම ප්‍රශ්නය වෙලා ඒකේ ඕ ඉඳලා බඩු එන්න සාමාන්‍ය දවස් 21 ඉඳලා 25ක් විතර ගන්නවා නෙවෙන් ගේන්න. ඒක විතරයි ප්‍රශ්න තියෙන්නේ. ඒ වුණාට රෙගුලර්ලි දාපු ඉම්පෝට් ටික එනවා. අනිත් එක ඉන්දියාවත් නතර කරලා තියෙන රෝ ෂුගර් එක විතරයි. රිෆයින් ෂුගර් එක නතර කරලා නැහැ. ඒ බඩු එනවා. දැනට උනතරේ අපේ ගාව මාස 1 ඉඳලා 1 මාර එනකන් ස්ටොක් එකක් තියෙනවා.
1: ඇමරිකා ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 338ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 328/123ක්. ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 243/157ක් ලෙස දැක්වුණා. එහි ගැනුම් අනුපාතය දැක්වුණේ රුපියල් 232/139ක් ලෙසයි. ආනයිනික ගල්ලංගුරු නෞකා සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවයක් නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ගල්ලංගුරු ආනයනයේදී අලාභයක් සිදු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක ප්‍රකාශ කළා.
4: ගල්ලංගුරු ගෙනාපු නැව් දෙක කොළඹ වරායට ඔබ්බෙන් දවසකට ඩොලර් 17,000 ගන්න එක නැවකට ගෙවමින් රඳවගෙන ඉන්නවා මහ වැසි මැද. අනික් නැව ගොඩ බා ගන්න බැරුව පුත්තලමේ රැඳිලා තියෙනවා. මේවා සාහසික අපරාධ නැව් 30ක් ගල්ලංගුරු නැව් 30ක දිගට රටට ගෙනල්ලා ගේන්න ගිහිල්ලා විශාල පාඩු ඇති කරලා ඩීසල් අතිවිශාල ප්‍රමාණයක් නාස්ති කරලා ඇත්ත වශයෙන්ම කෝටි 3000කට වඩා වැඩි පාඩුවක් මේ රටට කරලා තියෙනවා.
1: ගල්ලංගුරු ආනයනය පිළිබඳ ඇතැම් පාර්ශව අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ.
5: සමහර නැව්වල ගල්ලඟුරු ගොඩ බෑ මේ ක්‍රියාවලිය මේ වෙනකොට පවත්වගෙන යනවා. තවත් ඉදිරියේදී කීපයක් සම්පූර්ණ කරන්න තියෙනවා. නමුත් මේ කිසිම නෞකාවකට ප්‍රමාද ගාස්තු ගෙවීමේ ඩැමරේජස් ගෙවීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ. තේ සමහරු විසින් ඇති කරන්න හදන ව්‍යාකූල තත්ත්වය සම්පූර්ණ සාවද්‍ය තොරතුරු මත ඇති වෙලා තියෙන ප්‍රකාශ. ඒ නිසා ඒවා කිසිසේත්ම නිවැරදි නැහැ. විශේෂයෙන් ටර්ම් ටෙන්ඩර් එකේ ඉන්න සමාගම් වලට අපි දැනුම් දීලා තියෙනවා. මේ කාලය තුල ගොඩ බෑම් ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න බැරි වුණොත් ඒගොල්ලෝ සැප්තැම්බර් මාසයේ වෙනකන් නැවරඳවා ගන්න ඉන්න සිද්ධ වෙයි. එතෙන්දි වගකීම ඒ සමාගම දරනවා මිසක් ලංකා ගල්ලඟුරු සමාගම හෝ බලශක්ති අමාත්‍යාංශය හැටියට අපි ඒකේ වගකීම ගන්න නැහැ කියන එක දැනටමත් අපි දැනුම් දීලා එයා ඒකට එකඟ වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේ ප්‍රමාද ගාස්තු කියන කාරණය සම්බන්ධයෙන් කිසිම ගෙවීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැහැ.
1: ලබන වසර සඳහා ගල්ලඟුරු ආනයනයට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ස්වාධීනත්වය පිළිබඳ ගැටලුවක් පවතින බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ ජාතක ලේකම් සංජීව ධම්මික සඳහන් කළේ.
6: 2026-2027 ගිය සතිය ටෙන්ඩරේ ඕපන් කළා. මේ ස්වාධීන ගල්ලඟුරු සමාගම ටෙන්ඩරේ ඕපන් කරන්නේ මේ අලුත් විදුලි බල සමාගමක් යටතේ. ඒකට එතනම ස්වාධීනත්වය කඩලා දිනන. එහෙනම් අපි දන්නවා මේ අස්සුණු ඇමති පත් කරපු සභාපති උන්නැහැ තමයි තාම මේකේ ඉන්නේ. ඒකට මේ සභාපති උන්නැහැ මේක මෙහෙවනවා. ඒකට මේක ස්වාධීන වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ඇමතිවරයාගේ බලපෑම මේ සභාපතිවරයා හරහා කරනවා. අපි ඉල්ලීමක් කරා දිගින් දිගට මේ සභාපතිවරයා ඉවත් කරන්න කියලා. එහෙම ඉවත් කරන්නෙත් නැහැ.
1: ප්‍රමිතියෙන් තොර ගල්ලඟුරු ආනයනය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියකට යොමු විය යුතු බවයි බලශක්ති විශේෂඥ අර්ජුන පෙරේරා පැවසුවේ.
7: ජනතාධිකරණයට මම නගන ප්‍රශ්නය තමයි පුන පුනා තමන් දූෂිත නැතයි කියන රජයක් රාජ්‍ය ඇමතිවරේ ලේකම්වරයෙක් ඉන්න රජයක් ඇයි එම යුක්තිය පසඳින්න පුළුවන් එකම ස්ථානය වන ගරු අධිකරණ පද්ධතියට යොමු වෙන්න බය? තමුන් නිර්දෝෂී කියලා දන්නවනම් ඒකට අවශ්‍ය කරුණු කාරණා සාක්ෂි සාධක සිය නීතිඥවරුන් මගින් ගරු අධිකරණයට ඉදිරිපත් කළොත් ගරු අධිකරණය අනිවාර්යෙන්ම යුක්තිය පසඳින. බොහොම ස්වාධීනව. ඉතින් තමුන් ඔච්චර ෂුවර් එකක් තේනව නම් නිවැරදි නිර්දෝෂයි කියලා අධිකරණයට යන්න බයයි.
1: දේශීය ආදායම් සංශෝධන පනත අනුව නඩු කටයුතු වලට එළඹීම සිදුවන්නේ බදු අයකර ගැනීමට නොහැකිව විකල්පයක් නොමැති අවස්ථාවක පමණක් බව අමාත්‍ය ආචාර්ය අනිල් ජාන්ත ප්‍රනාන්දු පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තු විවාදයට එක්වමින්. දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේ සංශෝධන සහිතව සම්මත වුණා. බදු පැහැර හරින්නන්ට නඩු පැවරීමේ අරමුණින් පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවට පළවන මතය අසත්‍යක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
8: විශාල ප්‍රමාණයක් අපි දන්නවා තාමත් බදු දැලට එකතු වෙච්ච නැති බදු අනුකූලතාවයට ආපු නැති විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉස්සෙල්ලා කරන්න ඕනේ මේ බදු දැලට එකතු වෙන්න ඕනේ. ආදායම් බදු දෙපාර්තමේන්තුවට කිසිදු වමනාවක් නැහැ. ඔවුන්ට අවශ්‍ය කරන්නේ පළමුවෙන්ම කාර්යක්ෂම බදු අය කරගන්න. බදු අය කිරීමේදී යන වියදම අඩු කරගන්න. දැනටත් අපේ කලාපයේ ගත්තාම ශ්‍රී ලංකාවේ රුපියලක් අය කරගන්නකොට ඒ සඳහා වැය කරන මුදල සාපේක්ෂව ඉන්දියාව, බංග්ලාදේශ, පාකිස්තානය, මැලේසියාව වගේ රටවල් ගත්තාම අපි ටිකක් උඩින් ඉන්නේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නඩු දාන්න කාවත් නඩු ගෙන්නන්න යන්නේ අපි කවුරුත් දන්නවා නඩු වලට ගියොත් දම් වැඩි වෙනවා. නඩු කටයුත්ත පවා අපි ඇතුළත් කරන්නේ අදාළ ක්‍රියාමාර්ග පියවරෙන් පියවර අරගෙන වෙනත් විකල්පයක් නැතිම වුණොත් බැරිමම තැනක් විශේෂයෙන්ම වුණොත් තමයි මේ නඩු කටයුතු වලට යන්නේ.
1: ආණ්ඩුව ජනතාව මත පීඩනයක් එල්ල කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.
9: අර 112ට කාර්යයක් ගන්න ඡන්දේ දීපු තරුණයන්ටත් 150කින් බද්දක් ගහලා අසීමිත විදියට බද්ද වැඩි කළා. දැන් කියනවා ටින් නම්බරේ නැත්තම් නඩු දානවලු. මාස 6ක් හිරේ දානවා ටින් නම්බරේ නැත්තම්. දැන් මෙතුමල්ලා බලයට එන්න කලින් මේ ටින් නම්බර එක පිළිබඳව සමාජයේ කතිකාවක් හැදෙනකොට ආණ්ඩුව ප්‍රතිපත්තියක් විදිහට ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙනකොට මොකද්ද මෙතුමල්ලා කිව්වේ? ටින් නම්බර ඕනේ නැහැ කිව්ව රට හදන්න. හැබැයි දැන් බලයට ආවට පස්සේ මොකද්ද කියන්නේ? ටින් නම්බරේ නැත්තම් හිරේ දානවා. ඔතුමලට ඕක තේරෙන්නේ නැහැ. මේ බහුතරයක් ඉන්නේ නැහැ බදු ගෙවල නැහැ. මේ අය බදු ගෙවල නැහැ ජීවිතේට. තේින්ද ඔබතුමාලා ඒකේ තියෙන අමාරුව දන්නේ නැහැ. ඕ මම ගෙවලා තියෙන්නේ. ඔයලා ඔයාලගේ අය හොයලා තියෙන්නේ මාස ගාණක් ඉඳන් හොයනවා. ඒ අයට තේරෙන්නේ නැහැ මිනටේ සාමාන්‍ය ජනතාවට මේකේ තියෙන පීඩනය.
1: ජනතා මුදල් වංචා කළ පාර්ශ්වවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.
9: එකතු කරපු බදු හොරා කාපු අය තමයි අපිට මේ ගැන දැන් කියන්නේ. ඒ නිසා හොරා කාපු අයගේ නඩු ටික දැන් තියෙනවා එක දිගට පෙළට එනවා. ඒ නිසා තමයි සමහරුන්ට දැන් අලුගෝසු බවට පත් වෙලා තියෙන්නේ අදාළ නිලධාරීන්. වෙනද අපිට මතකයි එක්තරා ඇමතිවරයෙක් තමන්ගේ පරීක්ෂණය ආවට පස්සේ පාර්ලිමේන්තුවේ නෑ මේ වෙලාවේ. පරීක්ෂණය ආවට පස්සේ අමාත්‍යාංශ කාර්යාලේ නායකයාවක් කියලා අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන කියේ නෑ. මේ ඉතිහාසෙ අන්න පහුවදාට පහුවදා බලනකොට කොමසමේ හිටපු කොමසාරිස්තුමා ත්‍රිකුණාමලයේ විනිශ්චයකාරවරයා කියලා යවනවා. එහෙම ඉතිහාසයක් තිබිච්ච අය තමයි හොරා කාලා මාට්ටු වෙලා නඩු ඇටිලා ෆයිල් එක ගිහිල්ලා උසාවිය විභාග වෙනකොට අලුගෝසෝ කරන්න හදනවා.
1: නව පනත් කෙටුම් පතමකින් අපරාධ නඩු පැවරීමේ ප්‍රතිපාදන අන්තර්ගත කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කළේ.
9: වගන්ති ගන්නාවක් තුළ ඒ වගන්ති උල්ලංඝනය කිරීම තුළ ඔවුන්ට විරුද්ධව අපරාධ නඩු පවරන්න පුළුවන්. දැන් මේක ලංකාවේ පළවෙනි වතාවට. දැන් මේ බදු ගෙවන මිනිස්සුන්ට මොනවද තමුන්නාසල කරලා තියෙන්නේ? බදු ගෙවීම තුළ එයාට අඩුමතරමේ ඕලිමක නැතුව අඩුමතරමේ ඉස්සරහට ඇවිල්ලා මම බදු ගෙවන්නෙක් විදියට මට මෙන්න මේ සාහනේ දීලා තියෙනවද? නැත්තම් අඩුමතරමේ කාඩ් එකක් දීලා තියෙනවද බදු ගෙවන ඉඳා? මෙන්න මේ වගේ සාධාරණත්වයක් ඔයාලට තියෙනවයි කියලා. නෑ. මේගොල්ලෝ කියලා දඩු කඳේ ගහන්න හදාට. මොකද්ද සුනිල් ලඳුනේත් මහත්තයා කිව්වේ? උඹලා ගහ බදු ගහපල්ලා අපි ගෙවන්නේ නෑ. දැන් මොකද කියන්නේ? දැන් කියනවා හැමෝම බදු ගෙවන ලෑස්ති
1: කාලෝචිත සංශෝධන දේශීය ආදායම් සංශෝධන පනත් කැටුම්පතට ඇතුළත් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍රා පැවසුවේ.
10: නිසි පරිදි කරන්න ඕන වෙලාවට ඒ සංශෝධන කරපු නැති එකේ ප්‍රතිඵලය තමයි අපිට අද විඳින්න සිද්ධ වෙලා තියෙන නිසා අපි හිතනවා මේ වගේ සංශෝධන විශේෂයෙන්ම මේ අද සඳහන් වෙලා තියෙන මේ දේවල් ඉතාමත් අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි මේ සංශෝධන වලට එකඟයි.
1: විදේශ රැකියාවල නියුතු දෙමව්පියන්ගේ වයස අවුරුදු 2013 අතර වන දරුවන් දිවස් සොරක මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන්ට මසකට රුපියල් 10,000ක දීමනාවක් ගෙවීමට තීරණය කර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් මේ බව දැනුම් දුන්නේ කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙතයි. විදේශ රැකියාවල නියුතු දෙමව්පියන්ගේ මාසික ආදායම අනුව මෙම දීමනාව හිමි වනු ඇති. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 10ක්. නීති විරෝධී ලෙස සන්නිවේදන උපකරණ යොදා ගනිමින් රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස කොටස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුවයි. පොලිසිය පවසුවේ ගල්කිස්ස අතිරිය පාරේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ නීති විරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි. සැකකරු වයස අවුරුදු 55ක් වූ කළුපොවිල ප්‍රදේශයේ පදිංචිව සිටි මාලති වින්ජාතිකෙක්. රුපියල් කෝටියක පමණ වටිනාකමකින් යුත් සන්නිවේදන උපකරණ තුගයක් මෙහිදී පොලිස් භාරයට කැරුණා. රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් දෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ තිබෙනවා. ඔහු පිළිගැනීම සඳහා පැමිණ සිටියේ චීන විදේශ අමාත්‍ය වැන් ඊ සහ හමුදා තූර්යවාදක කණ්ඩායමයි. රුසියානු සහ චීන ධජලෙලවමින් රතු පලස මතින් පුටින් කැඳවාගෙන යනු ලැබුවා. චීනයට පැමිණීමෙන් අනතුරුව වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් පුටින් පැවසුවේ රුසියාව සහ චීනය අතර සම්බන්ධතා පෙර නොවූ මට්ටමකට ළඟා වී ඇති බවයි. දෙරට අතර වෙළඳ සම්බන්ධතා අඛණ්ඩව වර්ධනය කරන බවද පුටින් පැවසුවා. රුසියාව සහ චීනය අතර සමීප උපාය මාර්ගික සම්බන්ධතාවය ගෝලීය වශයෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බවයි ව්ලාදිමිර් පුටින් සඳහන් කළේ. කිසිවකුට එරෙහිව සධානගත නොවී සමය සහ විශ්වීය සමෘද්ධිය අපේක්ෂා කරන බවද ඔහු පැවසුවා. රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින්ගේ චීන සංචාරය සිදුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරයෙන් දින කිහිපයකට පසුවයි. ගිවිසුමකට එකඟවීමක් නොමැතිනම් දින 3ක් තුළ ඉරානයට පහර දෙන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමරිකාව නිවේදනය කළේ ඉරානයේ මිලිටරි මෙහෙයුම නැවැත්වීම සඳහා ඇමරිකා සෙනෙට් සභාව විසින්ද ඡන්දය ප්‍රකාශ කළ බවයි. ගැටුම අවසන් කිරීම සඳහා වන සාකච්ඡා අසාර්ථක වුවහොත් ලබන සතිය මුලදී ඇමරිකාව ඉරානයට එරෙහිව නව ප්‍රහාරයක් ආරම්භ කරනු ඇති. ඉරානයේ විදේශ මාධ්‍ය අබාස් අරක්චි පැවසුවේ යළි පහරදීම් ආරම්භ කළහොත් ඇමරිකානු ගුවන්යානා බිඳහෙලීමට කටයුතු කරන බවයි. යලි සිරස්තල. ජාතිවාදයට ඉඩක් නැහැ ජනපති කියයි. ආනෑනික ආහාර මිල 20%කින් ඉහළ යන ලකුණු. විදෙස්ගත මෝපියන්ගේ දරුවන්ට රුපියල් 10,000ක් පුටින් චීනයට. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමක.
0: පුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: මේ දවස්වල ලංකාවේ ගොඩක් ෆේමස් සිංගර් කෙනෙක් තමයි දිනේෂ් ගමගේ. ළඟලගම සින්දු දෙකකුත් රිලීස් කළා.
1: මුලින්ම මැරේජ් ලයිෆ් එකට අපෙන් සුබ පැතුම්.
2: අනේ මුලින්ම තෑන්කියෝ.
0: දැන් කියන්නකො රිලීස් කරපු සින්දු ගැන.
2: සින්දු දෙකක් රිලීස් වුණා. එකක් ලියමුදු දැන් අනාගතේ, අනිත් එක නිසලයි මායි සින්ග් කරන ඇයමයි ආවේ. ඉතින් සින්දු දෙකටම හොඳ ප්‍රතිචාර දැන් හම්බ වෙනවා. ඉතින් හරිම සතුටුයි.
3: කාලේ අනාතරේ
1: අපි දැක්ක නිසල එක්ක වෙනස් විදිහ වැඩක් කරලා තියෙනවා.
2: සින්දුව හතරනම් දැන් අවුරුදුකට කිට්ටු හැබැයි වැඩත් එක්ක පොඩ්ඩක් එහෙම මේ බෙවි දීප්පා. සින්දුවේ මෙලඩි කරේ මම ලිව්වේ අශෝත අධිකාරිය. අපි නිකන් හැමදාම ලියන ටොපික් එක නැතුව වෙන ටොපික් එක ලියන්න try කරා. ඉතින් මම හිතනවා ඒක හොඳට මිනිස්සු වැළඳගෙන තියෙනවා කියලා. ඉතින් සතුටුයි.
3: ප්‍රේමේ පෙන්ගඩුවේ දැසේ මල්ලිසුවේ.
0: ඇයි ඉතින් සින්දුවර නිසලවම තෝරගත්තේ?
2: නිසලගේ පළවෙනි සින්දුව හදන්නෙත් මම. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා ඉල්මයි කුරුල්ලෝ සින්දුව හිටලා ඊට පස්සේ අපිත් එක්ක එකටම ඉන්න සහෝදරයෙක් වගේ මල්ලි කෙනෙක්. ඉතින් කාලයක් තිස්සේ කතා විදිහට එකට සින්දුවක් කරමු කියලා ඊට පස්සේ ඉතින් කරා. Thank you so much. ජය වේවා.
3: හොඳම දේම නියඳගන්නම් අතරලාම අතරනම්
4: Talk of the town.
3: કે મેં હું હીરો
0: World famous actor කෙනෙක් උනත් fans ලා මිලියන ගානක් හිටියත් එයාටත් පාළුව තනිකම දැනෙන්න පුළුවන්.
1: ළඟදි සල්මන් ඛාන් Instagram එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා තිබ්බා. ගොඩක් දෙනෙක්ගේ අවධානය ගත්තේ මේ ෆොටෝ එක නෙවෙයි. ෆොටෝ එකත් එක්ක සල්මන් දාලා තිබ්බ ඒ කැප්ෂන් එක.
0: තනිකම පාළුව ගැන වගේ emotional දේවල් තමයි එයා කැප්ෂන් එකට දාලා තිබ්බේ.
1: මේ වෙනකොට සල්මන් ඇත්තටම තනි වෙලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක ෆිල්ම් එකක ප්‍රොමෝෂන් එකක් වෙන්නත් පුළුවන්.
3: නව කිය රුහනි කෙහි Now wo chehra nurani kahi
4: Talk of the town
1: Tatte minno ayayay kiyala sindu viral vela
0: Duwe ek Facebook ekata dammada
1: Facebook itarak nevi man oy dennawa Seeda TV Voice of Family ekata register karanna
5: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna Pauli dennekta ekata sindu kiyanna Seeda TV tulin obata labena lokuma chance ekak
6: Seeda Voice of Family
5: register wenna nama gama vistara 0712800800ට WhatsApp karanna
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.

0: திலகவர்தன டெக்ஸ்டைல்ஸ்
1: දහසක මූලික තැන්පතුවකින් අනුබන්න වාර්ෂික පොලිසියට 4.5 සඵල පොලිසියට 4.9 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අනුබන්න අවතන්න 13.99
2: දෙදහස කුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
3: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරී වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 0.11 544500 ලංකාවේ හොඳම ටැබ් එක Hotwell Pad 13 Pro අඟල් 10.1 තිරයයි මිලියම්පී 6580ක ලොකු බැටරියයි GB256ක ස්ටෝරේජ් එක නිසා සුපිරියටම වැඩ කරගන්න පුළුවන් ටැබ් එක තමයි Hotwell Pad 13 Pro Pen, Mouse, Keyboard, Leather Cover නොමිලේ රුපියල් 55,999කට හුබා වගකීමක් සහිතව මිලදී ගන්න
4: මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ
5: සුවඳ දෙන මල් වනේ
4: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ
6: විසිත් කෙරුව සිත යලි අහුල කෙන
4: එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්
6: මයි මාගේ මුළු ජීවිතේම හීන මෙම්පුරානේ
4: සනුක තමයි කුමාරයා මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
7: ගැහෙනවා.
4: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
8: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සරිත් විත් නිවුස් සංගීතයත් සමග.
9: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312
8: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM
10: මේ සියත FM එම්ම රියල් සින්දු නිතර ඇහෙන
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
12: මමිස් පොකට් මනි
13: මාෂි අපේ අතින් පොඩි අඩුපාඩුවක් වැරද්දක් එහෙම වුණාම අපි ඒක නිවැරදි කරන්න ඕන නේද
14: හරියටම හරි රවිෂ්ක සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක් අතින් අත්වැරදීම් වෙන්න පුළුවන් රවිෂ්ක කවුරු හරි කෙනෙක් අපි අතින් වෙච්ච මොනා හරි අත්වැරදීමක් පෙන්නලා දෙනවා නම් ඒක හරි විදිහට පිළිගන්න එක තමයි අපිට කරන්න තියෙන හොඳම දේ
13: අනිවාර්යෙන් ඊයේ දවසේ අපි මොමයිස් පොකට් මනි සෙග්මන්ට් එකේ ප්‍රශ්නයක් අහුව මාෂි ගම්පල ලංකාවේ කීවෙනි රාජධානියද කියලා හරි උත්තරේ වෙන්න ඕනේ 6 රාජධානිය හැබැයි අපි උත්තරේ විදිහට දුන්නේ 4 රාජධානිය. ඔන්න අද දවසේ අපි ඒක නිවැරදි කිරීමක් කරා. අපි රාජධානි ටිකක් කියමු නේද මාෂි?
14: ලංකාවේ පළවෙනි රාජධානිය තමයි අනුරාධපුර රාජධානිය. ඊට පස්සේ පොළොන්නරුවට එනවා. ඊට පස්සේ දඹදෙණියට, ඊට පස්සේ යාපහුවට, කුරුණෑගලට 6 තැන තමයි ගම්පොළ රාජධානියට හිමි වෙන්නේ.
13: ඔන්න ඒ නිවැරදි කිරීමත් එක්ක අද දවසේ අපේ සෙග්මන්ට් එකට එකතු වෙලා ඉන්නවා කඳානේ ඉඳන් ඉරේෂා. Good morning ඉරේෂා.
15: Good morning.
13: ඉරේෂා රුපියල් 5000ක් තියෙනවා. ලෑස්ති නේද 5000ම වින් කරන්න?
15: ලෑස්ති.
14: ඉරේෂා ප්‍රශ්න 4යි තියෙන්නේ. අපි තප්පර 5ක් ඔයාලට දෙනවා. ඒ විතරක් නෙවෙයි උත්තර දෙකකුත් දෙනවා. හොඳට කල්පනා කරලා හරියට උත්තරේ දුන්නොත් රුපියල් 5000ම ඔයාගේ අතේ. මේ තමයි ඉරේෂාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
13: ඉරේෂා, ගෙදර පුතාට අකුරු කියපු දවසේම මතකයිද?
15: මතක නෑ.
13: ඉමිතින් අපි දවස් මතක තියාගන්නේ නෑනේ නේද? හැබැයි අපි හැමෝම මෙහෙම හොඳට කතා කරන්නේ අකුරෙන් අකුර හෝඩිය කියවලානේ නේද?
15: ඔව්.
13: ඔන්න පළවෙනි ප්‍රශ්නේ මං වාගෙන් අහන්නේ සිංහල හෝඩිය ගැන. නූතන සිංහල හෝඩිය හඳුන්වලා දෙන්නේ 1980 දශකයේදී. මේ සිංහල හෝඩියට අවසානයේට හඳුන්වලා දුන්නේ ෆ අක්ෂරය. මං අහන්නේ නූතන සිංහල හෝඩියේ අක්ෂර කීයද? 1 අකුරු 60යි, 2 අකුරු 64යි.
15: 2.
14: ඉරේෂා, නූතන සිංහල හෝඩියේ අක්ෂර ගාන වෙන්න ඕනි 60යි. පළවෙනි උත්තරේ තමයි හරි උත්තරේ. හරි කමක් නැහැ ඉරේෂා, ඔයාලට තව ප්‍රශ්න තුනක් තියෙනවා. හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
13: ඉරේෂා, ළමයෙක්ගේ පූර්ණ ළමාවිය කියන්නේ අවුරුදු 5ට අඩු කාලේ. අපි දරුවෙක්ව වැඩියෙන්ම අවධානයෙන් පරිස්සමින් බලාගන්න ඕන කාලේ තමයි මේ කාලේ. ඔන්න දෙවැනි ප්‍රශ්න මංවාගෙන් අහන්නේ මේ ගැන. දරුවගේ මොලේ 90%ක්ම වර්ධනය වෙන්නේ වයස අවුරුදු 5ට කලින්. මේ කාලෙදී ආහාර වේල් 5ක් පමණ ලබා දීම බොහොම වැදගත්. අපි අහන්නේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ට ලබා දෙන ආහාරවල අඩංගු නොවිය යුත්තේ 1 MSG 2 DHA.
15: 1
14: MSG තමයි හරි උත්තරේ වෙන්න ඕන. රුපියල් 250ක් දිනා ගන්න ඉරේෂා. ඒ වගේම DHA කියන්නේ ඔමේගා 3 වලට. ඔමේගා 3 නිසා දරුවන්ගේ ශාරීරික වර්ධනය වෙන වගේම හෘද සෞඛ්‍යයට, මොළේ වර්ධනයට ඔමේගා 3 ගොඩක් වැදගත් වෙනවා. දෙවෙනි ප්‍රශ්නෙට හරියට උත්තර දුන්නා වගේ තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
13: ලංකාවේ ලී කැටයන් ගැන කතා කරනකොට අපිට මුලින්ම වගේ මතක් වෙන තැනක් තමයි ඇම්බැක්කේ දේවාලය. ඇම්බැක්කේ ලී කැටයන්. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ මම අහන්නේ ඇම්බැක්කේ දේවාලය ගැන. ඇම්බැක්කේ දේවාලය නිර්මාණය වෙන්නේ 14 ශතවර්ෂයේදී. සමස්ත දේවාලය පුරා ලී කැටයන් 514ක් තියෙනවා. අපි අහන ප්‍රශ්නේ ඇම්බැක්කේ දේවාලය පිහිටා ඇත්තේ කුමන දිස්ත්‍රික්කයේද? 1 මහනුවර දිස්ත්‍රික්කේ, 2 මාතලේ දිස්ත්‍රික්කේ.
14: ඇම්බැක්කේ දේවාලය පිහිටලා තියෙන මහනුවර දිස්ත්‍රික්කේ. හරි උත්තරේ දීලා අතේ තිබු රුපියල් 250 රුපියල් 500ක් කරගත්තා. ඒ වගේම ඇම්බැක්කේ දේවාලය නිර්මාණය කරලා තියෙන්නේ කතරගම දෙවියන් උදෙසා. ඉරේෂා, ඔයාට පළවෙනි ප්‍රශ්නට උත්තර දෙන්න ටිකක් අපහසු වුණාට ඔයා ප්‍රශ්න දෙකකට හොඳට උත්තර දුන්නා. දැන් ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද අපි?
13: ඉරේෂා, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපි හරි ආසාවෙන් කන කෑමක් නිකොස්. ඒ වගේම කොස් සැටත් එක එක විදිහට ඔයලා අපි ගෙදරදී කනවා. බැදලා, තම්බලා, ඒ වගේම කළු පොල් මාළු විදිහටත් හදනවනේ නේද? ඉරේෂා කොහොමද වැඩියම කන්න කැමති? කොසට ආහාරයට ගැනීමෙන් ශරීරයට යම් යම් ආහාර විෂවීම පාලනය වෙනවා. ආහාර ජීර්ණයටත් කොසට වැදගත් වෙනවා. මං අහන ප්‍රශ්නේ මේ අතරින් කොසට වල බහුලවම අඩංගු වන්නේ 1 කාබෝහයිඩ්‍රේට්, 2 යකඩ.
14: කොස්සට වල බහුලව මඩංගු වෙලා තියෙන කාබෝහයිඩ්‍රේට්. හරියට උත්තරේ දීලා ඉරේෂා ඔයා රුපියල් 2500ක් මමීස් පොකට් මනි දිනා ගන්නවා. ඉරේෂා, මේ ලැබුණ අවස්ථාව ගැන මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ?
15: ඔව්,
14: මට ඉතාම සතුටුයි මේ වගේ සම්බන්ධ වුණාට. ජය වේවා.
15: ජය වේවා.
13: මාෂි, ඉස්සර අපිට අම්මහෙම් පුංචි කැටයක් ගෙනත් දෙනවානේ සල්ලි එකතු කරන්න. මේ පොඩි ප්ලාස්ටික් කැටයක්, පාට පාට කැටයක් ගෙනත් දෙනවා. මේකේ කාස් එකතු කරන්න, මේකේ සල්ලි කොළ එකතු කරන්න කියලා අපි හරි ආසාවෙන් එකතු කරනවා සල්ලි. අම්මලා තාත්තලා අපිට මේ සල්ලි එකතු කරන එකේ අගය පොඩි කාලෙදම්ම කියලා දෙනවා. පංචායතරම් ගිනුමක් පොඩ්ඩොන්ට මුදල් එකතු කිරීමේ අගය කියලා දෙනවා. දරුවා අනාගතය ගැන හිතන දෙමව්පියෝ විදියට දරුවා වෙනුවෙන් සල්ලි තුරු කරන්න ඕන හොඳම තැනක, ඒ වගේම විශ්වාසයේ වගකීම තියෙන හොඳම තැනක. එතකොට තමයි දරුවත් ඒ දේ ඉගෙන ගන්න දවසකේදී බලාගෙන ඉඳලා යද්දී ඒ දේවල් කරන්න උත්සාහ කරන්නේ. මේ හැමදේටම හොඳම තැන තමයි මාෂි පංචායතරම් ගිනුම. වාසි ගොඩයි, සල්ලි ගැන හිතන්න බය වෙන දෙයක් නැහැ. ගන්න කෝල් එකක් 13:19ට වැඩිපුර සේරම විස්තර ටික දැනගන්න පුළුවන්.
14: ගේම අපිට මැසේජ් කරන නම්බර් එකක් මතක් කරන්න ඕන. අපි අද දවසට සමුගන්න කලින් 0714-151-151 තමයි අපේ WhatsApp නම්බර් එක. එවන්න අපිට මැසේජ් එකක් අපි ලෑස්ති පොකට් මනි දෙන්න.
13: එහෙනම් අපි අද දවසට යන්න තමයි හදන්නේ. සුබ දවසක්. මම රවිෂ්ක.
14: මම ආශී.

0: Good morning. දැන් වෙලාව උදේ 7යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණ මිල රුපියල් 2700යි.

0: වයසට නොයා ඉන්න මේ ආහාර වලින් ඈත් වෙන්න.
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
0: දැනට කරලා තියෙන පරීක්ෂණ වලින් හොයාගෙන තේනවා අපි ගන්න ආහාර නිසා අපේ වයසට යාම වැඩි වෙනවා කියලා. තවත් සරලව කියනවනම් අපි කන බොන දේවල් නිසා අපි වයසට යන එක වේගවත් වෙන්න පුළුවන්. මේ ආහාර ප්‍රදායක ආහාරයන්, එහෙම නැත්නම් ඉන්ෆ්ලමේටරි ෆුඩ්ස් කියලා අපි හඳුන්වනවා. නිතරම මෙවැනි ආහාර ගැනීමෙන් අපේ දේහයේ යම් යම් රසායනික සංයෝගයන්හි වැඩිවීමක් දකින්න පුළුවන්. සයිටෝකයින්ස්, ඔක්සිඩේටිව්ස් වැනි එවැනි රසායනික සංයෝග නිසා අපේ දේහයේ තියෙන සෛලවලට යම්කිසි ප්‍රදායක තත්ත්වයක් ඇතිවීමට ඉඩ තියෙනවා. එවැනි ප්‍රදායක තත්ත්වයන් අපි වයසට යන එක වේගවත් වෙනවා. මේ වගේ ආහාර තමයි සුදු පාන් වර්ග, ඒ වගේම බේකර් නිෂ්පාදන, ගැඹුරු තෙලේ බදින ලද ආහාර වගේම සකස් කළ චිප්ස් වර්ග වගේම ක්‍රැකර්ස් වර්ගත් අධික ලෙස සීනි සහ රසකාරක එක්කල ආහාර සහ බීම වර්ග, ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර වර්ගත් අයිති වෙනවා. ඒ වගේම සොසේජස්, හොට් ඩොග්ස්, බේකන් වැනි සකස් කළ මස් වර්ගත්, ඌරු මස්, හරක් මස් වැනි රතු මස් වර්ගත්, මත්පැන් භාවිතා කිරීමත්, කෘතිම රසකාරක වර්ණක සහ කල් තබා ගැනීමේ ද්‍රව්‍යයන් වැඩිපුර භාවිතා කරමින් සෑදු ආහාරත් ලබාගත් සැනින් ඔබගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යන ඉහළ ග්ලයිසෙමික් දර්ශකයක් අඩංගු ආහාරත් මේ ගණයට අයිති වෙනවා. මෙවැනි ආහාර ඔබ වැඩිපුර ගැනීමෙන් ඔබට වයසට වඩා වයසක පෙනුමක් ලැබෙන්න පුළුවන්. ඔබට මේ ආහාර වෙනුවට හැකි තරම් ස්වභාවික ආහාර ලබා ගැනීමෙන් ඔබගේ වයසට යාමේ වේගය පාලනය කරගන්න පුළුවන්.
2: මේනි වැදගත් වෛද්‍ය කරුණුත් එක්ක අපි හෙට උදෑසනත් හමු වෙමු.
1: ඔබ නොදන්න මෙඩිසින්,
3: ඔබ නොදන්න මෙඩිසින්.
1: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
4: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනේ.
5: මොකක් හරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
6: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝධ රථය David Pierce Motor Company Private Limited within.
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට, ලොකු සයිස් පොඩි price. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011732 NIPM, the city university, the place to be.
8: ප්‍යාල 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙක

0: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: අතිවිශ්වසනීය ගමනකට Chetak Electric Scooter kilowatt පැය 3.5ක lithium ion battery kilowatt 3.1ක motorය liter 35ක storage පහසුකම David Pierce e-mobility වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
2: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 492 0721 132 77
5: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
6: ඇලුමෙක්ස් නම් වරන්ටි විත් ගැරන්ටි.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: අනුවටයි දශම දෙක අනුවටයි දශම හතර
9: සියත දෙවයින පුරා
10: මේ පැයි හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
11: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
12: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
11: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: Good morning.
2: Good morning.
3: අම්මේ කල්පනා කරේ අපේ මේ ස්ටූඩියෝ එකට ආවට පස්සේ පිට වෙලාවවත් බලන්න විදියක් තිබුණ නැත්තම් අපි මේක ඇතුලේ දවස් ගාණක් හිටියත් අපිට වෙලාව තේරෙන්නේ
2: නැහැ. ඒ උනේ.
3: දැන් ඔබ දන්නවද ස්ටූඩියෝස් හදනකොට ජනෙල් දොරවල් දාන්න වැඩිය හිතන්නේ
2: නැහැ.
3: පුළුවන් තරම් ස්ටූඩියෝ එකක් අයිසොලේට් කරලා හදන්න. දොරක් විතරයි තියෙන්නේ. ඒ දොරත් තව මොකක් හරි එකක් ඇතුළට ඇරෙනවා මිසක කෙලින්ම ස්ටූඩියෝ එකක දොරක් පාරට ඇරෙන්නේ නැහනේ. පාරට ඇරෙන්නේ නැහැ. පාරට ඇරෙනවා නම් වාහනයක සද්දයක් ඔත් ඇහෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඔයා දන්නවද? මේ වගේම තීරියක් තමයි කැසිනෝල පාවිච්චි කරන්නේ. මේක එන භයානක කතාවක්. මට හම්බ වෙනවා මගේ යාළුවෙක් හොඳට සල්ලි තියලා කැසිනෝ ගහලම නැති වෙච්ච. මට එන කුතුහලයක් ආවා කැසිනෝ ගහපු මිනිහෙක් නැති වෙන්නේ කොහොමද? මිනිස්සු කැසිනෝ ගහන්නේ නැහැ නැති වෙන්න බලාගෙන. මිනිස්සු කැසිනෝ ගහන්නේ හැදෙන්න බලාගෙන. හැදෙන්න බලාගෙන කැසිනෝ ගහපු මිනිස්සු නැති වෙන්නේ කොහොමද? අන්න එතන තමයි ට්‍රික් එක තියෙන්නේ. කැසිනෝ එක ගේම් එක තමයි මිනිහෙක්ව ඒ මිනිහට නොදැනි වැඩිම වෙලාවක් කැසිනෝ එක ඇතුලේ රඳව ගන්න එක. මේ කැසිනෝ ගැන පොතක් ලියපු මිනිහෙක් ඉන්නවා. එයා තොන්ද කැසිනෝකාරයෙක්, ද කැසිනෝ ඩීලර් කෙනෙක්, මැනේජර් කෙනෙක්. එයාගේ නම බිල් ෆ්‍රයිඩ්මන්. මිනිහා නෙවාඩවල තිබිච්ච හොඳම වර්ගයේ කැසිනෝ 80ක විතර ඇවිදිනවා. ඒ හැම එකකම තියෙන හොඳ නරක අඩුපාඩු ලියනවා. එයා පොතක් ලියනවා. ඒක ඇත්තටම කැසිනෝ වලට ලියපු රූල් බුක් එකක්. ඒක නම කැසිනෝ මැනේජ්මන්. ඒකේ පළවෙනි රූල් එක තමයි කැසිනෝ එකක් ඇතුළට එන මිනිහට වෙලාව පිළිබඳව හැඟීම දනවන සීලු දේ ඉවත් කළ යුතුයි කියන එක. ඔරලෝසු අයින් කරනවා, ජනෙල් අයින් කරනවා, දොරවල් අයින් කරනවා, ඉරේලිය වැටෙන හැම තැනක්ම වහලා දානවා. කැසිනෝ එකක් ඇතුළට ගිහාම එතන දාලා තියෙන කෘතිම ආලෝකය විතරමයි තියෙන්නේ. ඒ කෘතිම ආලෝකය හදලා තියෙනවා හැම වෙලාවෙම අපිට කැසිනෝ සෙල්ලම් කරන්නම හිතෙන. කොයි වෙලාවකවත් දවල් වුණාද, රෑ වුණාද, උදේ වුණාද නැහැ. දැන් කීයද වෙලාව? දැන් මොකද්ද වෙලාව? දැන් කැසිනෝ සෙල්ලම් කරන්න හොඳ වෙලාව.
2: Yes.
3: එහෙම තමයි ඔබේ මොලේ ඔබට කියන්නේ. කැසිනෝ එකක් වාසි ගන්නෙ මිනිස්සු පරදිනකොට නෙමෙයි. කැසිනෝ එකකට වැඩිම වාසිය තියෙන්නේ මිනිස්සු වැඩිම වෙලාවක් කැසිනෝ එක ඇතුළෙම රඳව ගන්න පුළුවන් තාක්කල් තමයි. එතකොට තමයි දිනපු මිනිහව පරද්දන්නත් පැරදිත්ත මිනිහට ආපහු හෙටත් එන්න හිතන විදිහට දිනවන්නත් කැසිනෝ එකට පුළුවන් වෙන්නේ. මේක අහම්බයක් නෙමෙයි. මේක ට්‍රික් එකක්. දැන් සමහරවිට ඔබට හිතෙනවා ඇති අම්මෝ අපි වෙලාවට කැසිනෝ ගහන්න ඇත්තේ
2: කියලා. අනේ මට ඒක හිතුණා. හොඳ වෙලාව.
3: කොටි වල්ගේ අල්ලගත්තා වගේනේ කැසිනෝ ගහන්න ගියාම කියලා ඔබට හිතෙනවා ඇති. අපේ රටෙත් දන්න කියන හුඟාක් චරිත ඉන්නවා කැසිනෝ වලින් හැදිලා කැසිනෝ වලින්ම නැති වෙච්ච. හැබැයි හදිස්සි වෙන්න එපා සන්තෝෂ වෙලා මේ ඔබ කැසිනෝ යන්නේ නැති නිසා ඔබ බේරිලයි කියලා. අපිට සෝෂල් මීඩියාත් හම්බෙනවා ඒ වගේ. මේ සෝෂල් මීඩියා වලටත් මේ වගේම තීරියක් පාවිච්චි කරනවා ඉන්ෆිනිට් ස්ක්‍රෝල් කියලා. ඉන්ෆිනිට් ස්ක්‍රෝල්. නම පොඩ්ඩක් අමාරුයි කියන්න.
2: තීරිය අමාරුද?
3: තීරිය ලේසි.
2: හා ඔකේ.
3: තීරිය ඇවිල්ලා කොච්චරවත් ඉවරයක් නැහැ. කොච්චර ස්ක්‍රෝල් කරත් අපි දන්න දැන් ස්ක්‍රෝල් කියන වචනේ දැන් අපේ සිංහල වචනයක් ගන්නටම අපිට ඇවිල්ලා තියෙනවා. අපි ෆෝන් එකේ බල බල උඩට මෙහෙම ඇඟිල්ලෙන් තල්ලු කර කර බලනට අපි කියනවා ස්ක්‍රෝලින් කියලා. ඉන්ෆිනිට් ඒ කියන්නේ අනන්ත අනන්ත ස්ක්‍රෝලින්. දැන් ඔයා TikTok බලනවා. ඔයා බලනවා බලනවා බලනවා. කවදා හරි ඔයාට අන්තිම වීඩියෝ එක හම්බෙලා තියෙනවා.
2: නෑනේ.
3: ඔයා YouTube බලන්න ගන්නවා. දැන් YouTube එකටත් YouTube Shorts කියලා කොට කෑලි ඇවිල්ලා තියෙනවා.
2: Yes.
3: ඔයා බලනවා බලනවා බලනවා. ඔයාට මේ කවදා හරි දවසක අන්තිම වීඩියෝ එකත් ඔයා බලලා හා දැන් ඒක බලලා ඉවරයි කියලා. ඔයා එහෙම ඉවරයි කියලා ෆෝන් එක පැත්තක තියපු දවසක් මතකද?
2: නෑනේ. ඩේටා ඉවරුනොත් තමයි. තගම් බලනවා බලනවා බලනවා.
3: දැන් ඩේටා ඉවර වෙන්නෙත් නෑනේ.
2: ආ H15 තියෙනවනේ.
3: ඩේටා ඉවර වෙන්නෙත් නෑ.
2: ඒකනේ.
3: ඉතින් මේ ඉන්ෆිනිට් ස්ක්‍රෝල් කියන එක හොයාගත්තේ ලෝකෙ හිටපු සුපිරිම ගණේ ඉන්ටර්ෆේස් මැනේජ්මන්ට් කරපු අසා රස්කින් කියලා මිනිස්සෙක් 2006 දී.
2: හා
3: හා. හැබැයි ඉතින් මේ මිනිස්සයා පස්සේ හරි කනගාටු වුණාලු. එයා මේ හඳුන්වා දීපු ක්‍රමවේද ඇතුලේ මිනිස්සු ඉන්ටර්නෙට් එකට ඇබ්බැහි වුණා කියලා. දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඒක බිස්නස් ටූල් එකක් වෙලා ඉවරයි. කැසිනෝ වල කරන්නේත් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල කරන්නේත් ඔයාට වෙලාව ගැන තියෙන හැඟීම නැති කරන එක. දැන් ඇති කියලා දැන් මේක ඉවරයි කියලා හිතන හැඟීම නැති කරන එක තමයි කරන්නේ. එහෙම තියාගත්තොත් තමයි ඔයාව ඒ වැඩේට අලවලම තියාගන්න පුළුවන්. ඒ ට්‍රික් එක කැසිනෝවල විතරක් නෙමෙයි සෝෂල් මීඩියාවල තියෙන බව දැනගන්න.
2: හරි ඕකේ.
3: තියෙන බව දැනගන්න එක වාසි. මොකද එතකොට ඔබට එක තැනක අදහසක් එනවා. මේක බලලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක මම හිතලා නතර කරන්න ඕන එකක්. අනිත් එක ඉස්සරනම් කතා කරන වචනයක් ගානෙම කියන්නේ සෝෂල් මීඩියා පාවිච්චි කරන එක හොඳ නෑ කියලා. දැන් අපිට ඒකට එකඟ වෙන්න බෑ 100%. මොකද ඔයා සෝෂල් මීඩියාවල හොයන්නේ දියුණු වෙන්න උදව් වෙන පාඩම් නම්, දියුණු වෙන උදව් වෙන වීඩියෝස් නම්, දෙයක් අලුතෙන් තේරුම් ගන්න, දෙයක් අලුතෙන් හොයාගන්න උදව් කරන්න පුළුවන් මටීරියල් නම්, ඔයාට දිගටම හම්බෙන්නේ ඒ වගේවනේ. අන්න ඔයාට පුළුවන් ඒ පුරුද්ද ඒ පැත්තට පාවිච්චි කරන්න. එතකොට ඉතින් වෙලාවක් තුලාවක් ගැන ලොකු හැඟීමක් ආවේ නෑ කියලත් ලොකු ප්‍රශ්නයක් නෑ. හැබැයි කැසිනෝ ගියේ නෑ කියලා ඔබ බේරුණා කියලා හිතන්න එපා. කැසිනෝ ගියත් බේරිලා නෑ, කැසිනෝ නොගියත් බේරිලා නෑ.
2: ඔව්.
3: එච්චරයි.

0: Rockwemo Theatre. අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
1: අයියා මට ඇපල් මලක් දෙන්න
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
1: අයියා මට මල් ගොඩක් දීලා
2: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට apps 15ක්ම unlimited දෙන්නේ ඒ මතිමුට තව රුපියල් 100ක reload එකකුත් දානවා පිස්සුනේ
1: hatch 15 පිස්සුවක්ම තමයි
3: owner සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම single හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න owner ශ්‍රී ලංකාවේ 5G නායකයා

අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක

0: ரோக்வெமு சியதட்ட ඔබත් ඒරබල් සබසන් කලස සුවෙක්ද NIBM ද සිටි නිසිට සමකින් ඔබේ ගලෝබල් ලයිෆ එක ගොඩ නගා ගන්න UK, ඔස්ට්‍රේලියයා, මැලේසියා හෝ රශ්‍යයා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධයක් හිමි කරගන්න අදම අමතන්න 0111 732 1000 NIBM The City University The Place to Be
1: අම්රිතා වලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිති තුනක් ඇති අම්රිතා
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
7: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මිල්කා සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 50යි විල්මා ස්ට්‍රොන්ග් තේ ඉතිරි රුපියල් 90යි ප්‍රීමා කොත්තුමී හොට් ඇන්ඩ් ස්පයිසි 5 පැක් එක ඉතිරි රුපියල් 200යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 110යි කාගිල්ස් ෆුඩ් සිටි
8: මොක් ජුවලස් සිටි ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න. 0112 414 414 කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සමදා ඔබ සමගයි.
9: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂ සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්න 0111 544 5000
10: ඇලුමිනියම්නේ
11: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
13: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite battery එක පිළිදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහබාගේ කසුන් රොඩ්‍රිගෝ.
14: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම් දෙන්න කියලා හිතන් ඉතියි ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
8: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
15: Fiat Crazy Vendezi.
8: සිගුරාද හවස පහට සියත අහන්න.
16: Powered by Bid to Win.
17: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: අනුවටයි දශමත එකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: ගේනද සිගරක පැත් ඒසීකක්වත් මොනහරි මැච්චක් ගහගන්න සිගරකට යන්න සිගරකේ තියෙන සිංගල් ඒසී විතරක් නෙමෙයිනේ සිංගල් සිසිල් තවද බ්‍රෑන්ඩ්ස් තොගයක් තියෙනවා ඒසී ජාති එක එක ඒවා ආයෙ තියෙනවා නේද 9000 BTU කියයි 12000 කියයි 18000 24000 36000 ඊට පස්සේ ආ වහලේ හයි කරන ඒවාද බිම තියෙන ඒවාද මොනවද ඔබට ඕනි පිටියේ එල්ලන ඒවාද ඉල්ලන ඕන ජාතියකින් තියෙන ඕන බ්‍රෑන්ඩ් එකකින් තියෙනවා කියලා හිතන්නකෝ ඒසී ඒසී ටෙක්නොලොජි එක ගන්න ඕනි දැන් මෙහෙම කරන්න පුළුවන් දැන් ඇත්තටම මේ ටෙක්නොලොජි වල රිමෝට් එකේම මාර වැඩතොගයක් තියෙනවා ටයිම දාලා තියන්න පුළුවන් සමහර ඒවා දිනන ලයිට් ඔෆ් කරන්න පුළුවන් ඒක අර සමහරට ලයිට් එක කරදර වෙන රැට එක පත් වෙලා තියෙනකොට හරිම ලස්සන හැඩතල තියෙන ඒවා තියෙනවා ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා ඉතින් ඒසී තාක්ෂණයක් විදිහට දිනුනලා තියෙනවා සෑහනතරට එතනින් එහාට යන්න විදිහක් නැතිව දැනගාර පොඩි ලස්සන ලස්සන කෑලි පොඩි නයිස් ටු හැව් කෑලි ගොඩාක් ඇවිල්ලා තියෙනවා ඒකේ ඔප්ෂන්ස් ඇවිල්ලා තියෙනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක ඒසී වලටත් ඇවිල්ලා තියෙනවා මාරයි නේ ඒසී එකේ තියෙන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් AI තාක්ෂණේ වසන්ඩ වෙන්නේ නැහැ පුතා හොනේ මේ තරම් AI තාක්ෂණයේ ගේ ඇතුළට එනවා ඒවෙන් තමයි අපිට විදුලි ඉතුරු කරලා දෙන්නේ AI තාක්ෂණය මොකටද කියලා හෙවොත් එයා දන්නවා කාමරේ කට්ටිය ඉන්නවා දැන් පොඩ්ඩක් කෝල් කරන්න ඕනේ කාමරේ රස්නේ වීඩියෝ එකගෙන එනවා දැන් පොඩ්ඩක් කෝල් කරන්න ඕනේ ආ කාමරේ කට්ටිය නැහැ දැන් එච්චර කෝල් කරන්න ඕනේ ඔන්න AI තාක්ෂණය කරනවා ඒකයි ඒක වැදගත් නැතා
2: yes
1: අපි මේ දවස් ටිකේම කතා කරන්නේ බජාජ් අලුත්ම පෙට්‍රල් 3 wheel එකනේ. ඒකේ එන්ජින් එක ලොකු එන්ජින් එකක්.
2: 236cc.
1: හොඳ pulling power එකක් තියෙන. හොඳ throttle response එකක් තියෙන. 4 valve, 4 stroke. ඒකේ නිකන් කැලි එක එක පොඩි පොඩි ගුණන් ගොඩක් තියෙනවා ඒකට.
2: අනිත් එකේ reverse කරනකොටත් පොඩි special makeup තියෙනව නේද?
1: ඒකේ වැඩියෙන්ම කතා කරන්න ඕනේ ඒ දේ ගත්තා reverse gear.
2: හරි.
1: ඉස්සර මොකද්ද උන්ව කෑවේ?
2: ඔව් මෙහෙම කළා පල්ලෙහාට දානවා.
1: reverse කරන්න එපා වෙනවා එතකොට. දැන් reverse කරන එක නිකන් බොත්තමකින් කරන්න පුළුවන් විදිහට දීලා තියෙනවා. ඉතින් මේ ඩිජිටල් මීටරයක් තියෙන එක තියෙන පෙට්‍රල් වලින් තව කිලෝමීටර කීයක් දුවා ගන්න පුළුවන්. දැන් කොච්චර මේකේ දුවලා තියෙනවද? ස්පීඩ් එක මගේ කොච්චරද?
2: හරි, ඔකේ.
1: දකුණු පැත්තෙන් තියෙනවා රේඩියෝ එක හයි කරලා. ඒකත් ෆැක්ටරි එකම ෆිට් කරලා ඒවල ස්පීකර් සිස්ටම් එක දාලා අපු රේඩියෝ එක. ඒක බ්‍රෑන්ඩඩ්. ආයෙ අරුතෙන් දාන්න හිතෙන්නේ නැහැ. ඒක මාර ෂෝක් එකට ඒ ටික ඔක්කොම කරලා තියෙනවා. දැන් අපි ඉස්සරට වඩා බජාජ් අලුත් පෙට්‍රල් 3 wheel එකේ ඉන්ටීරියර් එක්ස්ටීරියර් ගැන හරිම ගැම්මට කතා කරනවා.
2: ඒ විතරක් නෙමෙයි ඕගලන්ට අලවියෙන් පසු දෙන සේවාව ගැන එක ඉතින් next level. මොකද කිලෝමීටර් 20න් 20ට ඉන්නවා කවුරු හරි කෙනෙක් බජාජ් සම්බන්ධයෙන්.
1: ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වාහනයක් ගත්තාම මේක ස්පෙයාස්.
2: මේක
1: සර්විස් එක.
2: මේක
1: රිපෙයාර්. කොලිෂන් රිපෙයාර් කාව මොනවද කරන්නේ? මොකක් හරි ප්‍රශ්නයක් આવුවත් කාටද කතා කරන්නේ? කාටද පෙන්නන්නේ? කාවද හම්බ වෙන්නේ? ඒව බජාජ් වාහනයක් ගත්ත මිනිසුන්ට කවදාවත් ප්‍රශ්න නෙමෙයිනේ. මොකද 1400කට වැඩි නියෝජිතයෝ ඉන්න ජාලයක් බජාජ්ලට තියෙනවා. එයාලට විතරයි ඒසා විශාල ජාලයක් තියෙන්නේ.
2: මං හරි ආසයි අරවින්ද අපේ ජෙනරේෂන් එකේ මිනිස්සුන්ට මොකද කවදාවත් ළමෙක් හිතනක විභාගයක් කරා කියලා. ඒ මොකද්ද රිසල්ට්ස් මොනවද ආමි කතා කර කර හැම ගෙදරටම කෝල් කර කර හැම නෑදෑයගේම දරුවගේ රිසල්ට්.
1: ඒ මහන් නෑනේ නේද?
2: ඒ මහන් නෑ අපේ ජෙනරේෂන් එකේ. හැබැයි ඉස්සර මතකද අපෙන්? අම්මෝ ගම මහනවා රිසල්ට්ස් මොනවද කියලා. හරිම ස්ට්‍රෙස්.
1: හරියට මදිපාඩුව තියෙන රිසල්ට් දෙන්න වගේ අහන්න. විභාගයක් කියන එක මේ ඉරණම තීරණය කරන එකක් කියන අදහස ඉස්සෙල්ලාම ගලව ගන්න ඕනේ
2: අපි. හරි.
1: අපි දැන් ඔය කිව්වා හොරයිසන් කැම්පස් එකේ වගේ තියෙන වැඩපිළිවෙල අපි කො ෆවුන්ඩ් කෝස් එක කරන්න මාස 6යි ඊට පස්සේ higher national diploma එක කරන්න ඒකට අවුරුදු 2යි ඊට පස්සේ top up degree කරන අවුරුද්ද ඒව කරන්න පිටරට විශ්වවිද්‍යාලවලට යන්නත් පුළුවන්
2: හරි නියමයි
1: මේක තියෙනවා business පැත්තේ ඒවා තියෙනවා IT පැත්තේ දැන් IT පැත්තේ cyber security artificial intelligence උගන්නනවා computing එහෙම නැත්නම් software engineering මේ ඕන පැත්තෙන් යන්න පුළුවන් මේක හොඳම කියලා කියනවා මේ artificial intelligence පැත්ත සහ cyber security පැත්ත ඉගෙන ගන්න පුළුවන් චුට්ටක් ඒවත් හොයලා බලන්න pathway එක තියෙනවා horizon campus එකට call එකක් දෙන්න ගිහිල්ලා බලන්න ළමයටයි ඔබටයි හැමෝටම ආසිතේ තැන දැක්කා.
2: හරි.
1: 011
2: right her mage commercial bank එකේ debit card එක කල්පනා කරනවාද මේ කෙල්ල වෙනදට වඩා මාව මාරු විදිහට use කරනවා නී ආ bill ගෙවන්න ගන්නවා shopping වලදී මේව කරන online payments වලදී ගෙවනවා yes එහෙම තමයි debit card එකට මාරු විදිහේ වටිනාකමක් එකතු වුණා commercial bank වෙනස මොකද ඒගොල්ලෝ තෑගි දෙන්න තීරණය කළා තියෙනවා debit cards වලින් ගනුදෙනු කරනකොට මාසෙකට රුපියල් 20000යි ගනුදෙනු කරන්න ඕනේ
1: දැන් මේ කාඩ් එකකින් වේදම් කරනවා කියන එක ලේසි ඔබට දැනලා තියෙනවද පර්ස් එකක පටවගෙන ගිහිල්ලා ඈ සල්ලි ඒසා ඇදලා මේකෙනුත් ඇදලා හෑන්ඩ් බෑග් එකත් ඇරලා ඒකෙනුත් එකතු කරලා ගැනලා අපි ගැනලා දීලා අපි ඒත් ටිකක් ලොකු ගාණක් දුන්නොත් ආයි බලන් ඉන්නවා හරි හරි ගානද හැම වෙලාවෙම සැකයි රුපියල් 50ක්ව වැඩි වෙලා
2: තියෙනවා
1: අපි 3-4 ගමන ගැනලා මිනිහාගේ අතට දීලා මේ ආයි බලන් ඉන්නම පිල්ලිස්සක්වත් වැඩියෙන් කියලා දෙනවා දන්නේ
2: හිතේ නිදහස නැ ගෙදර ගිහලත් මතක් වෙනවා සමහරට එතන මොකක් හරි
1: වුණා කාඩ් ගන්න දෙනෝකද එහෙම නැහැ ඔබට පේනවා ගහන ඉලක්කම් ටික බිල පේනවා ආරයිට් හරි කාඩ් එක ටක් ගාලා ගියා කවුද ගෙව්වේ කීයටද ගෙව්වේ කොහොමද ගෙව්වේ ඒ වැවිලා නිකන් අපේ සයිඩ් එකෙන් තියෙන බෙනිෆිට් මේ බෙනිෆිට් එක වෙනස් ඔබ කමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ් එක ක්‍රෙඩිට් නෙවෙයි ඩෙබිට් කාඩ් එක යූස් කරලා මාසයක් ඇතුළත රුපියල් 20000ක් ඊට වඩා වියදම් කරලා තියෙනවා නම් මේ දවස්වල මාකට් එකේ දෙන්න පුළුවන් ලොකුම තෑගි ටික දෙන්න කමර්ෂල් බැංක වල ඇස් වෙලා ඉන්නවා.
2: අපි තෑගි ටික ටක් ගාලා මතක් කරමු.
1: වැද්ද වෙන්න එපා. මිස්කෙන් තෑගි ටික මොනවද කියලා.
2: මෙතන තියෙනවා ඔයාට කියන්න ස්මාර්ට් ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින්, එයාර් කූලර්ස්, ඊට පස්සේ ෆෑන්, මයික්‍රෝවේව් අවන්ස් මේවා මේ අවසන් මහ දිනුම් මැදි මේව නෙමෙයි ඊට කලින් දෙන තෑගි සෙට් එක.
1: මොන දිනුම් මැදි මේ හරිය මිනිස්සුන්ට දෙන තෑගි ටික කියන්නකෝ මේ පාටි වෙන්නේ නැතු.
2: This is අවසන් මහ දිනුම් මැදි මේ ලැබෙන තෑගි ටික iPhone 17, laptop.
1: ශාල කරදරයක් වුණා
2: මේ. Triple door fridge. මම ඒක බැලුවා triple door fridge කියන්නේ නියමයි. ඒක මරු. ඊට පස්සේ තව තියෙනවා ඒගොල්ලන්ගේ front loading washing machines තියෙනවා smart TV තියෙනවා.
1: දැකලා තියෙනවා front loading washing machine. හා?
2: Yeah.
1: දැකලා තියෙනවා?
2: Yeah.
1: පුදුමයි.
2: කොහමද ජාග්‍රාහකයෝ 1000ක් තෝරන නිසා ඔබට දිනන්න chance එක තියෙනවා. හරිද
1: අවසාන ටිප් එක කොහමද කමර්ෂල් බැංකුවේ ඩෙබිට් කාඩ් එකක් හම්බෙන්නේ කමර්ෂල් බැංකුවේ account එකක් කරන ඕනම වෙලාවක ඔබට ඩෙබිට් කාඩ් එකක් ඒ මොහොතේම දෙනවා
2: සත්‍යයි

හතයි විනාඩි 49යි අපිට පත්තරේ බලන්න තෝණි. ඊට කලින් මතක් කරන්න ඕනි අපි මොනා ගැනද කියන්නේ. අපි පැල්වත්ත කිරි ගැන කතා කරමු. පැල්වත්ත කියන බ්‍රෑන්ඩ් එක ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේ නිෂ්පාදන ක්‍රියාවලියම සිද්ධ වෙන්නේ ලංකාව ඇතුලේ. ලංකාවේ කිරි ගොවීන් එකතු කරගෙන, ලොකුම කිරි ගොවීන් ප්‍රමාණයක් එකතු කරගෙන තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට හැමදාම කියනවා වගේ අඩුම මිලට අපිට පැල්වත්ත කිරි ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. Thank you පැල්වත්ත. ඊළඟට අපි හච් ගැන කතා කරන්න ඕනි. හච් අපි හච් 15 පැකේජ් එක ගැන තමයි මේ දවස්වල කතා කරන්නේ. සී ශ්‍රී ලංකා ගැනත් මතක් කරන්න ඕනි. ඒ ලෙවල්ස් ඉවර කළා, රිසල්ට් එක S3ක් නම් ඔබට අවස්ථාව තියෙනවා සී ශ්‍රී ලංකා එක එකතු වෙන S3ක් කින් උඩ ඉන්න. හරිද? S3 විතරක්ම නෙමෙයි, S3කින් උඩ ඉන්න අයට අවස්ථාව තියෙනවා CA ශ්‍රී ලංකා එක ජොයින් වෙලා චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න. ඉතින් වරලත් ගණකාධිකාරීවරයෙකුට ලෝකයේ තියෙන පිළිගැනීම ගැන අපි හැමදාම කතා කරනවා. ඉතින් නිකම්ම නිකන් ජොබ් එකකට යනවා වගේ නෙමෙයි. ඉතින් වරලත් ගණකාධිකාරීවරයෙක් වෙලා යනවා කියලා කියන්නේ ඒ ආයතනයේ ඉන්න වටිනාම පුද්ගලයා බවට ඔබපත් වෙනවා. මොකද අනාගතයේ දකින්න ඔය ගණන් මිනුන් එක්කනේ හැමතිස්සම ආයතනයක් දුවන්නේ නේද? ලාභ අලාභ උඩ තමයි දුවන්නේ. ඉතින් ඒ ටික බැලන්ස් කරලා ගොඩ දාලා දෙන්න පුළුවන් කියලා කියන්නේ ඔබ තමයි ඒ ආයතනයේ ඉන්න වැද්දා. බොසුත් ඇවිල්ලා ඔබට මෙහෙමයි මෙහෙමයි කියලා පොඩි එකක් තියෙනවා. හරිද? ඉතින් ඒ වගේ වටිනා දැනකට හොඳට සල්ලි හම්බගෙන ජොබ් එකකට යන්න පුළුවන්කම තියෙනවා. සහ ඔබ හිතනවා කවදා හරි බිස්නස් එකක් ස්ටාර්ට් කරා කියලා. ඉතින් ඔබටත් හොඳ දුර දිග බලලා වැඩ කරලා ලාභ උපයලා ඒක වෙනම තැනකට ගෙන යන්න ශක්තිය අනිවාර්යෙන්ම CA ශ්‍රී ලංකා එකේ චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වුණොත් ඔබට ලැබෙනවා. ඒ අධ්‍යාපනය මනරම්. හරිද? ඉතින් ඒ නිසා CA ශ්‍රී ලංකා එකට කතා කරන්න අපි වැඩි විස්තර කියන්නම්. ඒත් එක්කම මතක් කරන්න ඕනේ ඔනර් ෆෝන් එක ගැනත්. X9D ෆෝන් එක ගැන තමයි අපි මේ දවස්වල කතා කරන්නේ. මාකට් එකම නිකන් පොඩ්ඩක් සලිත වෙලා ඉන්නේ. මොකද හැමෝම ෆෝන්ස් හැදුවා, එක එක ජාතියේ ෆෝන්ස් හැදුවා. හැබැයි කාටවත් බැරි වුණා වැටුණත් කැඩෙන්නේ නැති ෆෝන් එකක් හදනන්න. එහෙම ෆෝන් එකක් අපිට ඔනර් හදලා දීලා තියෙනවා, X9D ෆෝන් එක. අපි චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගැනත් අද දවසේ කතා කරනවා. ඉතින් චෙතක් එකක් තියෙනවා කියලා කියන්නේ මේ ලෝක යුද්ධ, තෙල් ප්‍රශ්න, හෝමුස් නෝ ප්‍රොබ්ලම්. මොකද ඔබේ ස්කූට් එක ඇවිල්ලා ඉලෙක්ට්‍රික්. අනිත් එක චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක්. එක චාර්ජකින් කිලෝමීටර් 121ක් දුවන්න පුළුවන්. සුපිරි පර්ෆෝමන්ස් තියෙන, බැලුවම ඒ ලුක් එක අතින් ගත්තත් ඒ හරි ක්ලාසි පෙනුමක් තියෙන ස්කූට් එකක් තමයි චෙතක් කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සුන්ට, ඒ කියන්නේ අපේ රටේ අයට අමුතුවෙන් සමහර දේවල් උගන්වන්න ඕනේ නැහනේ. ඒ කියන්නේ බැලු බැල්මටම මෙහෙම ටච් කරලා බලලා ඔය වාහන සම්බන්ධයෙන් තීරණ ගන්න අපේ රටේ අයට හොඳ නොලෙජ් එකක් තියෙනවා. ඇත්තටම කාන්තා පිරිමි ભેදයකින් තොරව පොඩි එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි චෙතක් වලට මෙච්චර ඉල්ලුමක් තියෙන්නේ. බැලු බැල්මට අල්ලලා බැලුවම දැනෙනවා ඒකේ ක්වලිටි එක, සහ ඒකේ තියෙන කලර්ස් ටික හරි ක්ලාසි කලර්ස් ටිකක් අරගෙන තියෙනවා, සහ ඒකේ පර්ෆෝමන්ස් අතින් ගත්තත් හැම පැත්තෙම උඩම ඉන්න ස්කූට් එකක් තමයි චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක කියලා කියන්නේ. ඉතින් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම තමයි චෙතක් ඔබට හඳුන්වලා දෙන්නේ. ඒ ගැනත් විස්තර කියන්නම්. අපි ඇලුමෙක්ස් ගැනත් අද දවසේ කතා කරනවා. ඇලුමෙක්ස් වල මේ ඇලුමිනියම් ඔබේ ගෙදරට දාන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධ වැඩක් කරනවා නම් ඇලුමිනියම් ගන්න ඕනේ. ඒ වැඩේට ගන්න ඇලුමිනියම් වල ඒ බිල්ඩින් සිස්ටම් එකම, ඇලුමෙක්ස් බිල්ඩින් සිස්ටම් එකම ඕගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. එකක් දෙකක් නෙමෙයි, නිකන් දොරක් ගන්නවා, නිකන් උළුවස්සක් ගන්නවා එහෙම නෙමෙයි, සිස්ටම් එකම. ඒ සරණේරු ඉඳන් හැම එකම ඕගලන්ට ඇලුමෙක්ස් වලින් ගන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ ඇලුමෙක්ස් ප්‍රදර්ශනාගාරයකට ගිහිල්ලා චුට්ටක් පොඩක් එහා මෙහා ඇවිදලා බලලා නිකන් ඇවිද ඇවිද ඉන්න එපා. කවුරු හරි එක්කෙනෙක් අරන් එයත් එක පොඩක් කතා බහ කරගන්න. මොකද අපි ඇලුමිනියම් ගන්නේදී අපිට පොඩි නොලෙජ් එකක් තියෙන්න ඕනේ නේ. ඉතින් ඇලුමෙක්ස් එකට ගියොත් ඔයගලන්ට ඒ නොලෙජ් එක ගන්නත් පුළුවන්, හොඳම ඇලුමිනියම් ගන්නත් පුළුවන්. අපි කලර් අප් ගැන කතා කරමු. කලර් අප් වල ස්ට්‍රිප් සීලින් එක ගැන තමයි මේ දවස්වල කතා කරන්නේ. ලී පෙනුමට සිවිලීම ලස්සනට මේ හදා ගන්න ආසයි නම් ඔයගලන් ගන්න ඕනි ප්‍රොඩක්ට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් කියලා කියන්නේ. ලස්සනම ලස්සන කලර්ස් ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපි ලී පෙනුම නිගන්න, එතකොට ඔය මහෝගනි එහෙම එහෙම තියෙනවා ජාති ටිකක්. ඔයගලන්ට colorupLK.com සයිට් එකට ගියා නම් වැඩි විස්තර බලා ගන්න පුළුවන්. අපි NLB ගැනත් අද දවසේ කතා කරනවා. NLB ඔබව කෝටිපතියෙක් කරන්න, ලක්ෂපතියෙක් කරන්න, දාස්පතියෙක් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබ ලොතරැයියක් ගන්න. කාගේල්ස් ෆුඩ් සිටි ගැනත් මතක් කරලා මේ සින්දු අහලා ඊට පස්සේ අපි පත්තරේ බලමු. කවුරු මොනවා කිව්වත් මාකට් එකේ අඩුම ප්‍රයිස් එක තියෙන තැන තමයි කාගේල්ස් ෆුඩ් සිටි. ගෙදර යන ගමන්, ඔෆිස් යන ගමන්, ඔෆිස් එන ගමන්, වෙන කොයි හරි යන ගමන්, නෑදෑ ගෙදර කියලා ගමන්, ඕන තැනක යන ගමන් ඕගලන්ට යන්න පුළුවන් කාගේල්ස් ෆුඩ් සිටි.

අදදෙන් අපි කතා කරා කමර්ෂල් බෑංක එක ගැන කොම් බෑංක් ඩෙබිට් කාඩ් එකට වාසි ගොඩක් තියෙනවා. ඉතින් කමර්ෂල් බෑංක එක account එකක් open කරනකොට ඔයගලට ඩෙබිට් කාඩ් එක ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මාසෙකදී රුපියල් 20000ක වියදමක් කරන්න. ඒ කියන්නේ එක එක බිල් කෙවනේවා ගොඩක් જાති තියෙනවනේ 20000යි. ඔබ කාඩ් එකෙන් ගෙවන්න ඕනි. ඊට පස්සේ ඔබව තරඟයට ඇතුළත් වෙනවා. තෑගි ගොඩක් තියෙනවා. ඊට අමතරව අපි සිංග එක ගැනත් කතා කරා. AC ගන්න යන්න තියෙන හොඳම තැන, හොඳම destination එක තමයි සිංග කියලා කියන්නේ.

0: ටුදේ 7:56 වෙලාව මේ සමාජයේ එක එක මත තියෙනවනේ. හැබැයි මේ දවස්වල තියෙන සමාජයේ තියෙන එක මතයකට මම හිසනවා ආචාර කරනවා. ඒ මතය තමයි ත්‍රිවිල් එකක් ගන්නවා නම් ඒක බජාජ් ත්‍රිවිල් එකක් වෙන්න ඕනේ කියන මතය. වව්! එකෙන්ම ඒකට අපි මේ මොකද කියන්නේ හිසනවා ආචාර කරනවා. ඇත්ත වශයෙන්ම ත්‍රිවිල් එකක් ගන්නවා නම් ඒක අනිවාර්යෙන්ම බජාජ් ත්‍රිවිල් එකක් වෙන්න ඕනේ. ඒකට හේතු මොනවද කියලා අද අපි ඔයගලන්ට කියන්නම්. හරිද? ඉතින් මට නම් පේන පළවෙනිම කාරණාව තමයි අපි හොඳ ත්‍රිවිල් එකක්, يعني බජාජ් බ්‍රෑන්ඩින්ග් එකම හොඳ ත්‍රිවිල් එකක් ගන්නවා වගේම මේකට ලැබෙන ආෆ්ටර් සේල් සර්විස් එක. ඒක හරිම වටිනවා. මොකද ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමට තමයි තියෙන ලොකුම ජාලය. අලෙවි නියෝජිතවරු ගත්තත් 1400ක් විතර ඉන්නවා. ඉතින් ඒ වගේම ස්පෙයා පාර්ට්ස්ද, සර්විස් සෙන්ටර්ස්ද හැම තැනම කිලෝමීටර් 20 කවුරුම හරි බජාජගේ කවුරුම හරි කෙනෙක් ඔබට හොයාගන්න බැරි කමක් නැහැ. ඉතින් ඒ නිසා ජාලය හරිම ශක්තිමත්. ඉතින් ඒ වගේ කෙනෙක්ගෙන් ත්‍රිවිල් එකක් ගන්නවා කියලා කියන්නේ ඔබ ගොඩ. බජාජ් ත්‍රිවිල් ගැන අපි කතා කරමු. මතක තියාගන්න, සමාජයේ තියෙන මතය, ඒකට අපි හිසනම ආචාර කරනවා. ත්‍රිවිල් එකක් ගන්නවා නම් ගන්නේ බජාජ් ත්‍රිවිල් එකක්. එකෙම්. හරි. ඊට පස්සේ වෝග් ජුවෙලර්ස් වල මේ දවස්වල තියෙන ස්පෙෂල් ඔෆර්ස් ගැන කියන්නෝනි. ඔබව සතුටු කරන්න මම යන්නේ. හරිද? රුපියල් 10,00,000 ඔබ ගත්තා කියලා හිතන්නකෝ. කැරට් 18 දියමන්ති, එහෙම නැත්නම් ගල් අල්ලලා තියෙන ආභරණ, වටිනා ගල්, මැණික් ගල්, නිකන් ගල් නෙමෙයි මැණික් ගල් අල්ලලා තියෙන ආභරණ ගත්තා කියලා හිතන්නකෝ. එතකොට ඔබට හම්බ වෙනවා රුපියල් 40,000 වවුචර් එකක්. හරිද? ඊට පස්සේ රුපියල් 15,00,000 වැඩියෙන් ඔබ ඒ විදිහටම දියමන්ති, මැණික් අල්ලපු මොනහරි ජුවලරි එකක් ගත්තොත් ඔබට රුපියල් 70,000 gift voucher එකක් හම්බ වෙනවා. අරකට 40,000, මේකට 70,000. හරිද? මේ දවස්වල යන්නේ, ඒ කියන්නේ මේ මාසේ 29 වෙනකන් ඕගලන්ට අවස්ථාව තියෙනවා. කොල්ලුපිටිය විතරක් නෙමෙයි, වෝග් ජුවලර්ස් සියලුම ශාඛාවලදී. ඊට අමතරව ඔබේ පරණ රත්තරන් හුවමාරු කරගන්න ඕනේ නම් ඒක යන්න වෝග් ජුවලර්ස් එකත් එක්ක එක ගිහිලා හුවමාරු කරගන්න. එතකොට ඔබට ඔබ ගත්තේ කීයටද කියන එක වෝග් ජුවලර්ස් වලට වැදගත් නැහැ. ඒක අවශ්‍ය නැහැ. එයා බලනවා දැන් වටිනාකම කීයද. මේ දැන් මාකට් එකේ තියෙන වටිනාකම අන්න ඒ ගාන ඔබට ඔබේ පරණ ජුවලරි වලට දෙන්න ලෑස්ති. ඒක ඉතින් චෙක් කරලා බලලා තමයි වැඩේ කරන්නේ. ඉතින් ඒ ටිකත් අරගෙන යන්නකෝ. එතනත් ඔබ ගොඩ. හරිද? ඊට පස්සේ ඔබ ගිය වෙලාවට මතක ඇතුව බලන්න කුලිය නැතුව තෝරගන්න ඔගලන්ට බැංගල්ස්, චේන්ස් එකතුවක් තියෙනවා. ඉතින් ඒවා තෝරගත්තු තින් ඔබට අනිවාර්යෙන්ම වැඩකුලිය නැතුව ඒ කලෙක්ෂන් එකෙන් ඔබට මිලදී ගැනීම කරන්න පුළුවන්. ඒ කියන්නේ රත්තරන් වල වටිනාකම විතරයි ඔබ ගෙවන්නේ. ඉතින් ඒ වාසියක් තියෙනවා. මේ වාසි ගැන ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන් වෝග් ජුවලර්ස් වෙතින් 0112 414 කියන නම්බරයකට කතා කරන්න. වෝග් ජුවලර්ස් 7:59 ප්‍රයිම් ගෲප් එකේ මේ දවස්වල කිරිබත්ගොඩ ප්‍රොජෙක්ට් එක ගැන තමයි අපි කතා කරන්නේ. සුපිරි විලාස්. Ladies and gentlemen, දැනට ඉතුරු වෙලා තියෙන විලාස 4 බව කරුණාවෙන් සැලකන්න. ඒ නිසා දැන් මේ වෙලාවේ මෙහෙම කියන වෙලාවේ සමහරකට එකක් දැන් ගියාද දන්නේ නැහැ. හරිද? ඉතින් ඒ නිසා 13:22 කතා කරලා පොඩ්ඩක් ගිහිලා බලලා මේ විලාස්වල පොඩ්ඩක් ගිහිලා බලන්න. පළවෙනියට ගිහිලා බලන්න. හදලානේ තියෙන්නේ. ගිහිලා බලන්න. ඊට පස්සේ ඉතින් ප්‍රයිම් ගෲප් එකත් එක්ක වැඩේ කතා කරගන්න. 13:22 තමයි නම්බර් එක. තව මොනවද අපිට කියන්න තියෙන්නේ? අපි පෙරඩුවා ගැන අද දවසෙත් කතා කරනවා. ඔබේ වාහන සිහිනය ආයි චුට්ටක් අර ඈතට යන්න වගේ හදනානේ. එහෙම යන්නේ නැහැ. මොකද පෙරඩුවා වාහන දැනට ඒගොල්ලන්ගේ ගණන් වෙනස් කරලා නැහැ. ඉතින් ඒ නිසා අපි කොහොමත් කිව්වා මාකට් එකේ අපිට හරිම සාධාරණ ගානට අපිට ගන්න තියෙන වාහන සෙට් එකක් තමයි පෙරඩුවා කියලා. මොකද අපි දන්නවා මේ වාහනෙක තියෙන ඕනේ ක්වලිටි එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ ක්වලිටි එකට අපි සමහරක් වෙලාවට අපි වැඩි ගාණක් වියදම් කරනවා. එහෙම නැතුව ඔබ බලාපොරොත්තු වෙන ක්වලිටි එකට සාධාරණ ගාණක් වියදම් කරලා වාහනයක් ගන්න ඔබ කැමති නම් යන්න පෙරඩුවා එකට. ගියාට පස්සේ වාහන සීරීස් එකම බලන්න. එතකොට ඔබට අයිඩියාස් එයි මොකක්ද ගන්න. ඒ ඔක්කොම ඔලුවට එයි. දැනට කියන්න ඕනේ දැනට ගණන් වෙනස් කරලා නැහැ. ඒ හින්දා ඔබ ඉක්මන් කරන්න ඕනේ පෙරඩුවා. ඒගොල්ලන්ගේ හයිඩ් පාක් කෝණවල තියෙනවා ෂෝරූම් එක ප්‍රධාන ශාඛාව. ඊට පස්සේ තව ලංකාවේ තැන් තැන් වල තියෙනවා. අපි පෙරඩුවා වලට කතා කරන්න නම්බර් එකකුත් දෙන්නම්. උදේම හිතුනොත් වාහනේ වැඩේ කොහොම හරි අද ගොඩ දා ගන්නවා කියලා. එහෙනම් කෝල් එකක් දෙන්න 0111 565 170 කියන නම්බර් එකට. 0111 565 170. හොරයිසන් කැම්පස් එක ගැනත් අද දවසේ අපි කතා කරනවා. ඉතින් ඔබේ A-level results මොනවා වුණත් කොටසකට කැම්පස් යන්න අවස්ථාව ලැබෙනවා. ඉතාම සුළු කොටසකට. ඉතුරු කට්ටිය විභාගයේ සමත් වෙලා ලකුණු කිහිපයක් මදි වෙලා ජීවිතේ එතනින් අතර කළා ජොබ් කරන එහෙම අය ඕනතරම් අපේ ජීවිතේ අපිට හම්බ වෙලා තියෙන. හැබැයි ආයෙත් ඉගෙන ගන්න ආසයි, තවදුරටත් ඉස්සරහට යන්න ආසයි. හැබැයි අර හිත නරකුත් වෙනවා නේ හොඳට පාඩංකල් විභාගෙත් ගොඩ දාලා හොඳට මෙහෙම ඒසුත් ඇවිල්ලා ඔක්කොම ඇවිල්ලා ඇයි මට කැම්පස් යන්න බැරි නේ හිත දුකෙන් නම් ඉන්නේ ඩෝන්ට් වොරි නංගි මල්ලි ඩෝන්ට් වොරි දුව පුතා කියවෙන්නේ හරි ඔගලන්ට හොඳ තැනක් තියෙනවා හොරයිසන් කැම්පස් එක තියෙනවා එන්න ඇවිල්ලා කතා කරන අම්මා තාත්තා එක්ක ඇවිල්ලා කතා කරන්න ගෙවීම් ගැනත් විශේෂයෙන්ම කියන්න ඕනේ හරිම සාධාරණ විදියට ගෙවීම් කරලා ඔබට අධ්‍යාපන කටයුතු ගන්න පුළුවන් හොඳ ඩිග්‍රී එකක් දා ගන්න පුළුවන් හොරයිසන් කැම්පස් එකෙන් අපි වැඩි විස්තර කියන්න විභාගේ පාස් වුණත් ෆේල් වුණත් සාමාන්‍ය සාමර්ථයක් අරගෙන තිබියත් ඔගලන්ට යන්න පාත් අනිවාර්යෙන්ම හොරයිසන් කැම්පස් එකේ තියෙනවා. ඒක සතුටට කාරණාවක්. දැන් වෙලාව පත්තරේ බලන්න උදේ 8 විනාඩි 2යි.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ විත් හසා.

0: ස්වටයි තුන්සිය ස්වට CDB රන් අය රත්තරන් අයද නිස්තරමත
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
2: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite battery ekveladigena warranty ek activate kara sama satyekama angal 55 LED TV ekak dina ganna
3: hasa aawa hi good morning
4: good morning good morning unga dawasake api aawa ithin me
3: kadu ithin kadu tatte asani patela hite mata dukai
4: ithin oh sahan dawasak asani poela me katahanda eliyata enne nathuwa
3: hari
4: katha karaganna beru ehema hiti me දැන් ඔන්න පොඩ්ඩක් ටිකක් විතර මං වගේ නේද දැන් කතා
3: තිරවඩිකා
4: දැන් චුට්ටක් විතර මං වගේ වෙලා තියෙනවා පත්‍ර ටික අරන් ආව පත්‍ර ටික අතට ගන්න කලින් මං මතක් කරන්නම් එක්සයිඩ් ලක් එක චාර්ජ් කර ගන්න එක්සයිඩ් බැටරියක් ගන්න විතරයි වාර තියෙන්නේ ගත්තාම මේ අලවි නියෝජිතයා තමයි ඇත්තටම මේකේ අර වොරන්ටි එක ඇක්ටිවේට් කරන්නේ වොරන්ටි එක ඇක්ටිවේට් කරපු ගමන් ඔයාව දිනු මැදීමට ඇතුළත් වෙනවා ඉතින් ලක් එක චාර්ජ් කරගෙන මේ දිනු මැදීමේ කාල සීමාව ඇතුළත අඟල් 55ක UHD ස්මාර්ට් ටීවී එකක් දිනා ගන්න ඔබට අවස්ථාව තියෙනවා එක්සයිඩ් සමග සිස්ටෙක් ඇල්මිනියම් අපිත් එක්ක අද දවසේදීත් ඉන්නවා සිස්ටෙක් ඇල්මිනියම් දාපු කොටේෂන් එක 2026 ජූනි 30 කලින් 076-787-7000 අංකයට වට්සැප් කරන්න උපරිම රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ් බැක් ලබා ගන්න සුදුසුකම් ලබා ගන්න. ඉතින් මේ කිව්වහම කොහොමද එහෙම කෑෂ් බැක් හම්බෙන්නේ කියලා ප්‍රශ්නයක් එනවා ඇති. හරි සරලයි. ඔය අලුතෙක් ගෙයක් හදනවා නම් එහෙම නැත්නම් ගෙදරක් අලුත් වැඩියා කරනවා නම් අලුතෙක් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් හදනවා නම් ඒ මොන දේ කළත් ඔයාගේ ෆැබ්‍රිකේටර්ගෙන් සිස්ටෙක් ඇලුමිනියම් දාලා කොටේෂන් එකක් ගන්න. ඒ කොටේෂන් එක 076-787-7000 වට්සැප් කරන්න. ප්‍රොජෙක්ට් එක බලලා කෑෂ් බැක් එක දෙන විදිහ තීරණය වෙයි. එතක මතක් කරන්නම් CDB හදිස්සියක් වෙච්ච වෙලාවට අතේ තියෙන රත්තරන් ටික අරගෙන ගිහිල්ලා CDB gold loan එකක් ගන්න. පවුමකට රුපියල් 325,000කට අධික ඉහළම අත්තිකාරමක් එක්ක අඩුම පොලියකට ඔබේ ගනුදෙනුව නිම කරලා දෙන්න CDB සූදානම්. වැඩි විස්තර දැනගන්න 01173888 කෝල් එකක් දෙන්න. දැන් අපිට පුළුවන් පත්‍රේ
3: බලන්න. yes
4: මං ගන්නවා ආශ්චර්ය ඉස්සල්ලාම දිනමින පුවත්පත අතට.
3: හරි.
4: රට තවදුරටත් ජාතිවාදී ආගම්වාදී කණ්ඩායම්වල ගොදුරක් වෙන්න දෙන්නේ නැහැ. නැවත යුද්ධයක් ඇති නොවීමට වග බලා ගන්නවා. ජනාධිපති අනුර දිසානායක ජාතික රණවීරු සමරුමේදී එහෙම කිව්ව බව තමයි අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන මේක. හරි ටිකක් අපි කියන්නේ මේ ග්‍රැවිටි එකක් තියෙන ප්‍රකාශයක්. ඇත්තටම රටක නායකත්වයක ආණ්ඩුවක බලය හොබවන කණ්ඩායමක වැඩේ තමයි යුද ගැටුම් සහ ජාතීන් අතර ආගම් අතර විභේදනය වැඩි නොවන ආකාරයට, එහෙම නැත්නම් ගැටුම් ඇති නොවන ආකාරයට දේවල් කළමනාකරණය කිරීම. ඉතින් ඒ පිළිබඳව ප්‍රකාශයක් තමයි එතුමා ඊයේ දවසේ ඉදිරිපත් කරන්නේ. ඉතින් ලොකු දෙයක්. ඉතින් එහෙම නැවත යුද්ධයක් ඇති නොවීමට වග බලා ගන්න ලංකාවේ පහළ වෙන පාලකයන්ට හැකියාව තියෙනවා. ඊළඟට මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් තියෙනවා. GL නිමල් අජිත් සුගීශ්වර මානව හිතවාදී විපක්ෂයක් හදති. ටිල්වින්ට එරෙහිව පැමිණිල්ලකුත් බාර දුන්නා කියලා තියෙනවා. මානව හිතවාදී විපක්ෂයක් හදනවා. මේ කට්ටිය චෝක් කට්ටියක් ඉන්නේ එතන. මානව හිතවාදී විපක්ෂය හදන මං කියන්නම්. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හම්බන්තොට ප්‍රදේශයේ පැවති මැයිදින රැලියක් අමතමින් සිදු කළ ප්‍රකාශයකට විරෝධය දක්වන ලිපියක් ගල්ලඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකත හා දූෂණ සෙවීම සඳහා පත්කරන ලද විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයකින් සමන්විත මානව හිතවාදී ඒකාබද්ධ විපක්ෂය නම් සංවිධානය ඊයේ බාර දුන්නා කියලා තියෙනවා. මේ සංවිධානය සමන්විත වෙනවා මහාචාර්ය GL පීරිස්, නිමල් සිරිපාලද සිල්වා, අජිත් මාන්න පෙරුම, අසංක නවරත්න මහජන පක්ෂය, පන්දුල චන්ද්‍රසේකර එක්සත් ජනරජ පක්ෂය, සුගීශ්වර බණ්ඩාර නව ජනතා පෙරමුණ, පේශල සේරසිංහ සම සමාජ කියන පක්ෂවල අය තමයි මේ ලියුමට අත්සන් කරලා තියෙන. මේකේ මේ මං කියන්නේ මේ මානව හිතවාදී විපක්ෂයද මොකද්ද කියන එක නෙවෙයි. විපක්ෂයේ විවිධ ඌමනාවලට අනුව ඒගොල්ලෝ සංවිධානය වෙලා විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. මේ අරගෙන තියෙන ක්‍රියාමාර්ගය ඒගොල්ලෝ මතු කරන කාරණයක් තියෙනවා. ටිල්වින් සිල්වා මහතා සිය මැයිදින කතාවේදී ප්‍රකාශ කර තිබුණේ මාස 3කට පසු කොමිසමේ වාර්තාව නිකුත් කිරීමට නියමිත බවත්, ඉන් වර්තමාන රජයේ වැරද්දක් නොකළ බව සනාථ වන බව හා වංචා කළ තැනැත්තන්ට සිරදඬුවම් විඳීමට සිදුවන බවත්. එතකොට ඒ ප්‍රකාශයෙන් කියවෙනවා මේ පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන ඉවර වෙන්නත් කලින්, ඒ කොමිෂන් සභාවේ වාර්තාව එන්නත් කලින් ටිල්වින් සිල්වා දන්නවා කොමිෂන් සභාවේ වාර්තාව ආවහම ජනතා විමුක්ති පෙරමුණේ ඇමතිවරුන් සහ නිලධාරීන් නිර්දෝෂී වෙනවා, අපේ ඇමතිවරු නිදහස් වෙනවා, අනික් අය වැරදිකරුවන් වෙනවා කියලා. ඉතින් එතකොට ඒක ඒ ප්‍රකාශයම මේ පත් කරපු ජනාධිපති විශේෂ කොමිෂන් සභාවේ තත්ත්වය හැල්ලු කිරීමක්, ඒකට බරපතල කොමිසමට කරපු අපහාසයක් හැටියට තමයි, අධිකරණයට සහ කොමිසමට කරපු අපහාසයක් හැටියට තමයි මේ මානව හිතවාදී විපක්ෂයේ සලකුණු කරන්න ඔවුන් සලකුණු කරන කාරණාවෙත් යම් ඇත්තක් තියෙනවා. ඒත් එක්කම අනේ ඉතින් ලංකාවේ ජනාධිපති කොමිෂන් සභාවකට තාමත් කවුරු හරි විශ්වාස කරනවද අනේ කියලාත් නේද කෙනෙකුට එහෙමත් හිතෙන්න පුළුවන්. ඔය අතරේ අලි මිනිස් ගැටුම පාලනයට නව විද්‍යාත්මක වැඩපිළිවෙලක් අරගෙන එනවා කියලා ඇමති ධම්මික පටබැඳි පරිසර ඇමතිතුමා කියලා තියෙනවා. මේ අලි මිනිස් ගැටුම දැන් බොහොම සංවේදී වෙලා තියෙනවා. මේක නවත්තන්න 2020 වසරේදී ඉදිරිපත් කරපු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ලබාගෙන නැහැය. එම බලය ලබාගෙන එම සැලසුම යාවත්කාලීන කරන්න කටයුතු කරනවා කියලා කියනවා. ඒ ගමන් කියනවා අලිමිනිස් ගැටුම අද වන විට ඉතා සංවේදී මට්ටමකට තීව්‍ර වී ඇත්තේ පසුගිය ආණ්ඩු විසින් දිගින් දිගටම වනාන්තර සහ අලින්ගේ සුපෝෂණ කලාප විනාශ කරමින් පවත්වාගෙන ගිය වැරදි දේශපාලන සංස්කෘතියේ ප්‍රතිඵලයක් ලෙස බවත් ඇමතිවරයා කියනවා. ඉතින් ඔය 2020 ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙලත් ඉදිරිපත් කරලා තියෙන කලින් ආණ්ඩුවක් නේද කියලත් කාට හරි මේ මතක් කරන්න හිතෙනවා ඇති. කොහොම හරි ඉතින් හොඳයි අලිමිනිස් ගැටුම පාලනයට නව විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඇමති ධම්මික පටබැඳි අරගෙන එන එක උදක්ම අපි බලාපොරොත්තු වෙනවා. රිලා ප්‍රශ්න වගේ ඉතාම සාර්ථකව මේකත් පරිසර ඇමතිතුමා විසඳාවි කියලා නේද? අපි දැක්කනේ එහෙම ඒවා විසඳනවා. අරුණ පත්තරේට මං ඊළඟට එන්නේ රත්මලාන ගුවන් තොටුපළ ආසන්නයේ අධි ආරක්ෂිතේ රහස් රූපවාහිනී මධ්‍යස්ථානයක්. මාලදිවයින් ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ISIS සමග සබඳතා පැවැත්වුවාදැයි විමර්ශනයක්. පේන්න තියෙන විදිහට සැටලයිට් මධ්‍යස්ථානයක් දාගෙන විදේශ රටවල රූපවාහිනී විකාශ අපි කියන්නේ ඒවා නීති විරෝධී විදිහට බාගත කරගෙන නැවත බෙදාහැරීමක් කරලා තියෙනවා වගේ තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඒ ගමන් වෙනත් ජාත්‍යන්තර සංවිධාන එක්ක සම්බන්ධතා පැවැත්වුවද කියලා දැන් පරීක්ෂණ පවත්වන්න සූදානම් වෙලා ඉන්නවා. ඔය අතරේ රණවිරු සැමරුමට දේශපාලන අධිකාරියට ආරාධනා කළේ නැහැ කියලා විදේශ ඇමතිතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා. අතර මේ ප්‍රකාශය එන්නේ විදේශ ඇමතිතුමාගෙන් මාධ්‍යවේදී කහනවා ප්‍රශ්නයක්. ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවතිච්ච කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යහන්නේ යුද විජයග්‍රහණය සැමරීමේ ජාතික උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආරාධනා කළාද නැද්ද කියලා. ඒ වෙලාවේ තමයි ඇමතිතුමා කියන්නේ කිසිම දේශපාලන අධිකාරියේ කිසිම කෙනෙකුට ඒ සඳහා ආරාධනා කළේ නැහැ කියලා. ඉතින් කෙනෙකුට බලන් හිටියාම හිතෙන්න පුළුවන් බලන්නකො ඉතින් මහින්ද රාජපක්ෂට ආරාධනා කරන්න වෙයි කියලා බයට කිසිම දේශපාලන අධිකාරිය කිසිම කෙනෙකුට ආරාධනා කරලා නැහැ කියලා ඒ උත්සවයට කොමාරි ඉතින් එහෙම තමයි අමතුමා කියලා තියෙන්නේ. ඊළඟට භාණ්ඩාගාරයේ පිරලා නම් තෙල් මිල අඩු කරන්න කියලා විපක්ෂ නායකතුමා කිව්ව බව වාර්තා කරලා තියෙනවා මේ අරුණ පත්‍රේ. භාණ්ඩාගාරයේ පිරි ඉතිරි යත්නම් ඉන්ධන සහ විදුලි බිල අඩු කර ජනතාවට සහන ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියනවා. එයා කියනවා මේ විස්තීර්ණ ණය පහසුකම් යටතේ ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් විශාල මුදලක් ලැබෙන බවට රජයේ පාර්ශ්වයෙන් දැනගන්නට ලැබෙන බවත් මෙවැනි තත්ත්වයක් මත නැවත වතාවක් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව ජනාධිපතිවරයා පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසුවා කියලා. ඉතින් භාණ්ඩාගාරට සල්ලි එනවා නම් ඉන්ධනවලට සහනාධාරයක් දෙන්න කියලා තමයි විපක්ෂ නායකතුමා කියන්නේ. මන් දන්නේ ඉන්ධන කියන්නේ බිස්නස් එකක්. එතකොට ඉන්ධන ගන්න මිලට ගලපලානේ විකුණන්න වෙන්නේ. හැබැයි ඉතින් විපක්ෂ නායකතුමා බලයේ හිටියනක් කරන ජාතිය වැඩ තමයි එතුමයි කියන්නේ.
3: හරි.
4: දිවයින පත්‍රයට මං ඊළඟට එනවා. කපිල පදිංචිව සිටි නිවසේත් CCTV දර්ශන පටිගත වී නැහැ. CCD උසාවියට දැනුම් දෙයි. DVR යන්ත්‍ර පොලිසිය භාරයටගෙන රස පරීක්ෂකට යැවීමට අවසර ඉල්ලයි කියලා තමයි තියෙන්නේ. මේ කපිල චන්ද්‍රසේන මරණයට පත්වෙච්ච නිවසේත් පදිංචිව සිටි නිවසේත් නිවාස දෙකේම CCTV දර්ශනවල දර්ශන පටිගත වෙලා නැහැ කියලා තියෙනවා. ඒ මං හිතන්නේ CCTV යන්ත්‍ර සවිකරපු ඉංජිනේරුවවත් ඊයේ සාක්ෂියට කැඳවලා තියෙනවා කියලා පොලිසිය සඳහන් කරලා තියෙනවා. කොමින් හරි මේ කාට හරි හිතෙන්න පුළුවන් ඉතින් ඌමනා වෙලාවට පටිගත වෙන්නේ නැති CCTV වෙනුවට නේද හරියට වැඩ කරන පටිගත වෙන CCTV විකුණන්න ඇඩ් එකක් හැටියට උනත් මේ සංසිද්ධිය සමහර විට පාවිච්චි කරන්න අවස්ථාව එන්න ඉඩ තියෙනවා. කොහොමින් හරි ඉතින් මේ ගෙවල් දෙකේම CCTV දර්ශන පටිගත වෙලා නැහැ බලන්න කොහේ දෙකෙත් වෙලාවට මේ දෙකේම පටිගත වෙලා නැහැනේ. මේ
3: ගෙදර කියලා බලන්න අපේක
4: වැඩද කියලා බලලා තියාගන්න මේ වැඩක් නැහැනේ නැත්තම් ඉතින් ඒක නැත්තම් CCTV ඔන්න ගෙදරට වෙලා බලන් ඉන්න ඕන නේද? ඒ කියන්නේ වක්කර දෙයක් වෙන වෙලාවෙම බලන් ඉන්න ඕන නම් ඉතින් ඒකෙදි ගෙදරම ඉඳලා බලන් ඉන්න වෙනවනේ. CCTV දාලා එතකොට වැඩක් නැහැ. කොහොම හරි ඒක වෙලා තියෙන. එහෙම ඒ අතර මම ගන්නවා මේ දිවයින පත්‍රේ කාටුන් එකක්, මේ සමයන් ශ්‍රී සමයන් කාටුන් එක. ඩොලරේ රුපියල් 334ත් පැනලා ගිහින් ලු කිව්වම අනිත් හාදයක් කියනවා ආණ්ඩුව නම් එක තැන කියලා. එහෙම හිතනවා දන්නේ කට්ටියට පොඩ්ඩක් හොල්ලලා බලන්න එක තැනටම වෙලා ඉන්නපන්. ගිහලන්න. සුබ දවසක්.
5: හතර වටේම පත්තර තප්පරේට 100ට.
6: 100ට පත්තරේ විත් හසා.

0: සයිතුන්ස අසුවට සිඩිබීරන් අය රත්තරන් අයද නිස්තරම්මත
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සී සයිත් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
2: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් වෙලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයින පුරා
1: උදේ 8යි විනාඩි 16යි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: किया था टॉप स्टोरी
1: රියතුරන් 8 දෙනෙකු අතරඟුවට මජ්ජාවේ භාවිත කර මගේ ප්‍රවාහන බස් රථ සේවයේ යෙදි සිටි රියතුරන් 8 දෙනෙකු පොලිසිය විසින් අතරඟුවට ගෙන තිබෙනවා. ඒ කලතුර දක්වන පොලිසිය විසින් සිදු කළ පරීක්ෂාවකට අනුවයි. සැකකරුවන් වයස අවුරුදු 35-57 අතර වයස්වල පසුවන පයාගල යටියන දොඩම්ගොඩ තිබුණ මීගහතැන්න සහ කලුතර ප්‍රදේශවල පදිංචි කරුවන් පිරිසක්. පොලිසිය පවසුවේ සැකකරුවන් අද කලුතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි. දැන් විදෙස් පුවතක්. ගෝලීය ආර්ථික වර්ධනය පහත ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඒ මැද පැරදිග අර්බුදය සහ ඉහළ යන තෙල් මිල ගණන්වලට ප්‍රතිචාර දක්වමින් මෙම වසරේ උද්ධමනය ඉහළ යනු ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ. ගෝලීය තල දේශීය නිෂ්පාදිත වර්ධනය මෙම වසර තුළ 2.5% ලෙස පුරෝකථනය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආර්ථික විද්‍යාඥයින් පසුගිය ජනවාරි මාසයේදී පුරෝකථනය කරනු ලැබුවේ 2.7% ලෙසයි.
0: Theater Top Story.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: මේක ෆාම් එකක් අයිතිකාරයෙකුට තිබුණලු බුද්ධම මී කරදරයක්.

0: එයට එයාගේ ෆාම් එක එහා පැත්තේ පාළු ලිඳක්. දවසක් මැරිච්ච ඌරෙක් වරන් ගිහිල්ලා මෙයා දානවා ඒ පාළු ලිඳට. මේ මැරිච්ච ඌරව දැම්ම විතරයි මුළු ෆාම් එකෙම හිටපු මීයෝ ඉන්නවනේ. උන් සේරම පැන්න ලිඳට. මේ මැරිච්ච ඌරව කන්න.
1: හරි.
0: ආය මුකුත් නෑ සද්දන් තෝරා දැන් කනවා හෝල් සේල් හුරේ රන්.
1: පෝක්.
0: හරි. පෝක්.
1: පෝක්නි.
0: මරණ ලිඳට දැම්ම මීයෝ කෑවා කියලා නෑනේ. ඈ ඇඟ සලිත වෙලා එනවා පෝක් වගේ වැහෙනකොටනේ. ඈ දිස්තිය වැහෙනවටක් ගාලා නේද පෝක් දිස්තිය.
1: ආවි ඉන්නේ.
0: ආ කතා නෙමෙයි පෝක් වල ඉන්නේ දැන්. කතා මතක නෑ. හැබැයි මීයන්ට ටිකක් වෙලා කාලා කාලා දැන් ඇටකටු ටික විතරයි ඉතුරු. මීයෝ කල්පනා කරනවා අනේ අපා දැන් මේ ලිඳෙන් එළියට යන්නේ කොහොමද කියලා. කාලා වරෙල්ලකෝ ලිඳෙන් එළියට යන්න බෑ. ඒ ලිඳේ මෙහෙම කට දිගේ නැගගෙන නැගගෙන ඇවිල්ලා එළියට පයින්න පුළුවන් වර්ගයේ ලිඳක් නෙමෙයි ඒක. දැන් දවස් දෙකක් යනකොට මුන්ට කණ්ඩ දෙයක් නැහැ. පෙරේතකමට ඌරව කාලා ඉවරයි. දැන් දවස් 3-4ක් ඇද්දී මුන්ට කණ්ඩ කිසි දෙයක් නැහැ. ටිකක් කල් යනකොට මුං මුං එක එකව කන්න පටන් ගත්තා.
1: හා
0: නේ හිතා. මේ සටන දිගටම ගියා. උං උං උං උංගුම්ම කාලා අන්තිමට එකෙක් ඉතුරු වුණා. ඌ ටිකක් ඌරු මීයක් විතර සයිස් ලොකු මීයක් වුණා. ඌගේ ඇස් දෙක රතුම රතු පාටයි. එක දවසක් ගෝවිපොලේ අයිතිකාරය ආවා. ලණුවක් දැම්ම ලිඳ ඇතුළට.
1: හරි.
0: ලණුව දිගේ අර මීයාව ගොඩට. කූඩුවක දාලා අරගෙන ගිහිල්ලා කැලෑවට අතේරියා. බලන්න ඉතින් ඒ ෆාම කොයි තරම් කරුණාවන්තද නේද?
1: ඒක නිහනේ.
0: නෑ. ඒ කරුණාවන්තකමකට කරපු වැඩක් නෙවෙයි.
1: එහෙනම්?
0: එයා දන්නවා දැන් වෙනද වගේ මේ මීයා ගිහිල්ලා කේකාගේ අලබතල ටික කන්නේ නෑ. මොකද දැන් ඔය යවපු මීයා පුරුදු වෙලා ඉන්නේ අනිත් මීයන්ව කන්න. දැන් මේ ෆාම් එකේ අයිතිකාරයා දන්නවා මූව කැලේට අතහැරපු ගමන් මූ වත්ත පිටියේ ඉන්න හැම මීයවම හොයලා කනවා කියලා. ඔයා දන්නවද ලෝක බලවතුන් කරන්නේත් ඔන්න ඔයගේ වැඩක් කියලා?
1: එහෙමද?
0: ඔයා හිතනවද මේ කවම කවදාවත් මේ ලෝක බලවතුන් මේ අනාගත ලෝකේ මේ වර්තමාන ලෝකේ හැප්පෙයි කියලා? මේ එක් එක්කෙනාගේ හුස්ම එක එක්කෙනාගේ උරහිසට කම්මුලට වැදෙන ගාන්ට කිට්ටු වුණත් කවුරුවත් ඔය ලොක්ක කාටවත් අතක් තියන්නේ නැහැ.
1: ඒකනේ අපි දකින්නේ නැහැ නේද?
0: එහෙම තමයි වැඩේ යන්නේ. දැන් ඔයා බලන්නකෝ. චීන ඉරානෙට ආයුධ දෙනවා.
1: හරි.
0: ඇමරිකාව ඉරානෙට ගහනවා. ඉතින් ඇමරිකාවට පුළුවන් නේ චීනෙන් කෙලින්ම ගේම් ඉල්ල ගන්න. ඉතින් යුක්‍රේන රුසියාවට ගහනවා. රුසියාව යුක්‍රේනට ගහනවා. යුක්‍රේනට ඇමරිකාවෙන් ආයුධ දෙනවා. ඉතින් රුසියාවට පුළුවන් නේ කෙලින්ම ඇමරිකාවෙන් ගේම් ඉල්ල ගන්න. එහෙම ඉල්ල ගන්න නෑනේ.
1: ඒකනේ.
0: මේ පොඩි පොඩි උන්නේ ගේම් ඉල්ලගෙන ඉඳී. ආන් ඒ වගේ තමයි. මේක කියනවා ඩිවයිඩ් ඇන්ඩ් රූල් කියලා. ඩිවයිඩ් ඇන්ඩ් රූල් ඒ තමයි තියරිය. බෙදුවාම පාලනය කරන්න ලේසි. අපි වගේ පොඩ්ඩෝ අතරින් එකෙක්ව පොරක් කරලා අනිත් එක්කව කන්න කැලෑවට අතාරින එක තමයි මේ සිස්ටම් එකෙන් කරන්නේ. ලොක්ක බලන් ඉන්නවා අපි කා ගන්නවා. අපි කා ගන්නවා ලොක්ක බලන් ඉන්නවා. ලස්සනයි නේද? හරිම ලස්සනයි නේ. මම පුදුම.
1: අපි මේව දැනගෙනත් අපි ඉතින් එහෙමෝ ඉන්නවා.
0: අන්න එක තමයි මේකේ තියෙන බියුටි එක. අපි හෙට කැලෑවට ගිහිල්ලා අපේ උන්ව කනවා. අපි කා ගන්නවා ලොක්ක බලන් ඉන්නවා. ලොක්ක බලන් ඉන්න නිසා අපි කාගන්න. ඔන්න තියෙද ඩිවයිඩ් ඇන්ඩ් රූල්. ට්‍රයි කරලා බලන්න. ආසයි
1: මම නම් ට්‍රයි කරලා බැලුවා ඇලුමෙක්ස්. මට දැන් ආස හිතිලා තියෙන්නේ.
0: ඒ කියන්නේ ඇලුමෙක්ස් ට්‍රයි කරලා බැලුවොත් ආස හිතෙනවා කොහොමටත්.
1: යා ඕකේ.
0: මාකට් එකේ මුලදි කවුද හොඳ කාගේ ඇලුමිනියම්ද හොඳ කියලා හොයාගන්න අමාරු බව මම පිළිගන්නවා. දැන් ඔබට තියෙන්නේ අපේ කටවචනේ විශ්වාස කරන්නනේ. හැබැයි අපි ඔබට ඒකට ඕන තරම් සහතික ඉදිරිපත් කරලා තියෙනවා. අපි හැමදාම කියනවා ඇලුමික්ස් හොඳයි කියලා.
1: යස්.
0: ඇයි හොඳ ඇලුමිනියම් ගන්න කියලා කියන්නේ? උදාහරණයක් හැටියට අපි නිකන් හිතමුකෝ ඇලුමිනියම් වලින් දොරක් හදනවා. ඔයා දන්නවද අඩුම මිලිමීටර 1.5ක් ඝනකම වෙන්න ඕනේ ඒ දොර හදන්න පාවිච්චි කරන ඇලුමිනියම් ප්‍රොෆයිල් එක. ගොඩක් මිනිස්සු ලාභ තියන්නේ මහා අසාධාරණ ක්‍රම වලටනේ.
1: ආ ඒකනේ.
0: ඔයා දැකලා තියෙනවද මේ ඇරියොත් ඇරිය වැහුවොත් වැහුවා ඇලුමිනියම් දොරවල්?
1: ඔව් අපේ බාත්รูම් එකේ තියෙන එක.
0: බිම දිගේ ඇදීලා කන කීන් ගාන සද්දෙන් වැහෙන.
1: දැකලා තියෙනවා.
0: සරණේරුවෙන් පාත් වෙච්ච 3-4 ගමනක් ඇදලා වහන්න. වැහුවත් උඩින් තදවලා යටින් එළියට පැනලා. ආන් ඒ 1.5 mm වලට වඩා අඩු ඝනකමින් යුතු ඇලුමිනියම් දොරක්

0: ඒකට අහුවෙලා. දොරක උස වැඩි වෙනකොට ඒකට පාවිච්චි කරන්න තියෙන සරණේරුවල ස්වභාවය වෙනස්. දොරක් උස වැඩි වෙනකොට දොරේ බර වැඩි වෙනවා. ඇලුමිනියම් වලින් ලස්සන දේවල් කරන්න පුළුවන්. හැබැයි මිනිසුන්ට ඇලුමිනියම් එපා වෙන තැන තමයි හරිහමං ඇක්සසරි පාවිච්චි නොකරන එක. දැන් ඇලුමික්ස් ජනප්‍රිය වෙලා තියෙන්නේ මේ ඇලුමිනියම් ප්‍රොෆයිල් එකකට දෙහෙකට නෙමෙයි. බිල්ඩින් සිස්ටම් එකම ඒගොල්ලන්ගේ හොඳයි කියලා ඒගොල්ලන්ට සහතික හම් වෙලා තියෙනවා. ඇත්තම කියනවා නම් ඒගොල්ලෝ සහතික කරගෙන තියෙනවා. කවුරුවත් ඇවිල්ලා සහතිකේ දුන්නා නෙවෙයි, ඒගොල්ලම තමන් විසින්ම තමන්ගේ තියෙන සියලුම ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස්, ඒගොල්ලන්ගේ තියෙන ඇක්සසරිස්, ඒගොල්ලෝ UK වලට යවලා ලෝකෙම ඇලුමිනියම් තක්සේරු කරන ආයතනයකට දීලා සහතික කරගෙන තියෙනවා. හැම දෙයක්ම නිසි ප්‍රමිතියට තියෙනවා කියලා. ඉතින් අපි ඔබට ඇලුමික්ස් ගන්න කියන්නේ අන්න ඒ විශ්වාසය උඩින්දගෙන. නැත්තම් ඇලුමික්ස් එකේ කට්ටියව අපි අඳුරන හින්දා නෙවෙයි.
1: ඔව් අන්න ඒකනේ.
0: මොකද ඔබ අමාරුවේ වැටෙනවට අපි කැමති නැහැ. මොකද ඔබ අපේ ලිස්න. ඔබට ඉතින් හරි තොරතුරක්, හරි විස්තරයක් දෙන එක අපේ පොඩි යුතුකමක් තියෙනවනේ.
1: ඩෙෆිනිට්ලි. යා.
0: ඇලුමිනියම් කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. ඇලුමිනියම් ඇක්සසරි ටික සවුත් වුණා. ඇලුමිනියම් ඇක්සසරිස් හොඳ වුණාට වැඩක් නැහැ. ඇලුමිනියම් සවුත් වුණා. ඇලුමිනියම් වලත් රාජකීය මට්ටමින් බොරු කරනවා. මොකද ඇලුමිනියම් හදනකොට ඇලුමිනියම් වල ශක්තිය වැඩි කරන්න එක එක ලෝහ වර්ග දාන ප්‍රමාණ තියෙනවා. මේක අපි හැමදාම කියනවා. සමහර අය කරන්නේ වැඩිපුර ලාභයක් තියාගන්න ඇලුමිනියම් වලට වඩා අර කලවම් කරන එක එක මෙටල් ජාති වැඩි කරනවා. ඉතින් ඇලුමිනියම් දිරනවා කියලා මිනිස්සු කම්ප්ලේන් කරනවා. එහෙම තමයි ජරා ඇලුමිනියම් ගත්තම.
1: ඒකනේ යන්නකො ඇලුමැක්ස් එකට ඉතින්නේ.
0: පවුඩර් කෝට් කරලා ගන්නවා. ගන්නකොට සුදු පාටයි, මාස පහ යනකොට කහ පාටයි. හරිහමං විදියට පවුඩර් කෝට් කරා නම් එහෙම වෙන්න විදියක් නැහැ. මේ පවුඩර් කෝට් කරන එකේ ප්‍රශ්න තියෙනවා. ඇලුමිනියම් නිෂ්පාදනයේ ප්‍රශ්න තියෙනවා. ඒවා ඇක්සසරි වල ප්‍රශ්න තියෙනවා. ඒවා බලලා හොයාගන්න තරම් ඔබයි මායි ඇලුමිනියම් දන්නේ නැති නිසා තමයි අපි මගින් මගට කියන්නේ ඔබේ බිල්ඩින් එකක කන්ස්ට්‍රක්ෂන් එකක, ගෙදර කන්ස්ට්‍රක්ෂන් එකකට ඇලුමිනියම් ගන්නවා නම් ඒක ඇලුමික්ස් වලින් ගන්න කියලා. ඒක වරදින්නේ නැහැ කියලා අපි දන්නවා. නේද? ඔයාට ගෙදර යන පාර වැරදුනත් ඇලුමික්ස් ගත්ත මිනිහෙකුට වරදින්නේ නැහැ. එන්නේ ඉමෝෂනල් වෙන්න එපා. ඉතින් මොකද මේ මේන විහිළුවක්?
1: ඇත්ත ඇත්ත කතාව ඇත්ත ඇලුමික්ස්.
0: ඉතින්

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපි මේ වෙනකොට චක්‍රලේඛයන් නිකුත් කරලා තියෙනවා සමස්ත ලංකාවටම දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොටිය භාවිතා නොකොට ඒ වෙනුවට කහපෑති කොඩියක් භාවිතා කරන්න කියලා. මේක ගරු අමාත්‍ය මණ්ඩල ඒ අනුමැතියක් එක්ක මේ චක්‍රලේඛය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.
2: බෞද්ධ කොඩිය වෙනුවට කහපෑති කොඩියක් යොදා ගන්න කියන යෝජනාව කරපු චක්‍රලේඛයේම ඔය භූත ගුහා හොල්මන් මන්දිර පිළිබඳව මේ සැරේ නිසි මග පෙන්වීමක් කරලා තිබෙනවා. කල් සහිතව මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. මේ සැරේ අපි එය නිසි පරිදිම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
4: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550.
5: අයියා මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි ඩැෆ ඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි.
5: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම තමයි.
7: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩුවියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
8: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සුන්දරයි සවක ඔපියුලන්ට් රිවර් ෆේස් හෝටෙල් 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011-82-56-94.
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-492 0718-312-477. Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
10: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
11: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112-222-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රී රෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනේ ලුතරයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
15: ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට ඔසවා තබමු. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගෙන එන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සේවාව යටතේ ඔබගේ සිහින හඹා යන්න අපි අත්වලක් වෙන්නම්. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. අමතන්න 13:19.
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
17: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
18: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-7787 වට්ස්ඇප් කරන්න.
19: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස
7: කාටත් හොරෙන්.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044 WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: තාත්තේ මෙන්න ඔයයි අයියයි කියන සින්දු වෛරල් වෙලා.
3: දුවේක Facebook එකට දැම්මද?
2: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරන්න.
4: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
3: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
4: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
6: මේ පැයි හිත කැමති ගීත ඔබ වෙත ගෙනෙන්නේ.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
7: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: සීයේ ශ්‍රී ලංකා වෘත්තීමේ වටිනාකමක් තියෙන ඝනකාධිකාරීවරයෙක් බිහි කරන්න ඉතාම අවම ගාස්තුවක් නිගන්නේ. ලංකාව පුරාම ඒගොල්ලන්ගේ ක්ලාසස් තියෙනවා. කොළඹ එන්න ඕනේ නෑ ඉගෙන ගන්න සීයේ ශ්‍රී ලංකා මූලස්ථානය කොළඹ තිබ්බ කියලා. ලම්බු සෙවන්ද කොහෙද තියෙන්නේ?
1: ක්ලාසස් තියෙනවා නේ.
0: ක්ලාසස් ගෙවල් ගාව තියෙනවා. තමන්ගේ දිස්ත්‍රික්කේ සීයේ ශ්‍රී ලංකා අනුමත කරපු පන්තියක් හොයාගන්න පුළුවන්.
1: හරි.
0: ඒ විස්තරේ ගොළු ගාව තියෙනවා ඔක්කොම. ඔබට අවම වශයෙන් S3ක් තියෙනවා නම් දරුවට. එයාව චාටර්ඩ් ඇකවුන්ටන් කෙනෙක් කරන එක නවත්තන්න කිසි කෙනෙකුට බෑ. නවත්තන්න පුළුවන් තාත්තටයි අම්මටයි ළමයටයි විතරයි. අපි වෙන්නේ චාටර්ඩ් ඇකවුන්ටන්ට්ලා වෙන්නේ නැහැ. නවත්තන්න පුළුවන්. නැත්තම් නවත්තන්න කෙනෙක් නැහැ. කාටවත් නවත්තන්න බෑ.
1: හරි.
0: පියවර 3කින් අධ්‍යයන 3කින් මේ ගමනේ යන්න පුළුවන්. අවුරුදු 3න් චාටර්ඩ් ඇකවුන්ටන්ට් වෙන්න පුළුවන්. සමහර අයට ඉතින් ලක් එක තියෙනවනේ. සමහර අය ඔගේ පළවෙනි පියවර කරපු ගමන් හොඳ පොඩියට හම්බෙනවා ජොබ් එකක්.
1: හරි.
0: ඊට පස්සේ මේ පොඩියට හම්බෙනවා ජොබ් එක අයිතිකාරයාගේ හිතට වදිනවා. නිකම්ම පොර වෙනවා. හැමදේම එයාගෙන් මේ පොඩි දේ ඉගෙන ගත්තා. තන ඉඳගෙන ප්‍රායෝගික දැනුමෙන්ම ගමන යන ළමයි ඉන්නවා.
1: හරි.
0: නැත්තම් ඔබට දෙවෙනි පියවරෙන් එලියට එන්නත් පුළුවන්. නැත්තම් ඉවසන් ඉඳලා තුන්වෙනි පියවරත් කළා. වරලත් ඝනකාධිකාරීවරයෙක් විදිහට ලෝකෙම පිළිගන්න සුසුකම වෘත්තීය සුසුකම අරගෙන එලියට එන්නත් පුළුවන්. දැන් ඉස්සර වගේ විෂයන් 25 ව නැහැ. විෂයන් 15ට අඩු වුණා.
1: හරි.
0: සමහර විෂයන් කරන්න ඕනෙම නැති තත්ත්වයක් තියෙනවා. මොකද තාක්ෂණයෙන් මේ විෂයන් කව වෙලා දිනවා නිකම්ම. උන්න බලන්න චාන්ස් එක.
1: ඔව් නේද?
0: ඔయిత කණ ඉගෙන ගත්ත මිනිස්සු විෂයන් 25ක් ඉගෙන ගත්තා මැරෙන්නේ නැද්ද කියන්නේ?
1: ඕ.
0: දැන් ඒක 15කට අඩු වෙලා තියෙනවා. ලෝකයේ අද ඇකවුන්ටන්සි තියෙන්නේ කොහෙද? අන්න එතන තමයි සීයේ ශ්‍රී ලංකා එක ඉන්නේ. එතන තමයි අපේ අධ්‍යාපන මට්ටම තියෙන්නේ. ඒකනේ ලෝකේ ඕන තැනක අපේ ළමයින්ව පිළිගන්නේ. දාස් ගණන් ඉන්නවා අපේ චාටර්ඩ් ඇකවුන්ටන්ට්ස්ලා. ලෝකේ ලොකු කම්පැනිස් වල ලොකු තනතුරු වල අපිට හෙන ආඩම්බරයි. හැබැයි මේ මිනිස්සු ගැන ආඩම්බර වුණා කියලා අපිට විභාග පාස් වෙන්න බෑ. අපි ඉගෙන ගන්න. දරුවගේ අනාගතය ඔබට හැඩේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න අද ඩිසිෂන් එක ගන්න පුළුවන්. ඔහොමම ගන්න ලොතරැයිය. පහුගිය දවස්වල ඉඳලා මේ ඉතින් මේ අවුරුද්දේ තරිම සාරවත් අවුරුද්දක් ලොතරැයි ගත්තාට හොඳ ඇදුනා ලොතරැයි.
1: ඔව් ඒකනේ.
0: හොඳ ලොකු තෑගි ගේවා අපි බලාගෙන හිටියා.
1: Yes.
0: ඒගොල්ලෝ ඉතින් කැප් දාලා ඔළුව මෙහෙම කරන් ඇල්ලලා ලොකු තෑගි අරන් ගියා. කවන්නේ අපිත් දවසක් කොහොම යයි මූණ වහගෙන මුකවඩම් බැඳගෙන අපි වඳුර ගන්නවට. නැත්නම් ඔයගොල්ලන්ගේ බේරෙන්න බෑනේ. ඔයගොල්ලෝගේ මිනිස්සු ඉන්නවනේ වටේ.
1: මම වැද්ද කරගෙන යන්නේ.
0: ලොතරියක් ඇදුනාම ඕගොල්ලෝ හිතනවා ඒක ඕගොල්ලන්ගේ වාසනාවට අපිට දිච්ච එකක් කියලා ඕගොල්ලෝ හිතන්නේ.
1: අපිට එමෙ හිතෙන්න පුළුවන් ඉතින් එහෙම තමයි.
0: ගොඩාක් අය එහෙම තමයි හිතන්නේ. අපෙත් ඉතින් වාසනාව තමයි ඔයාලට බලපෑවේ නේද අයියේ? ගාලා එයි ගෙවල්වල.
1: ඉතින් NLP දවස ගානේ දිනුම් අදිනේවා තියෙනවා. සත්‍ය ගානේ දිනුම් අදිනේවා තියෙනවා. මේවා වල කෝටි ගණන් ලක්ෂ ගණන් සල්ලි තියෙනවා. රුපියල් 40යි. ගන්ට.
0: හැබැයි ඔයා කරන සමහර වැඩ දිහා බලපන් මට හිතෙනවා පැල්වත්තෙන් ඔයාව අල්ලන් යයි කියලා. ලංකාවේ විශාලතම කිරි එකතු කිරීම වැඩසටහන පැල්වත්තට අයිති. ලංකාවේ හැම තැනම කිරි හරක් ඉන්නවා නම් ඒගොල්ලන් එකතු කරගන්න කිරි ඔක්කොම අරගෙන එනවා ඒගොල්ලන්ගේ ෆැක්ටරි එකට. ඒ අරන් ඇවිල්ලා සතියකට අඩු කාලෙකින් ඒගොල්ලන්ගේ මිල්ක් පවුඩර් එක හදනවා. ඒගොල්ලෝ ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එකක් හදනවා. නොන් ෆැට් එකකුත් හදනවා. ඒ ඔක්කොම මාකට් එකට එනවා. සතියකට වඩා අඩු කාලෙකින් මාකට් එකේ තියෙන කිරි පැකට් එකේ ගාන අඩුම එක විතරක් නෙමෙයි. ඒගොල්ලන් එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන ගාන අඩු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇයි? ලංකාව ඇතුළෙම ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ටික ඒගොල්ලෝ සෝස් කරගන්න නිසා අවශ්‍ය කරන දේ ලංකාව ඇතුළෙම හම්බෙන නිසා හොඳ වැඩපිළිවෙලක් යාළට තියෙන නිසා ඒක එෆිෂන්ට් නිසා ඒගොල්ලන්ට ඒකේ වාසිය පාරිභෝගිකයට දෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව මේ කිරි එකේ මේ කොහොම හරි ඇඟේ ගහලා දාන්න ඕන නිසා ගණන් අඩු කරලා නෙවෙයි පැල්වත්ත. ඊට අමතරව ඒගොල්ලන්ට නිෂ්පාදන තව ගොඩක් තියෙනවා. ඒගොල්ලන්ගේ මුදෝපු කිරි එක, ඒගොල්ලන්ගේ යෝගට්, ඒගොල්ලන්ගේ බටර්, ඒගොල්ලන්ගේ අයිස්ක්‍රීම්, ඒගොල්ලන්ගේ
1: ගී
0: මම ඒකයි කියන්නේ. ඒ තරම් ලොකු කිරිමි ඔයගක් තියෙන කෙනෙකුට ඔයා අහුවෙන්න ඉන්න බා නියමයි නියමයි කිය.
1: මම සතුටුයි. මාව ලස්සනට බලාගන්න.
0: චෙතක් එක ගැන අපි කතා කරන්න.
1: හරි.
0: චෙතක් එකක් ගන්න පුළුවන් නම් මේ හොඳ වෙලාවක්. ඔබට ඇත්තටම මේ දවස්වල මේ තියෙන මේ තියෙන තෙල් ටික ඇතිද මදිද සේරම කරගන්න බෑ මන් දන්නවා ස්කූටර් එකකින්. නමුත් සෑහෙන දෙයක් ස්කූටර් එකක් තිබුණොත් කරගන්න පුළුවන් කියලා මට තේරෙනවා.
1: අනිවාර්යයෙන්ම.
0: වැඩද නැද්ද?
1: ඔව් ඒකනේ.
0: කඩපලට යන්න බැරිද? කාගිල්ස් එකට ගිහිල්ලා ඉන්න බැරිද?
1: බැංකුවට යන්න බැරිද?
0: බැංකුවට යන්න ටික කරගන්න හන්දියට ගිහිල්ලා ඉන්න ළමයාව පන්තියට දාලා ඉන්න බැරිද?
1: වයිෆ්
0: එක පොඩ්ඩක් එළියට යනවා නම් ඒ ගිහිල්ලා ඉන්න බැරිද? ඔෆිස් එකට යන්න ඉන්න බැරිද? ඒක ඔක්කොම කරගන්න පුළුවන්. එක චාර්ජ් එකකින් කිලෝමීටර් 21ක් රන් කරන්න පුළුවන් මේ බයික් එක. ඒක හොඳ ඉකොනොමිකල් බයික් එක. ගෙදර චාර්ජ් කරන්න පුළුවන්. ඔය ඔක්කොම අපි කියපුවා ගෙදර චාර්ජ් කරන්න පුළුවන්.
1: හොඳ මෙටල් බොඩි එකක් තියෙනවා ඒකටත් ආසයි.
0: මෙටල් බොඩි එක දීපු එක තමයි මානම වැඩි.
1: යා.
0: ලීසින් කෙනෙක් හිතන්නේ නැහැ හොඳ මෙටල් බොඩි එකක් දෙන්න පුළුවන් තරම් බර අඩු කරන්නනේ යන්නේ. හැබැයි මෙටල් බොඩි එක දීලා ටෙක්නොලොජි එක ඇදුවා එක චාර්ජ් එකෙන් කිලෝමීටර් 121ක් දුවන්න පුළුවන්. ඒව දක්ෂකම්.
1: මම මේ කාගිල්ස් ගියාම පොඩි වැඩක් කරනවා අරවින්ද. හැමදාම ගන්න බඩු ටික ගන්නවා. හැබැයි අලුත් එක දෙයක් try කරනවා. මොකක් හරි අලුත් එක දෙයක් try කරනවා. ඉතින් ඒ විදිහට මම අලුතින් එහෙම try කළා ශාමේක මරු කියලා හාගත්ත products ගොඩක් තියෙනවා. ඉතින් ඒ සුපර් මාකට් experience එක කියලා කියන්නේ නිකම් කඩේ ගියා මුදලාලිගෙන් බඩු ටික ඉල්ල ගත්ත ආවා වගේ system එක නෙමෙයිනේ. එතන තියෙන වෙනම එකක්. ඒ කියන්නේ අපි කැමති දේවල් හොඳට බලලා තෝරලා බේරලා ගන්න පුළුවන්. ඒක සුපිරි තැනක්. ඉතින් ඒ නිසා කාගිල්ස් ෆුඩ් සිටි එන්න ටිකක් නිදහසේ වෙලාව අරගෙන shop කරන්න පුළුවන්. හදිස්සියට බඩු ටික අරගෙන යන්නත් පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි විශේෂම කාරණාව තමයි මේකේ ගණන් අඩුයි. ඔබ සමහර කාලාට හිතනවනේ මේ ගෙදර මේ ළඟම කඩේ තමයි ගණන් අඩු. ළඟම එක තමයි හොඳම එක කියලා. සමහර කාලාට එහෙම නොවෙන්න පුළුවන් කියලා ඔබට දැනේ. කාගිල්ස් ෆුඩ් සිටි ආවොත්.
0: පියනෝ කාගිල්ස් එකට. එන සාධාරණ ගණන් වලට අරගෙන සල්ලි ඉතුරු කරනවා. ඉතුරු කරන්න පුළුවන් සල්ලි බැංකුවේ දාලා. ඉතුරු කරන්න පුළුවන් වියදම් පාලනය කරගෙන.
1: අනේ කැලේට කාගිල්ස් නියමයි.
0: ඒකට නියමයි.

0: ஈஸியா தட்ட.
1: උසස් පෙළින් පසු සැප විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 0.11 544 5000.
2: එක්සයිට් ගන්න, ලක්කක චාර්ජ් කරගන්න, එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකී.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: හිතගත්තාගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සමගින් අනෙකිත ඉමනාවක්. රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලු ආභරණ සඳහා ₹40,000ක් සහ ₹70,000ක gift vouchers අපෙන් ඔබට. ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනුගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 404 Walk Jewelers සමදාම සමගයි.
2: What A-level of sunglasses with the NIBM the City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM the City University, the place to be.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්න? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
2: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් ₹61,000ක් වටින බන්ඩල් එක ₹43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
4: මම කාලයක් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ දුක් කරන්න. මේ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන් හිටියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම දුක් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට දුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
1: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආනීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
5: ෆියතර් ක්‍රේසි වෙන්දේසි.
1: සිකුරාද හවස 5ට සියත අහන්න.
6: Powered by Bid to Win.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: වෙලාව උදේ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी
1: බදු නොකෙවෙන පිරිස සඳහා නඩු ක්‍රමවේදයක් බදු නොකෙවෙන පිරිස සඳහා පැවති ලිහිල් ක්‍රමවේදය දේශීය ආදායම් සංශෝධන පනතට අනුව වෙනස් කර ඇති බව රජය පවසනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් යම්කිසි කැදවීමකදී හෝ ඉල්ලා ඇති ලේඛන ලබා දීම අපොහොසත් වීම යන කරුණු මත බදු ගෙවලන් සඳහා නඩු පවරන බවයි ආර්ථික නියෝජ්‍ය මාත්‍ය නිසාන්ට ජයවීර ප්‍රකාශ කළේ
2: මෙතෙන්දී ඉගබදු අය කර ගැනීමදී වුණත් නඩු පවරන්නේ ඒ ඉගබද් අවසානාත්මක වෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒ ඉගබද් වෙනුවෙන් අභියාචනයක් හෝ විරෝධතාවයක් තියෙනවා නම් ඒ නඩු පවරීමේ හැකියාවක් නැහැ ඊට අමතරව වාර්තා වන්නොදීම වෙනුවෙන් නඩු පවරීමක් තියෙනවා සහ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලන ලේඛනයක් ලබා දෙන්න අපොහොසත් ඒ කියන්නේ හිතාමතා ලබා නොදෙනවා නම් සහ හිතාමතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ක කැඳවනකොට ඒ කැඳවීමට එන්නේ නැත්නම් වැනි කරුණු වෙනුවෙන් නඩු පවරීමක් කරන්න
1: රුසියානු ජනාධිපති ව්ලදිමිර් පුටින් චීන ජනාධිපති ෂී ජින්පින් හමු වේ තිබෙනවා. ඒ චීනයේ බීජිං අගනුවර මහජන මහශාලාවේදී ජනාධිපතිවරුන් දෙදෙනා රතු පලස මතින් ඇවිත යන විට එහි දෙපස චීන හමුදා නිලධාරීන් රැස් වී සිටියා. රුසියානු සහ චීන ධජ රැගත් දරුවන් දෙපස රැස් වී සිටියේ සාදරයෙන් පිළිගනිමු යනුවෙන් මැන්ඩරින් භාෂාවෙන් හඬ නගමින්. පුටින් සහ ෂී ජින්පින් මහජන මහශාලාව ඉදිරිපිට චතුරස්‍රයේ සිටින විට චීන හමුදා තූර්යවාදක කණ්ඩායම විසින් රුසියානු සහ චීන ජාතික ගියන් වාදනය කරනු ලැබුවා. දෙදින නිල සංචාරයක් සඳහා රුසියානු ජනාධිපති ව්ලදිමිර් පුටින් චීනයට පැමිණියේ ඊයේ රාත්‍රියේදී.
0: Theater Top Story.

0: වටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: කොහෙන් වටුණත් කැඩෙන්නේ නැති ෆෝන් එකක් කියලා ඔන ඉස්සෙල්ලාම අඳුනලා දීපු ෆෝන් එක. ඒක දියුණු කරා ඒගොල්ලෝ ඊළඟ ලෙවල් එකට එනකම්ම. ආයි තින් චැලෙන්ජ් කරන්න දෙයක් නැහැ මේක නම්. ඒගොල්ලෝ වටේටම චැලෙන්ජ් කරලා තියෙන්නේ. බැටරි පවර් එකෙන්, ස්පීකර් එකේ පවර් එකෙන්, වටුණාම කැඩෙන්නේ නැති එකෙන්, ග්ලාස් එකෙන්, පෙනුමෙන්.
2: හරි.
1: අලුතෙන් ඇවිල්ලා තියෙන ඔය ප්‍රොටෙක්ෂන් පැත්තටම ආපු පොඩි පොඩි පොඩි පොඩි ලස්සන ඇප්ලිකේෂන් වලින්.
2: හරි, ඔකේ.
1: ස්ක්‍රීන් සයිස් එකෙන්.
2: කොම කිව්වද? Yes.
1: Oh,
2: have a helmet demo.
1: එතකොට ඒගොල්ල water resistant, shock proof, dust proof. එම ෆෝන් ලෝකේ අඩුයි. ඉතාලම අඩු ඒ જાතිය ෆෝන්ස්. ඒ ඔක්කොම ෆෝන්ස් වලින් leading ඉන්නේ අදරත් Honor X9D කියන ෆෝන් එක. ඒක විතරක් නෙමෙයි, ඔන ළඟ තියෙන තව ෆෝන් જાති ගොඩාක් තියෙනවා. අපි මේ එක කෑල්ලක් තෝරගෙන අපි හැම වෙලාවෙම වැඩිපුර කතා කරන්නේ.
2: දැන් ඒක ගන්න අපි යන්නේ කොහෙටද? අපි යනවා සිංගේකට නැත්නම් බලේලා තලවිනියෝජිතයෝ ගාවට.
1: ඉතින් දැන් හරි. දැන් ඒකට ගැන බය වෙන්න ඕනේ නැහැ. අපි ඔබට කියලා තියෙනවා Hot 15 වලින් දෙනවා 1199 මාසෙට.
2: හරි.
1: රටේ ලෝකේ වැඩිපුරම පාවිච්චි කරන apps 15කට. ඒ කියන්නේ YouTube, TikTok, WhatsApp, ChatGPT කියන ප්‍රධාන මාර්ග සියල්ල ඇතුළුව 15කට unlimited data හච් එකෙන් දෙනවා. ඔබට තියෙන්නේ හච් data sim එකක් දාගෙන ওই package එක active කරගන්න. ඒක ළඟම ඉන්න හච් නියෝජිතයට කියලා කරගන්න පුළුවන්. sim එකක් දාගන්නත් පුළුවන්. නැත්තම් ඔබේ තියෙන ඔය virtual sim නේද ඒකටම ආදී?
2: eSIM.
1: ඔව්, eSIM එක active කරගන්න පුළුවන්. ඒක sim එකක් දාන්න ඕනේ. පොඩි software game එකක් තියෙන.
2: ලේසි නේ.
1: ඉතින් මේ මාසේ ඔබේ වියදම ගැන වියදම අපි වියදම නවත්තන්න බෑනේ. හැබැයි වියදම් control කරන්න පුළුවන්. හරි ඩිසිෂන් එක ගන්න පුළුවන්. වියදම් කන්ට්‍රෝල් කරන්න පුරුදු වෙමු.
2: Yes.
1: වියදම් කියන එක නවත්තන්න බෑ. කොහොමද වියදම් ගන්නත් වෙන්නේ? වියදම් එනවා කොහමද?
2: ඕ නැත්නම් කොහොමද ජීවත් වෙන්නේ නේද?
1: කරේ වියදමක් බලන්නකෝ අද දවසේ කොච්චර අල්ලන් හිටියා මොකක් කර වියදමක් වෙන්නේ නැද්ද බලන්නකෝ අද.
2: ඊට පස්සේ ඊළඟට අපිට එන්න පුළුවන් කලර් අප් ගැන අප.
1: මිනිස්සු ස්ට්‍රිප් සීලින් දාන්නේ ලස්සන වෙන්න.
2: ලස්සනට.
1: ඒකේ ලස්සනට ලී පෙනුමට මිනිස්සු හරි ආසයි. gedaraku unath ara normal gedarakata wada podi podi nemei sala wenasak enawa. ලී පෙනුමක් තියෙන සිවිලිමත් තිබුණාම.
2: නිකන් පොඩි විලා ලුක් එකක් එනවා.
1: වේයෝකණේව දිරණේව උෂ්ණත්වයට හැඩේ වෙනස් වෙනේව ඒව මොනවත් වෙන්නේ නැහැ. මේක ස්පෙෂල් මික්ස් එකක්. අනිත් එක මේක පාට ෆේඩ් වෙන්නේ නැහැ. කලර් අප් ලගේ මේ ස්ට්‍රිප් සිවිලින් එක ඕනම් වතුර දාලා හේදුව හැකි අවුරුද්දකට දෙකකට සැරයක් ඕනම් හේදුව හැකි.
2: වාව් නියමයි ඉන්නේ.
1: මොනවත් වෙන්නේ නැහැ. පාට යන්නේ නැහැ. වතුරට පිඟින්නේ නැහැ.
2: වේයොන්ට නෝ චාන්ස්.
1: ඉතින් මේ ඔක්කොම වාසි ටිකත් මේකේ තියෙනවා. colorup.lk.com සයිට් එකට පොඩ්ඩක් ගිහින් බලන්නකෝ. colorup.lk.com.
2: හරි.
1: රත්තරමිල කවදාවත් පල්ලෙහාට එවිල්ලා නැහැ. රත්තරමිල කවදාවත් පල්ලෙහාට එන්නේත් නැහැ.
2: රයිට්.
1: පොඩි පොඩි උච්චාවචනීය වීම් තියෙන්න පුළුවන් යම් යම් දේවල් නිසා. පොඩි කාලේ රත්තරන් රබර් බෝලයක් වගේ යට ගහලා තියන්න බෑ උඩට එනවා. හැබැයි රත්තරන් වලදී අපි ඔබට කියලා දුන්නා අපි රත්තරන් වල ආයෝජනය කරන්න ඕන කතාව දැනගෙන ඉන්න එක හරි රත්තරන්ද අපි ගන්න කියන එක තමයි ප්‍රශ්නේ.
2: Yes.
1: රත්තරන් වලට ගොඩාක් එක විදියට බොරු කරනවා. බරෙන් බොරු කරනවා. මිලි 100ක් විතර වැඩියෙන් පෙන්නනවා. ඔබට හොයන්නත් බෑ. මිලි 100ක් විතර. පවුන්ඩ් 2යි මිලි 100යි කියලා 100කට වැඩියෙන් ගන්නවා. මිලි 100ක් හොයන්න බෑ ඔබට. හැබැයි ඔබට චාර්ජ් කරලා තියෙනවා.
2: Yes.
1: මිලි 100ක් අඩුවෙන් තියලා පවුන්ඩ් 2යි කියලා විකුණනවා. ඒ මිලිසියට ඔබෙන් චාර්ජ් කරනවා. සමහරට ඒක අඩු කරලා ඩිස්කවුන්ට් එකට හැටියට පෙන්නනවා. ඒතර ඔබ හිතන අනේ මේගොල්ලන්ගේ පවුන්ඩ් එකේ මාලේ අනිත් තැන් වලට අඩුයි කියලා. නෑ. බරෙන් ඔබට ගේම දීලා තියෙන්නේ. ඔය ගොඩාක් අය ISO ස්ටෑන්ඩඩ්ස් වලට වග කියන්නේ. වෝග් ජුවලර්ස් ISO ස්ටෑන්ඩඩ් වලට වග කියන ආයතනය.
2: රයිට්, ඕකේ.
1: ඒගොල්ලන්ට පොඩිම පොඩි කම්ප්ලේන් එකක් කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා විශ්වාසනීයභාවය ඒ නිසා නෙමෙයි විශ්වාසය රකින්නේ. ඒගොල්ලෝ විශ්වාසය රකින නිසා තමයි ඒගොල්ලන්ට ISO ස්ටෑන්ඩඩ් මේන්ටේන් කරන්න පුළුවන් වෙලා
2: තියෙන්නේ. Yes.
1: මට හම්බුණානේ මේ වෝග් ජුවලර්ස් එකේ අයිතිකාර
2: මහත්මයා.
1: එයාට කතා කරලා කීප එක දෙයක් මට මතකයි. මට කියනවා මිස්ටර් අරවින්ද.
2: Yes.
1: ස්ටාර් අරවින්ද. හම්බ කරනවා නේද? අපි නිකන් හම්බ කරන්නේ නැහැ මිස්ටර් අරවින්ද්. අපි හරි හම්බ
2: කරන්නේ.
1: හරි දේ කළයි මිස්ටර් අරවින්ද් අපි වෝග් ජුවලර්ස් එකේ.
2: නියමයි. නියමයි.
1: ඒ නිසා අපේ රත්තරන් හොඳයි. අපේ රත්තරන් ජාත්‍යන්තරයට ගිහිලා තියෙනවා. ඔස්ට්‍රේලියාවට ගිය වෙලාවේ මම දැක්ක වෝග් ජුවලර්ස් එකක් ඔස්ට්‍රේලියාවේ තියෙනවා.
2: හා ඕකේ.
1: තවත් තියෙනවා මං හිතන තැන්වල.
2: නියමයි නේ.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: දලලෙ ගහන්න ඕන හැම එකක් කියලා අගේ පතමදියට කරු කියලා.
2: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්න කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චායන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දිදෙන්න බෑ.
7: sorry.com ඒ වටිඩක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
9: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
10: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
11: මොකක් හරි නෙවෙයි ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
12: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් රෝදරතය
13: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
14: වෙත සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මෙල්කා සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 50යි විල්මා ස්ට්‍රොන්ග් තේ ඉතිරි රුපියල් 90යි ප්‍රීමා කොත්තුමී හොට් ඇන්ඩ් ස්පයිසි 5 පැක් එක ඉතිරි රුපියල් 200යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 110යි කාගිල්ස් ෆුඩ් සිටි.
15: අයියා මට ඇපල් මලක් දෙන්න.
16: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි කුයි දෙහි මලකුයිත්.
15: අයියා මට මල් ගොඩක් දීලා.
16: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
15: හච් 15 පිස්සුවක්ම තමයි.
17: ඒලෙවල් අවසන් කළ සිසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත්

0: ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක. සියත Voice of Family. රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
1: මේ දෙකක් දාගෙන ඉන්නද?
0: ඇයි කන් දෙක පුරවලා කන්නද?
1: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
0: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
1: නෑනේ අරේ වා
0: සින්දු සියත.
2: ගියත් සැපයි දවලේ
1: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: 98.2 98.4 සියත දිවයින පුරා
1: මේ මට අර ප්‍රයිම් එකේ කිරිබත් ගොඩ විලා ප්‍රොජෙක්ට් එක දැකලා මට දැන් අපේ ගෙවලුත් එපා ආවි.
2: අනේ අරවින්ද අපි එක ළඟම ගමු විලාස් දෙකක් නේ. ඒතොර අපිට එකටම ෂෝ එකට එන්න පුළුවන් ඔක්කොම කරන්න පුළුවන් වැඩ ටික. අපේ ලයිෆ් එක ගොඩක් ලේසි වෙයි නේ.
1: මේක මේ ඔයත් එක මේ ළඟ ළඟ විලා දෙකක් කරගෙන මගේ ලයිෆ් එක ලේසි වෙනවා.
2: ආ ලේසි වෙයි.
1: අනේ මේ නංගි. ආ කොට්ටා වින්න. මම මෙහෙන් එකක් ගන්න. එක ඔයා විලා එකක් ගන්න මම කොට්ටා වෙන්න.
2: අයියෝ.
1: මේ පැය තුනත් අමාරුවෙන් යන්නේ. ඉතුරු පැය 21ත් මේ ඔයාගේ ගේ හැපැත්තේ ඉන්නද කියන්නේ?
2: හරි කම නැ මං එහෙනම් විලා එකක් ගන්න ඔයා ඉන්න.
1: හවා ගන්නකො විලා එකක් හවා ගන්න. යන්න යන්න. ඔහොමම ගිහිල්ලා ගන්න.
2: හරි. කිරිබත් ගොඩ තියෙනනේ.
1: මං හැබැයි කියන්නම් ප්‍රයිම් එකට. මම දන්නවා තව විලා කීපයක් ඉතුරු වෙලා තියෙන්නේ. කරුණාකරලා ඒ ටික විකුණලා දාන්න මෙයා එන්න කලින්. මොකද මේ යෝදි ගියා ගැන වෙන මිනිහෙකුට විකුණ ගන්න හම්බෙන්නේ නැහැ. මිනිස්සු ඉතින් අහනවනේ. අපි අහලා දෙනවා. Birds of a feather flock together. අපි අහලා දෙනවා. ඒ කියන්නේ එක අත්තේ වහන්නේ එක ජාතිය කුරුල්ලු. දැන් මෙයා මේ කොහෙද යන්නේ?
2: මමත් කුරුල්ලෙක් නේ.
1: මොන කුරුල්ලෙක්ද? මොන කුරුල්ලෙක්ද?
2: පිට කුරුල්ලෙක්.
1: කොට්ටා වින්න කරුණාකරලා මේ යන හැමතැනම එන්න යන්න එපා.
2: මේ මම ආසම කෑල්ල තමයි මේ විලායකේ vehicles දෙකක් park කරන්න parking slots හම්බෙනවා.
1: අන්න හරි. දැන් වාට vehicle දෙකක් කොහෙද කියන්නකෝ?
2: vehicle දෙකක් නෑ. එුණාට ඉතින් තියනවනේ. කවුරුරි આવුවොත් ඔයාට දෙන්න පුළුවන් ටක් ගාලා.
1: දැන් සාමාන්‍යයෙන් එක වාහනයක් ඇතුළේ දැමුව අනිත් වාහන එළියේ ගහන්න
2: වෙන.
1: දැන් විලාවල එහෙම නෑ. ඒකයි මේක විලා වෙන්නේ. නැත්තම් මේක විලා වෙන්නේ නෑ. ගෙදර එන්න කියනකොට වඩා කොච්චර ගතියක් තියනවද? මේ අපි යන අපේ විලායකේදී හම්බෙමුද? නම්බලුව එක්ස්ප්‍රස් හයිවේ එකට කිලෝමීටර 4යි. පෑලියගොඩ එක්ස්ප්‍රස් හයිවේ එන්ට්‍රන්ස් එකට කිලෝමීටර 4යි.
2: හරි.
1: අපි මේ ෆෝන් එකක් තියාගෙන බලාපොරොත්තු වෙන්නේ කනෙක්ටිවිටි.
2: හ්ම්.
1: මේ අපිට මේ ජීවිතේ කනෙක්ටිවිටි කියන කෑල මාර ඉම්පෝර්ටන්ට්.

0: සම්බන්ධෙන්ඩුවන් හැම වෙලාම හයිවේ එකකට නැගගෙන එහෙ යනවා ගාල්ලේ යනවා මාතර එහෙම යන්නෑ මිනිස්සු. නමුත් ඒක තමන්ගේ අහල පහල තියෙන්න ඕනේ අවශ්‍ය වෙලාවට ටක්ගාලා ඉන්ටරෙන්ට. තියෙන හැමදේම මිනිස්සු පාවිච්චි කරන්න නෙමේ හැම වෙලාම බලාන ගන්නේ. නමුත් ඒවා තියෙන එක හිතර පොඩි අල්හාත් ජනක හැඟීමක් අරගෙනනවා.
1: හරියට හරි.
0: මට ආසයි හයිවේක කිලෝමීටර 4 හයිවේක. මට ආසයි. එතකොට කැලණිය යුනිවර්සිටි එක. දැන් මේ කැලණිය යුනිවර්සිටි යන පුළා වයසක නෙමෙයි ඉන්නේ. නමුත් ඒකට කිලෝමීටර 1.2.
1: ආසයි නේ එතකොට.
0: ඊට පස්සේ විහාර මහදේවි බාලිකා විද්‍යාලය කිලෝමීටර 1.7. ළමයෙක්වත් නැති වෙන්න පුළුවන් එකට යවන්න. නමුත් එකට ළඟයි. කැලණිය රේල්වේ ස්ටේෂන් එකට. වාහනයක් තියෙන මිනිහා ලීචින් කැලණිය රේල්වේ ස්ටේෂන් එකට ගිහලා කොහෙද? එමනි රාගමට යන්නේ. රාගමට ඔගොම කිරිබත් ගුණින් දාලා ටක් ගාලා තමන්ගේ වාහනේ යනවා. නමුත් ඒව ළඟ තියෙන එක වටිනවා. එමනේ? එතකොට පැය 24 පුරාම සිකියුරිටි තියෙන එක. පීනන්න බැරි වුණත් ස්විමින් පූල් එකක් මෙහෙම බලනකොට පේන එක. නොගියත් ජිම් එකක් තියෙන එක. අනේ පුතේ යන්න එපා මේ තාත්තනතු යන්න එපා කිව්වොත් ඒත් ඉතින් කිඩ්ස් ප්ලේ ඒරියා එකක් තියෙන එක. ඒව වටිනවා.
1: Yes.
0: ඒව වටිනවා කියන්නේ කවදා හරි දවසක අපි හිතමු ওই වෙලාවක අරගෙන සමහර අය ගන්නවා පදිංචි වෙන්න බලාගෙන. සමහර අය ගන්නවා විකුණන්න බලාගෙන. නේද? දැන් වාහනයක් ගත්තම ඒකේ තියෙන හැම ඔප්ෂන් එකම අපිට ඕනේ නැති වුණත් සමහර මිනිස්සු සන්රූෆ් තියෙන වාහන ගන්නවා මලාට ඇරලා නැහැ. හැබැයි වාහනේ ආයි විකුණනකොට ඉස්සෙල්ලාම දාන්නේ වාහනේ නමරත් කලින් සන්රූෆ් එකක් සහිත මහා යානය විකිණීමට
1: තිබෙන්නේ.
0: මිනිස්සු ආසයි. එතකොට මේ විලායකෙත් තියෙනවා මිනිස්සුන්ට ඕන දේවල් සහ මිනිස්සු ආස දේවල් කියන දෙකම.
1: හරි.
0: අනිත් එක මං ආසම එක මේ මොකක්වත් නෙමෙයි මේක මෙයා විලානේ. මේක විලා. මතක තියාගන්න මේ යුනිට් 50-60ක් නෑ. අක්‍ර 3ක විතර ලොකු ඒරියා එක විලාස් 47 හැදුවේ. වර්ගඩි 1876 වර්ගඩි 2199 අතර වෙනස් වෙනවා මේක.
1: හරි.
0: තෝරගන්න ටයිප්ස් 3ක් විතර වගේ තියෙනවා. ಜಾති 3ක විලාස් තියෙනවා. ඒ විලා හදලා තියෙන එක එක හැඩය අනුව තමයි ඒකේ වර්ගඩි ගාන වෙනස් වෙලා තියෙන්නේ. මිලියන 65 සිට ඉහළට 130ක් ගෙවලා පදිංචි වෙන්න පුළුවන්. අද ගියා ප්‍රයිම් ගෲප් එක හම්බෙන්න 130ක් ගෙව්වා බඩු ටික අරන් හෙට පදිංචි
1: වුණා.
0: ගොඩාක් ඉතින් ඒවා අරම මේ හොයන්න දෙයක් නැහැ. ෆුල්ලි ෆිටඩ් පැන්ට්‍රි එක තියෙනවා. ගෙදර පැන්ට්‍රි ගලවන් යන්න ඕනේ නැහැ දැන් තියෙන ගෙදර එක.
1: හරි.
0: අතම කුලියට ගෙදර ඉන්න කාරි ගලවන් යන්න හිතනවා. පැන්ට්‍රියක් නැති වෙද්ද නැහැ. ලස්සන පැන්ට්‍රි එකක් තියෙනවා. හොට් වෝටර් ෆැසිලිටි එක දීලා තියෙනවා. ගාඩන් එක ෆුල් ලෑන්ඩ්ස්කේප් කරලා තියෙනවා. කරන්න දෙයක් නැහැ. ගිහින් පදිංචි වෙන්න තියෙන්නේ.
1: කිරිතුරුවා පදිංචි වුණා. එච්චරයි.
0: ඔව්. කිරිතුරුවා පදිංචි
1: වුණා.
0: 13:22 කෝල් කරන්නකෝ. නේද?
1: ඒකනේ. එච්චරයි. ඊට පස්සේ දැන් විලා එකක් ගත්තා. දැන් අපිට තියෙන වාහනයක් ගන්න සිහිනේ වෙන්න පුළුවන් ඉතින් වෙලා. ඒකටත් අපි හොඳ ඔප්ෂන් එකක් දෙනවා. ඒ තමයි පෙරඩුවා. අරවින්ද ඔයා ෂෝරූම් එකට ගිහිල්ලා බලවනේ පෙරඩුවා වාහන. මගේ අඳුරන මගේ කසින් කෙනෙක් වාහනයක් කරා. මම පොඩ්ඩක් එයා ගත්ත වාහන ඇක්සියා එකක්. ඒකට වඩා නැගලා කරලා බැලුවා. ඒතකොට තමයි මට ඔයා කියපු කතාව 100%ක්ම හරි කියලා හිතුනේ. මොකද ඒකේ ෆිනිෂින් එක, ඒකේ තියෙන එක ටච් කරා මේ දැනෙන ෆීල් එක, ආයි තින් Tamanටම හිතා ගන්න පුළුවන් මේක කොච්චර උඩ ගණේ වාහනයක්ද කියලා. හොඳ නිමාවක් තියෙන වාහනයක් කියලා.
0: ඉතින් මේ ඇක්සියා එකේ ಜಾති දෙකක් තියෙනවා.
1: හරි.
0: දැන් පෙරඩුවා කියන බ්‍රෑන්ඩ් නේම් එක අපිට ටිකක් හුරු බ්‍රෑන්ඩ් නේම් එකක් නේ. අවුරුදු 30ක් තිස්සේ ලංකාවේ පෙරඩුවා වාහන විකුණනවා. ඉතින් හැමදාම මේගොල්ලන්ගේ ප්‍රධානම ෂෝරූම් එක තිබුණේ හයිඩ් පාක් කෝනේ.
1: හරි.
0: ඉස්සර මට මතකයි ඔකේ වාහන ಜಾති 1-2 තිබුණේ. කෙලිසකෙන් තමයි අපි වාහනේ අඳුරගත්. පස්සේ මේ වාහන බලඇණියට වාහනේ දෙක එකතු වුණා. පෙරඩුවා කම්පනිය තියෙන්නේ මැලේසියාවල. ජපනිස් ටෙක්නොලොජියකින් තමයි වාහන හදන්නේ. මේවා ජපන් වාහනවලට හැම අතින්ම සමානයි. වෙනසකට තියෙන්නේ නම පෙරඩුවා.
1: හරි.
0: හැබැයි පෙරඩුවා තමන්ගේ කලර්ස් පෙන්නලා තියෙනවා මාකට් එකට. ඒගොල්ලන්ගේ වාහන කොච්චර ඩියුරබල්ද? ඒගොල්ලන්ගේ සර්විස් එක කොච්චර හොඳද? මේ ඔක්කොටම වැඩිය මොන ඔප්ෂන් දුන්නත් මං ආසම දේ තමයි පෙරඩුවා වාහනවල මිනිස්සුන්ගෙන් බොරුවට ගාන කපල නැහැ. ඒ වාසිය තාමත් තියෙනවා. සමහර වෙලාවට ඔබ ජපන් වාහනයකට යුරෝපියන් වාහනයකට ආස වෙලා ඇත්තේ ඒවයි ඔය තියනවා කියන ඔප්ෂන් නිසානේ. ඔබ තාම ගිහිල්ලා පෙරඩුවා වාහනයක ඔය ඔප්ෂන් තියනවද නැද්ද කියලා බැලුවේ නැද්ද? අන්න බලපු දාට ඔබ තේරුම් ගන්නවා ඒ ඔප්ෂන් සේරම තියනවා මේ වාහනේ. ඒ ප්‍රයිස් එකෙන් භාගයට භාගයක් වගේ තමයි වාහනේ වෙන්නේ. අපි කිව්වේ මිලියන 7.9 ඉඳලා මිලියන 16 ගාන වෙනකන් වාහන තියෙනවා. ඒකේ ඔබට කම්පැක්ට් හැච්බැක් වාහන හම්බෙනවා. හැච්බැක් ඒවා හම්බෙනවා. SUV හම්බෙනවා. compact SUV හම්බෙනවා.
1: sedan
0: වර්ගයේ අර බූට් එක ඩිකිය තියෙන දිග කාර් හම්බෙනවා. අර බෙසා එක එහෙම පොපියුලර් වුණේ අන්න ඒ જાතියේ කාර් එකක් නිසා.
1: හරි.
0: අනිත් එක ඔය ආවයි කියලා කියන හැම වාහනයකම තියෙන අත්‍යවශ්‍ය සියලුම ඔප්ෂන්ස් ටික සමහර විට ඊටත් වඩා හොඳ විදියකට පෙරඩුවා වාහනයක ඔබට හම්බ වෙනවා. මෙව්වා කිව්වට වැඩක් නැහැ. මෙව්වා ඇස් දෙකෙන් දැක්කම තමයි ඔබ විශ්වාස කරන්නේ. ඔබ පොඩ්ඩක් පෙරඩුවාකට කෝල් එකක් දීලා පොඩි විසිට් එකක් දාලා බලන්න. දැන් මේ වාහන සේරම ගණන් යයිද කියලා පොඩි හැඟීමක් තියෙනව නේද? මේක හොඳම වෙලාව ඔබට පෙරඩුවා වාහනයක් සිකියෝ කරගන්න. පෙරඩුවා ලංකාවට ගෙන්නන්නේ Unimo Enterprises. Unimo Enterprises IT United Motors එකට. එතකොට ඔබට සර්විස් එක හම්බ වෙන්නේ, ඔබේ වාහනේ බලා ගන්න, රිපයර් කරලා දෙන්නේ United Motors අනුබද්ධිත ශාඛාවලින්.
1: හා ඔකේ.
0: ඉතින් හිතා ගන්නකො මොන සර්විස් එකක් ඔබට හම්බෙයිද කියලා.
1: නම් එකක් ඕනේ අපිට දැන් කතා කරන්න.
0: 0117 565 170. 0117 565 170.
1: හරි, එතකොට වැඩ ටික ඔක්කොම ඉවරයි නේ අරවින්ද? මට මොන හරි තියනවද තව වැඩ කරන්න මොන හරි?
0: නෑ. ඔයාලට කරන්න කිසි දෙයක් නෑ. ඔක්කොම ආපු වෙලා ඉඳලා මං කරන්නේ.
1: දැන් මට තියෙන ගෙදර යන්න පරිස්සමට. ඔකේ.
0: ඔයාලට තියෙන ගෙදර යන්න. මට තියෙන දැන් ආපු හෙට කරන වැඩ ටික ඒ ටික ලෑස්ති කරන්න. මොන මහත්ත ගෙදර ගිහින් කරදරෙන්න තු වෙන්න කොහෙද? මම මේ ටික කරලා තියන්නේ.
1: සුබ දවසක් ඔබට.
0: ඔව්, සුබ දවසක් නෝනා.
1: මේ අරවින්ද මම ආශාන සුබ දවසක්. බයි.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 011 544 5000.
8: ඉතුරුම් ගිණුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 011 222 200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
10: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7:00 මහජන සම්පත රටටම සම්පත.
11: දහසක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
12: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
13: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
14: ඒකත් තව සාමාන්‍ය කී කල්පනා වෙන්නේ වෙන්නේ. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
13: නෑ ඔයා අහන්න මොකක් ගැනද සැන්නේ?
14: ආ මොකක් ගැනද සැන්නේ?
13: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
14: ආ ඕගොල්ලෝ පවුල කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝක විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
15: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
0: අනුග්‍රහය.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
16: සෙනසුරාදා උදේ 8ට
17: බෑවන් කෙල්ලොත් එක්ක.
16: ඇයි
17: මම කිව්වා බබා ඔයා තමා මගේ මුළු ලෝකෙම කියලා.
16: ආ ඉතින්
17: බෑනගෙන බෑනගෙන කියානේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ.
16: ඇයි වන් ඒ
17: පස්සේ නුවන් තේරුනේ රේස් එක.
16: ඇයි
17: මගේ කෙල්ලගෙනම මන් දාකිනිනේ වක්.
16: ඈ ඔව්
17: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු පිටියේ මවෙනෝ.
9: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ වහභාගේ කසුන් රොද්‍රිගෝ.
18: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියේ ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
7: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
0: Fiat Crazy Vendezi.
7: සිකුරාදාවස 5ට සියත අහන්න.
19: Powered by Bid to Win.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයිනපු

0: උදේ 10 විනාඩි 1යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Theatre Top Story.
1: සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්. කාසල් වීදිය කාන්තා රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත අසත්‍ය බව කාන්තා වීදිය රෝහල නිවේදනය කර තිබෙනවා. මෙවැනි සිදුවීම් රෝහලේ සිදු නොවන බවත් යම් විමර්ශනයක් අවශ්‍ය නම් මේ පිළිබඳව ඕනෑම පාර්ශ්වයකට විමර්ශනය සිදු කළ හැකි බවයි කාන්තා වීදිය කාසල් රෝහල් වෛද්‍ය අජිත් දන්ත නාරායන පැවසුවේ. පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංසරණය වූයේ කාසල් වීදිය කාන්තා රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කිරීමේ කටයුත්තක් සිදුවන බවයි. තවත් දේශීය පුවතක්. නීති විරෝධී ලෙස දිවයිනට ජංගම දුරකථන රැගෙන චීන ජාතික කාන්තාවන් දෙදෙනෙක් රේගු නිලධාරීන් වෙසෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හරිත මාර්ගෙන් පිටවෑමට තැත් කිරීමේදී චීන කාන්තාවන් දෙදෙනා චීනයේ ෂන්හයි සිට පැමිණි දෙදෙනෙක් ටොෆි චොක්ලට් දැවූ කවර අතර සංගෝමින් එක් කාන්තාවක් ජංගම දුරකථන රැගෙන පැමිණ තිබෙනවා. රේගු නිලධාරීන් පැවසුවේ අනික් කාන්තාව ඇඳ සිටි ජැකට්ටුව වටා දුරකථන සංගවාගෙන සිටි බවයි. චීන කාන්තාවන් දෙදෙනා 34 සහ 35 හැවිරිදි දෙදෙනෙක්. මේ මුළු වටිනාකම රුපියල් 51,40,000ක් පවයි රේගු නිලධාරීන් පැවසුවේ.
0: Theater Top Story.

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපි මේ වෙනකොට චක්‍රලේඛයන් නිකුත් කරලා තියෙනවා. සමස්ත ලංකාවටම දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොටිය භාවිතා නොකොට ඒ වෙනුවට කහපෑති කොටියක් භාවිතා කරන්න කියලා. මේක ගරු අමාත්‍ය මණ්ඩල ඒ අනුමැතියක් එක්ක මේ චක්‍රලේඛය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.
2: බෞද්ධ කොටිය වෙනුවට කහපෑති කොටියක් යොදා ගන්න කියන යෝජනාව කරපු චක්‍රලේඛයේම ඔය භූත ගුහා හොල්මන් මන්දිර පිළිබඳව මේ සැරේ නිසි මග පෙන්වීමක් කරලා තිබෙනවා. කල් සහිතව මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. මේ සැරේ අපි එය නිසි පරිදිම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
7: අයියා, මට ඇපල් මලක් දෙන්න.
8: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
7: අයියා, මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15 unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
7: Hatch 15 පිස්සුවක්ම තමයි.

0: തിലകവർദ്ധന ടെക്സ്റ്റൈൽസ്.
1: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
2: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
1: මට පාවයව
2: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
1: අන්නා කලින් කියන්නේ පැයි
3: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
1: අහන්න හවස දෙකට සතිය දවස්වල.
4: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
5: නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
6: හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
1: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
7: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
7: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
3: දිවයිනපුරා
9: හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
10: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
11: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
10: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
1: සුවඳ දෙන මල් වනේ.
0: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
2: කුමාරයා.
0: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
2: ගැහෙනවා.
0: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23 රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
3: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග.
4: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
3: මාධ්‍යනුග්‍රහය සියතු ටීවී සියතු FM.
0: දෙදෙනෙකුගේ එකතුවෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හීනය තමන්ගේ වහලක්යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහයක් වෙන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. අමතන්න 13.19.
3: ලංකාවේ හොඳම ටැබ් එක හොට් වේව් පැඩ් 13 ප්‍රෝ. අඟල් 10.1 තිරයයි, මිලියම්පි 6580ක ලොකු බැටරියයි, GB 256ක ස්ටෝරේජ් එක නිසා සුපිරියටම වැඩ කරයි. ගන්න පුළුවන් ටැබ් එක තමයි Hot WavePad 13 Pro. Pen, Mouse, Keyboard, Leather Cover නොමිලේ. රුපියල් 55,999කට හුවා වගකීමක් සහිතව මිලදී ගන්න.
5: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
6: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
7: සීඩීබී රන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
8: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා
9: දුවේක ෆේස්බුක් එකට දැම්මද?
8: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
9: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
10: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
9: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712-800-800ට WhatsApp කරන්න.
11: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
12: සියත දිවයින පුරා

උදේ 10යි විනාඩි 44යි දැන් වෙලාව. අපි මතක් කරන්න හදන්න ඔබට තිලකවර්ධන සෙලවිලි එක ගැන. දැන් මේ කාලේ මේ ගොඩක් අය පාවිච්චි කරන දෙයක්නේ ඉයර්බඩ්ස් කියන්නේ. සාමාන්‍යයෙන් හෑන්ඩ් ෆ්‍රී පාවිච්චි කරන කට්ටිය අඩුයි කියලා තමයි අපි මිලක් දැක්කොත් පාරක දුන්නත් ගොඩක් කට්ටිය මේ ඉයර්බඩ්ස් කණේ ගහගෙන තමයි ඉන්නේ. ඕකේ මේ එක හොඳකුත් තියෙනවා. පළවෙනි එක තමයි ඔය හෑන්ඩ් ෆ්‍රී එකක් වගේ ගත්තම මේ වය එහෙම හැමතැනම තියලා පැටලෙනවානේ. එතකොට ඒක කරදරයක්. ඊට පස්සේ ඔය නොයිස් කැන්සලේෂන් ඔප්ෂන් එක එහෙම එන්නේ අනිවාර්යෙන්ම ගොඩක් වෙලාවට ඉයර්බඩ්ස් වල විතරයි. ඒක හෑන්ඩ් ෆ්‍රී වල එන්නේ ගොඩාක් ස්ටෑන්ඩඩ් ක්වොලිටි එකකින් හදපු හෑන්ඩ් ෆ්‍රී එකක. සමහරු ඉන්නෝ මේ ආසාවත් එක්ක, කියන්නේ කොච්චර මේ එයා බඩ්ස් ගන්න පුළුවන්කම තිබ්බත් තාමත් පාවිච්චි කරන්නේ හෑන්ඩ් ෆ්‍රී. එහෙම කට්ටියට ඔන්න හොඳ විසඳුමක් තියෙනවා. යන තිලකවර්ධන සෙලවුලේකට ඔබට ඕන විදිහේ ඔප්ෂන්ස් ඔක්කොම තියෙන හෑන්ඩ් ෆ්‍රී එකක්, එහෙම නැත්නම් ඉයර්බඩ්ස් දෙකක් ඔබට ගන්න පුළුවන් එතනින්. ඒ කියන්නේ ඉයර්බඩ්ස් එකක තියෙන ක්වොලිටි එකම, ඒකෙම තියෙන ඔප්ෂන්, මේ හැමදේමත් එක්ක හොඳ හෑන්ඩ් ෆ්‍රී එකක් හරි ඉයර්බඩ්ස් දෙකක් හරි ඔබට ගන්න පුළුවන්කම එතනින් තියෙනවා. එත් එක්ක මේ දවස් ටික අපි වැඩිපුරම කතා කරන යාළගේ මේ ස්මාර්ට් ෆෝන් එකක් ගෙවන්න ගන්න පුළුවන් කතාව ඔන්න තාමත් තියෙනවා. දැන් ක්‍රෙඩිට් කාඩ් එකක් ඕනම නැහැ ඔබට ෆෝන් එකක් ගෙවන්න ගන්නවනම්. මුලින්ම ඔබට කරන්න තියෙන ඔබ කැමතිම ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එකේ මුළු ගාණෙන් 130ක් ගෙවන්න. ඒ කියන්නේ ඩවුන් පේමන්ට් එක විදිහට 130ක් ගෙවන්න. ඊට පස්සේ ඔබට පුළුවන් මාස 24ක් වෙනකන් ෆෝන් එකේ ගාණ ගෙවාගෙන යන්න. අනිවාර්යයෙන්ම ඔබ යනකොට ඔබේ ID කාඩ් එකයි මේ ඔබට ගැරන්ටි කෙනෙක් ඕන. දෙන්නටම වයස අවුරුදු 20කට වැඩි වෙන්න ඕනේ. එච්චර තමයි කොන්දේසියකට දාලා තියෙන්නේ. ඊට පස්සේ ඔබට එතනින්ම තෝරලා ෆෝන් එකක් තරම් ගෙදරින්න පුළුවන්. මාස 24ක් යනකම් මම කලින් කිව්වා වගේම ඔබට ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙනවා. මූලිකම දේ අර ඩවුන් පේමන්ට් එක 130ක් ඔබ දාන්න ඕන. යන්න තියෙන ඉතින් කිරිබත්ගොඩ තියෙනවා, වත්තල, ඊට පස්සේ කඩවත, ගම්පහ, චායල, නිට්ටබුව, මහනුවර, කුරුණෑගල කියන ප්‍රදේශවල තිලකවර්ධන සෙලවුල තියෙනවා. ඒ විතරක් නෙමෙයි ෆෝන් එකට ඕන කරන අනෙක් දේවල් තියෙනවානේ. දැන් ෆෝන් එක ගත්තට ඉතින් ඔබට ටෙම්පර් ග්ලාස් එකක් ගහගන්න වෙනවා. ඊට පස්සේ හොඳ බෑක් කවර් එකක් ගන්න වෙනවා. කලින් කිව්වාගේ හෑන්ඩ් ෆ්‍රී දෙකක් හරි ඉයර්බඩ්ස් දෙකක් හරි ගන්න වෙනවා. එතනට ගියහම මේ තව ඔබ ගන්න හිටපු නැති වුණාට ගත්තොත් හොඳයි කියලා හිතෙන තව ගොඩාක් දේවල් ඔබට තිලකවර්ධන සෙලවුල එකකින් ගන්න පුළුවන්කම තියෙනවා.

0: சிறந்த හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීඩි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery ekmeledi gena warranty ek activate kara sama satyekama angal 55 LED TV ekak bina ganna.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
7: දැන් වෝක්චුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න. මේ මාස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න. 011214414 කොන්දේසි සහිතයි. වෝක්චුවලස් සමදා ඔබ සමගයි. අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම ගන්නා 011 544 5000
0: මතකද ඒ ස්තිහා බලාගෙන

0: ජුලියට්ට වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 300යි. වෛරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි. කොලෝ පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 250යි. සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 90යි. කාගිල්ස් ෆුඩ් සිටි
3: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිත යන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
5: මම කාලයක් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා නම් පටන් ගත්තා මේ දුක් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තට මම දුක් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට දුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
6: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිෂි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
7: Fiat Crazy Vendezi.
6: සිකුරාදාවස පහට සියතහන්න.
8: Powered by Bid to Win.
9: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
10: ටිකක් තව සාමාන්‍ය කී කල්පනා වෙන්න වෙරින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
9: නෑ ඔයා අහන්න මොකක් ගැනද සැන්නේ?
10: ආ මොකක් ගැනද සැන්නේ?
9: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
10: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකේ විනාශ කරන්න කොහොමද කියලා උනේ විදියක් හදන්න.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
12: අනුග්‍රහය.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
14: සෙනසුරාද උදේ 8ට.
15: බෑවන් කෙල්ලොත් එක්ක.
16: ඇයි?
15: මම කිව්වා බබා ඔයා තමයි මගේ මුළු ලෝකෙම කියලා.
16: ආ ඉතින්
15: බැනගෙන බැනගෙන ගියානේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ.
16: ඇයි වන් ඒ?
15: පස්සේ නුවන් තේරුනේ රේස් එක.
16: ඇයි?
15: මගේ කෙල්ලගෙනම මන් දාකිනිනේ වක්.
16: ඈ? ඔව්.

0: උදේ 11යි විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Matter Top Story.
1: හුංගම වෙඩි තැබීමක්. නීති විරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කළ ලොරි ලාතේකට හුංගම ප්‍රදේශයේදී පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කළා. බෙඩිතැබීම සිදුකර ඇත්තේ ලොරි රථයකින් නීති විරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කරන බවට හුංගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුවයි. අදාළ ලොරි රථය මාර්ග බාධකයේ නොතකා ධාවනය කර තිබුණා. එනෝ පොලිසිය විසින් ලොරි රථය ලුහුබැඳ ගොස් නවත්වා ගැනීමටද උත්සාහ කළද නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඊට වෙඩි තබා නතර කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ලොරි රථයේ සිටි සැකකරුවන් සිව් දෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් දේශීය පුවතක්. ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා වශයෙන් පත්කළ WS සත්‍යානන්දගේ සේවය අවශ්‍ය නොවන බව සඳහන් කරමින් එම නිලධාරියා අවමානයට ලක් කිරීම තුලින් එම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් එම නිලධාරියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදු කර ඇති බව ශ්‍රේෂ්ඨ අධිකරණ ඊයේ තීන්දුව කළා. ඒ ආචාර්ය සෝභිත රාජකරුණා ජනක්ත සිල්වා යන විනිසුරුන්ගේ එකගත්ත ඇතිව ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරු

0: පෙත්සම්කරු සඳහන් කළේ තමා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ සේවයේ නිලධාරියෙකු වන අතර වසර 30ක් පමණ රාජ්‍ය පරිපාලන සේවයේ විවිධ තනතුරු දරා ඇති බවයි. දැන් තවත් දේශීය පුවතක්. මේ වන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 342.70ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගැරුම් අනුපාතය රුපියල් 332ක්. සියත ප්‍රධාන පුවත් මධ්‍යහන 12ට බලාපොරොත්තු වන්න.
1: Theater Top Story.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපි මේ වෙනකොට චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. සමස්ත ලංකාවටම දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොටිය භාවිතා නොකොට ඒ වෙනුවට කහපෑති කොඩියක් භාවිතා කරන්න කියලා. මේක ගරු අමාත්‍ය මණ්ඩල ඒ අනුමැතියක් එක්ක මේ චක්‍රලේඛය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.
2: බෞද්ධ කොඩිය වෙනුවට කහපෑති කොඩියක් යොදා ගන්න කියන යෝජනාව කරපු චක්‍රලේඛයේම ඔය භූත ගුහා හොල්මන් මන්දිර පිළිබඳව මේ සැරේ නිසි මග පෙන්වීමක් කරලා තිබෙනවා. කල් සහිතව මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. මේ සැරේ අපි එය නිසි පරිදිම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
3: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද?

0: ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට.
1: යලට මහට.
0: 13යි 19ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා.
2: මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.

0: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකන්න ලස්සනම ගෑනු ළමය කවුද?
1: සැන්ඩි, ආශ්චර්යෝ, මාර්ෂි, විශ්මි.
0: මට පාවයාව
1: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සොතු කොච්චියෝ.
0: අන්නා කලින් කියන්න එපැයි.
2: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
3: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
0: අහන්න හවස දෙකට සතිය දවස්වල.
4: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
5: නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
6: හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
0: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය
5: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
7: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා මේ පැයි හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: ඉනවෙන්න මෙන්න වෙලාව.
1: පොල්කටු හැන්දක් හදාගන්න දන්නවද ගුණගන්න?
2: පොල්කටු හැන්දක් හදන්න
1: හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද?
2: පොල්ගෙඩියක්.
1: පොල්ගෙඩියක් මොකද සම්බෝල හදන්නද? පොල්කටක් ඕනි.
2: පොල්කටක් අරගෙන ඒකේ හිල් තුනක් විදලා, තුනක් මොකද හිල් දෙකක් විදලා,
1: මට පුළුවන් ද පොල්කටක් පැත්තක තියලා ඔයාලට හිල් තුනක් විදලා මේ පිටියෙන් ලන තියනවා හැඳිවාඩි.
3: ලොටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක 7FM breakfast drive
4: අනුග්‍රහය පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
13: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
14: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර් ජාල

0: මෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත Voice of Family.
3: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

උදේ 11 විනාඩි 46යි දැන් වෙලාව. මේ මතක් කරන්න හදන්නේ තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එක ගැන. මේක අලුත්ම ආරංචියක්. හරිද? දැන් ඔබ දන්නවනේ තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එකට ගියොත් ඔබට පුළුවන්කම තියෙනවා ලංකාවේ කොහේ හිටියත් ඔබ ඕඩර් කරන ඕනම දෙයක් ඔබ ගාවටම ගෙන්න ගන්න. ඒත් එක්කම අපි කලින් කියලා තියෙනවානේ මේ කොළඹ කිරිබත්ගොඩ තදාසන්න ප්‍රදේශයක නම් ඔබ ඉන්නේ එක දවසින් ඔබේ ඕඩර් එක ඔබට ගෙන්න ගන්න පුළුවන් කියලා. ඒ වෙලේ මේ තව ටිකක් ඉක්මන් කරලා තියෙනවා. දැන් ඔබ අර කලින් කිව්වාගේම කොළඹ කිරිබත්ගොඩ මේ තදාසන්න ප්‍රදේශයක නම් ඉන්නේ තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එකෙන් නම් ඔබ ඕඩර් එක දාන්නේ පැය 3ක් ඇතුළත. හරියටම පැය 3ක් ඇතුළත ඔබේ ඕඩර් එක ඔබ ගාවටම ගෙනල්ලා දෙන්න ඕන. දැන් තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එක ලෑස්තිලා ඉන්නෝ. ඒවැඩේ තියෙන්නේ හැබැයි කොළඹ කිරිබත්ගොඩ මේ ප්‍රදේශවල ඉන්න කට්ටියට විතරයි. හැබැයි ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබට තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එකෙන් ඕනම දෙයක් ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. වැඩේ ලේසි කරලා තියෙන්නේ ඒත් එක්කම මේ ලංකාවේ පළවෙනි වතාවට යාලගේ වෙබ්සයිට් එකේ තියෙනවා ඔබට මේ වර්චුවල්ම ඇඳුමක් ෆිට් ඔන් කරලා බලන්න පුළුවන් ඔප්ෂන් එක. ඔබට තියෙන්නේ www.tilakawardhana.com වෙබ්සයිට් එකට යන්න. එතනට ගිහිල්ලා ඔබ කැමති ඇඳුමක් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ එනවා පොඩි තැඹිලි පාට බාර් එකක්. මේකේ තියෙනවා ක්‍රයිට් කියලා. අන්න ඒක ක්ලික් කරාට පස්සේ ඔබට එනවා ඔබේ ෆොටෝස් දෙකක් අප්ලෝඩ් කරන්න. හොඳට උස පේන ෆොටෝස් දෙකක් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ මේ ඒ වෙලාවෙම ජෙනරේට් කරලා දෙනවා ඒ ඇඳුම ඔබ ඇඳගෙන ඉන්න විදියට ෆොටෝ එකක්. එතකොට ඔබට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ඇඳුම මට කොහොමද සෙට් වෙන්නේ කියලා. එහෙම වැඩේ කරගන්නත් පුළුවන්. නැත්තම් මේ වෙබ්සයිට් එකේ වැඩේ ඔබට ටිකක් තේරෙනව මදි, ඒක පොඩ්ඩක් අමාරුයි වගේ නම් යන්න තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකට. එතනට ගිහිල්ලා ඔබට පුළුවන්කම තියෙනවා කැමති ඇඳුමක් සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මේ යාලගේ WhatsApp number එකට ඒ ෆොටෝ එක WhatsApp කරන්නයි තියෙන්නේ. 0750650560 තමයි number එක. 0750650560 number එක. ඒකට අනිවාර්යයෙන්ම ඔබේ නම, address එක, වැඩ කරන phone number එකක් සහ ඔබ ඒ තෝරගත්ත ඇඳුමින් ඔබට ඕන කරන size එක WhatsApp message එකක් දාන්න. WhatsApp වලින් දාන්න බැරි නම් ඔබට එයාලගේ මේ Facebook page එකේ තියෙන message account එකටත් ඔබට ඒ photo එකත් එක්ක ඒ detail එක දැම්මට පස්සේ ඔබට අංකාවේ කොහේ හිටියත් ඒ දේවල් ටික ඔබට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. දැන් වෙලා 11:49.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීඩි විරන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කෙක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කෙක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: වෝක් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011214414 කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි. අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 011544500. හිතගත් අයගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සමගින් අනගිට ඉමනාව රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලු ආභරණ සඳහා ₹40,000ක් සහ ₹70,000ක gift vouchers අපෙන් ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනගේ අවස්ථාව ඔබටත්. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011124 414 වෝග් ජුවලර්ස් සමදා ඔබ සමගයි.
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011122200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: ඇලුමිනියම් මනේ.
10: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 7 32 1000 NIBM, The City University, The Place to Be.

0: දැන් වෙලාව තවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොවපුරා සෙරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: අමරිකානු ඩොලරේ වටිනාකම 342 ඉක්මවයි. සහල් මිලත් ඉහළ යන ලකුණු. බදු නොගෙවෙන පිරිස්වලට නඩු. නීති විරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කළ ලොරි රථයකට වෙඩි. චීන ජනපති සහ රුසියානු ජනපති අතර සාකච්ඡා.
0: දේශීය සියත. Local news on Seattle.
1: අමරිකානු ඩොලරයක විකුණු වටිනාකම මේ වන විට රුපියල් 342.70ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ගැනුම් අනුපාතය රුපියල් 332ක්. මේ අතර ආනයනික වාහන සඳහා පනව ඇති රේගු ආනයන බද්දට 50%ක අධිභාරයක් පැනවීමට පෙර මෝටර් රථ 4000ක් ආනයනය වෙනුවෙන් සමාගම් දෙකක් වෙත ණයවර ලිපි විවෘත කර ඇති බව දූෂණ විරෝධී බලවේගයේ චෝදනා නගනවා. ඒ ජාතික කැඳවුම්කරු නිරෝෂන් පාදුක සඳහන් කළේ රුපියල අප්‍රමාණය වීමට ඒ බලපෑ ඇති බවයි.
2: ජනාධිපතිතුමා 15 වෙනිදා තමන්ගේ අස්සනින් ලිපියක් නිකුත් කළා. අතිවිශේෂ ගැසට් පත්‍රයක් සඳහා මේ රටේ අපනයන වාහන සඳහා සහ අපනයන භාණ්ඩ සඳහා 50%ක බද්දක් වැනෙව්වා. ප්‍රශ්න තියෙන්නේ එතුමා 15 වෙනිදා දාලා තමන්ගේ ලිපිය කියනවා ආනයන භාණ්ඩ සඳහා කියලා. අන්තිම ඡේදෙදි කියනවා ආනයනය කරන වාහන සඳහා මේ 15 වෙනිදා දක්වා බලපවතිනවා කියලා පරණ නීතිය. ඒ කියන්නේ පරණ බද්ද. එතුමා ඒක 15 කියලා. හැබැයි එයාගෙන් ඒ තොරතුරු ටික එතුමා අස්සන් කරපු තියෙන තොරතුරු දෙක මේ රට කූට ව්‍යාපාරිකයන්ගේ අතර යනවා. ඒ අනුව මේ රටේ 15 වෙනිදාම එතුමා දාන්නේ මේ සර්කියුල් එක with effect from 16th කියලා. ඒ කියන්නේ 16 වෙනිදා බලපාන චක්‍රයකනේ 15 එතුමා කියනවා උපදෙස් දෙනවා. හැබැයි 15 වෙනිදා මේ රටේ වාණිජ බැංකුව හරහා වාහන 4000කට එක දවසේ ණයවර ලිපි අරිනවා. එල්සි මේවා ගොඩාක් බහුතරයේ චයිනීස් vehicles. මේවා chassis number road නෑ. මොකද මෝටර් capacity තියෙන නිසා කොහොම හරි මේ වාහන 4000 ගෙන්නලා තිනවා 3500.
1: රජයේ පාලන මිලට සහ ලලවි කළ නොහැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ බෙලඳුන්ගේ සංගමේ පවසනවා. ඒ සභාපති ගණේෂ් විනාග සුන්දරම් පැසුවේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ සහ ලලවි කරන මිලක නන්ද ඉහළ යා හැකි බවයි.
3: පාලන මිලක් දාලා තිනු ආණ්ඩුවෙන් ඒ මිලට දෙන්න පොඩක් අමාරුයි. මොනවාද අපේ කොස්ට් එක වැඩි වෙලා තියෙනවා මේ ඩොලර් නිසා. අනිත් එක මේ ෆියුල් ප්‍රයිස් නිසා ට්‍රාන්ස්පෝර්ට් එකේ මේ ඔක්කොම වැඩි වෙලා තියෙන නිසා අපිට පොඩක් ඒ මිලට දෙන්න බැරි කමක් තියෙනවා. ඒ කියන්නේ දැන් ආණ්ඩුවෙන් දීපු මිලට වැඩිය කොස්ට් එක වෙනවා. ඒ නිසා ඉදිරියට ආල් මිල අනුවාරෙන් වැඩි වෙන්න ඕනේ. ආල් විතරක් නෙමෙයි පරුප්පු සීනි ඔක්කොම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වෙනවා.
1: මේ අතර ආනයනික කිරිපිටි බිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදයේ පවසනවා. යනවාද සිට ඇසුරුම් කරනු ලබන ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක බිල රුපියල් 50කින් සහ කිලෝග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක බිල රුපියල් 125කින් ඉහළ යනු ඇත. බෙලඳ පොලේ පවතින තත්ත්වය සහ විනිමය අනුපාත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදයේ සඳහන් කළේ. ගෝලීය ආර්ථික වර්ධනය පහතකොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඒ මැද පෙරදිග අර්බුදය සහ ඉහළ යන තෙල්මිල ගණන්වල ප්‍රතිචාර දක්වමින් මෙම වසරේ උද්ධමන ඉහළ යනු ඇති බවයි

0: එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ. ගෝලීය දළදේශය නිෂ්පාදිත වර්ධනය මේ වසර තුළ 2.5% ලෙස පුරෝගතනය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආර්ථික විද්‍යාඥයින් පසුගේ ජනවාරි මාසයේදී පුරෝගතනය කරනු ලැබුවේ 2.7% ලෙසයි. ඉදිරියේදී ඒ 2.1% දක්වා පහත වැටි හැකි බවද එක්සත් ජාතීන්ගේ ආර්ථික විද්‍යාඥයින් සඳහන් කළා. COVID-19 වසංගතයේ සහ 2008 වසරේ ගෝලීය මූල්‍ය අර්බුදය හැරුණුකොට මෙම සියවසේ දුර්වලම වර්ධන අනුපාතය මේ වනු ඇත. බදුනුගෙවෙන පිරිස් සඳහා පැවති ලිහිල් ක්‍රමවේදය දේශීය ආදායම් සංශෝධන පනතට අනුව වෙනස් කර ඇති බව රජය පවසනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් යම්කිසි කැදවීමකදී හෝ ඉල්ලා ඇති ලේඛන ලබාදීම අපොහොසත් වීම යන කරුණු මත බදු ගෙවන්නන් සඳහා නඩු පවරන බවයි ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර ප්‍රකාශ කළේ.
1: මේක අවසානාත්මක අවස්ථාව තමයි නඩු පැවරීම කියන එක. මෙතෙන්දි වෙන්නේ ඉස්සෙල්ලාම කවුරු හරි කෙනෙක් ප්‍රධාන කරුණු හතරක් සඳහා නඩු පවරන්න මෙතන අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක පළවෙනි එක තමයි හිගබදු අය කර ගැනීම. මෙතෙන්දි හිගබදු අය කර ගැනීමේදී වුණත් නඩු පවරන්නේ ඒ හිගබද්ද අවසානාත්මක වෙලා තියෙනවා නම්, එහෙම නැත්නම් ඒ හිගබද්ද වෙනුවෙන් අභියාචනයක් හෝ විරෝධතාවයක් තියෙනවා නම් ඒ නඩු පවරීමේ හැකියාවක් නැහැ. ඊට අමතරව වාර්තාවන් නොදීම වෙනුවෙන් නඩු පැවරීමක් තියෙනවා සහ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලන ලේඛනයක් ලබා දෙන්න අපොහොසත්, ඒ කියන්නේ හිතාමතා ලබා නොදෙනවා නම් සහ හිතාමතා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ක කැඳවනකොට ඒ කැඳවීමට එන්නේ නැත්නම් වැනි කරුණු වෙනුවෙන් නඩු පැවරීමක් කරන්න විධිවිධාන තමයි මෙතෙන්දී අතුලත් වෙන්නේ.
0: දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම් පත ඊයේ පාර්ලිමේන්තුවේ සංශෝධන සහිතව සම්මත වුණා. ගල්ලඟුරු වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාව ඉදිරි දින කිහිපයේදී කතානායකවරයාට බහර දීමට නියමිත බව කෝප් කමිටු සභාපති නිශාන්ත සමරවීර පවසනවා. ගල්ලඟුරු වංචාව සම්බන්ධයෙන් තොරතුරු ඇත්තම් ජනාධිපති කොමිසමට ඒ පිළිබඳව කරුණු දැක්විය හැකි බවයි ඔහු පැවසුවේ.
2: ඒ වාර්තාව අපි සභාගත කරන්න ඕන. ඒ සභාගත කරන ගමන් අපි ඒ විශේෂ කරුණු සම්බන්ධව විමර්ශනයක් නිල්ලන්න අවස්ථාව අපිට තියෙනවා. නමුත් මේ වෙනකොට රජයේ මැදිහත් වීමෙන් ගොඩනගල තියෙනවා විශේෂම ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කොමිසම තියෙනවා. ඒ කොමිසම පූර්ණ බල ඇති ජනාධිපති කොමිසමක්. ඒක යටතේ සියලු කරුණු විමර්ශනය කරන්න, අනාවරණය කරන්න සහ ඊට අදාළ දන්වන් දීමේ ක්‍රියාවලිය දක්වා දේවල් සියල්ල කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි රිළුම කණ්ඩායම් වලට ආරාධනා කරනවා තවද තුන තීරු තොරතුරු කොට ඒ කොමිසම හමුවට ඉදිරිපත් කරන්න කියලා.
0: එම කොමිෂන් සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරනු ලැබුවේ ගල්ලඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා සිදුවිය දැයි පරීක්ෂා කර බැලීම සඳහායි. එම ජනාධිපති කොමිසම වෙත ජාතික ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකුද මීට පෙර පැමිණිලි ඉදිරිපත් කර තිබුණා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා දින නියම කිරීම හා න්‍යායපත්‍රයට ඇතුළත් කිරීමේ වර්තමාන ක්‍රියාපටිපාටිය ඉදිරියේදී එලෙසින්ම ක්‍රියාවට නංවන බව කතානායක ජගත් වික්‍රමරත්න පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තුවේදී. ඒ සඳහා එකඟ නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිංහ සඳහන් කළේ.
3: මට අවස්ථාව දෙන මම ඒක එකඟ වුණේ නැහැ. මේක 28 ඌයටද මම ඔබෙන් ඉල්ලන්නේ. ඔබතුමා සභානායකතුමා ඔළුව එල්ලුවාම ඒක එක කරන්න එපා. අපි වීඩියෝ කරලා තියෙනවා. ඔබතුමා සභානායක මේවන්නේ ඔබතුමා.
0: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර.
4: මේක කාරණේ වැදගත් දෙයක් දැන් අද මට තියෙනවා දෙවෙනි වතාවටත් අහන ප්‍රශ්නයක්. මේ පොඩ කින මට මේ කියන දෙන්නේ. එතකොට ගරු කතානායකතුමා මෙතන මතු කරන්න ඇදි වෙන එකක් නෙමෙයි. අපි සාමාන්‍ය ප්‍රශ්නයක් දාලා ඒකට උත්තරයක් දෙන්නේ නැති වුණාම ආයි අපේ ප්‍රශ්නයක් ගන්න තව මාසයක් යනවා ගරු කතානායක. එහෙම වෙන්නේ නැහැ. ඔබ මේ කියන ගහන්නේ.
0: අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී පෙරේරා අතර ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.
5: ස්වාධීන රජයේ ප්‍රධාන අභිෂෝධ කාර්යාලයේ පිහිටවීම සම්බන්ධයෙන් නිර්දේශ ලබා දීම සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකාර මිනිස්තුමගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටවීම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය යටතේ කටයුතු කර ඇත. එකී කමිටුව විසින් ලබා දෙන නිර්දේශන මත රජයේ ප්‍රධාන අභිෂෝධ කාර්යාලයේ පිහිටවීම හා ඒ අනුව පළාත්වල රජයේ කාර්යාල පිහිටවීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල තීරණ මත කටයුතු සිදු කරනු ඇත.
3: ඇයි මෙච්චර ප්‍රමාද? වසරකට වැඩි කාලයක් දැන් ගත වෙලා තියෙනවා.
5: අජිත් පෙරේරා මන්ත්‍රීතුමාට පැටලිච් එක තරක් තියෙන එක සරල ව්‍යුහාත්මක වෙනසක් කියලා කියන්නේ පොඩ්ඩක්වත් සරල නෑ. මේක පොඩ්ඩක්වත් සරල නෑ. නමුත් කළ යුතු දෙයක් වශයෙන් අපි හඳුනාගෙන කරනවා.
3: මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු පහක් තියෙනවා. අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨ පුරප්පාඩු තුනක් තියෙනවා. ගරු ජනාධිපතිතුමා මුණ ගැහිලා කතා කරලා මේ පුරප්පාඩු පිරවීම ඉක්මනින් සිදු කරලා ව්‍යවස්ථා දායක සභාවට මේ යෝජනා ඉදිරිපත් කරන්න ඔබතුමා

0: මධ්‍යස්ථනවා.
1: මේ ඔබතුමා මේ අහන වාචික ප්‍රශ්නෙට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි. නෑ නෑ. ගරු මන්ත්‍රීතුමා
2: ගරු
1: අදාළ නෑ කියලා
2: නෑ ඔබතුමා. මේ
1: ගරු මන්ත්‍රීතුමා අදාළයි. ගරු මන්ත්‍රීතුමා අදාළයි. මතක තියාගන්න. ඒක ඉල්ලාස් කරගන්න ඕන.
0: ගරු කතානායකතුමනි, ඔබතුමා මෙම ප්‍රශ්නයට මැදිහත් වීම නිසායි මම මේ පිළිතුරු දුන්නේ. මම ඒ ගැන ඔබතුමාගේ හිතර දුන්නා කනගාටු වෙනවා.
2: ප්‍රීතියට අවධානය යොමු කරමින් මම ප්‍රශ්නයට පිළිතුරු දීමට මා බැඳී නැති බව සඳහන් කරනවා. ලැජ්ජ නැහැ රාජ්‍ය අධිකාරියෙකුගේ ප්‍රශ්න අහන්නේ.
3: මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දිත්ව ගෙවීම් සිදු කර ඇති බවට, සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමන් රත්නායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක අද පාර්ලිමේන්තුවේදී විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින්.
4: RDA එක පොලිසිය තමිලක් කළා තිබෙනවා ඒ බොරු චෝදනා කරපු නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විරුද්ධව. RDA එක 1 රුපියලක්වත් RDA එකේ ගිණුමෙන් මම ප්‍රශ්නෙට උත්තර දෙන්න. එතුමා තමයි ඒක ප්‍රකාශ කළේ. RDA එක රුපියල් මිලියන 380ක් RDA එක විසින් කොන්ත්‍රාත්කරුවන්ට දෙපාරක් ගෙවලා තියෙනවා. ඒක RDA එක කරුණු සහිතව ප්‍රතික්ෂේප කරලා මාධ්‍ය සාකච්ඡාවක් කළා. අපේ ප්‍රසාරණ නියෝජ ඇමතුමත් එක්ක දැනට වුන් ඔහු ඉතාම කිසිම පදනමකින් තොරව විවේචනයක් ලෙස ඉදිරිපත් කළේ අපවත් සම්බන්ධ කරලා දැනට ඒක සම්බන්ධ වුන් පොලිසිය පැමිණිලි කළා තිබෙනවා RDA එකෙන් ඒ සම්බන්ධ
3: නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ සම්බන්ධයෙන් නොදනුවත් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් එහිදී සමාව අයද සිටියා.
5: 91 උයන්න ඒකේ තියෙනවා මේ මන්ත්‍රීවරුන්ට අයිත ලෙස ආරෝපිතා චෝදනාවල් නොකළ යුතුයි කියන එකයි. දැන් මේ ප්‍රශ්න ඇසීමේදී ගරු කතානායකතුමා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරේ ඇහුවා මේ අධ්‍යාපනය සම්බන්ධව එතන උත්තරේ දුන්නා නියෝජ්‍ය ඇමති එතුමා හේවගේ නියෝජ්‍ය ගරු නියෝජ්‍ය ඇමතිතුමා හේවගේ
1: ගරු මන්ත්‍රීතුමා
5: හේවගේ සරි සමාවෙන්
1: ඔබතුමා අපහාසාත්මකව එතනත් කතා වෙන
5: සමාවෙන් ඒකයි මම වැරදුනා කියලා කිව්වේ මම ඇත්තට මේ මන්ත්‍රීතුමා කියූප එක මම රිපීට් කරා ඒක සමාවෙන් මම මේ වැරදි
1: ඔබතුමා
5: මම නොදැන කිව්වේ මම
1: ඇත්තට
5: මේ මෙතුමා මේ
1: ඔබතුමා කිව්වේ
5: සමාවෙන් මම ඒක සමාවෙන් ඒක සමාවෙන් මම ඇත්තටම නොදැන කිව්වේ මම එහෙම කාටවත් අපහාස කරන මන්ත්‍රීවරයෙක් නෙමෙයි.
3: නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පැසුවේ එම ප්‍රකාශය ඉල්ලාස් කරගත යුතු බවයි.
6: මේ පාර්ලිමේන්තුව ඔය කියන නමින් මන්ත්‍රීවරයෙක් නැහැ. ඒක නිසා ඒක වහාම ඉල්ලාස් කරගන්න ඕන. වහාම හැන්සඩ් එකෙන් අයින් කරන්න ඕන.
7: වහාම ඉල්ලාස් කරගන්න ඕන.
6: එළියේ ගිහිල්ලා 2:50 කරන කතාව පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ.
3: සී විදේශ ගමන් බලපත්‍රයේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක එහිදී ප්‍රකාශයක් සිදු කළා.
6: ගරු කතානායකතුමා, මම ඊයේ සභා නායකතුමාටත් අධිකරණ ඇමතිතුමාටත් ලේකම්තුමියටත් කිව්වා මෙතන වරප්‍රදාය කඩ වෙලා තියෙනවා. අල්ලස් හා දූෂණ කොමිෂන් විමර්ශන කොමිෂන් මගින් මහේස්ථාත් අධිකරණේ පවරා ඇති 42359 42308 42308 එක දරන්න නඩුවෙන් හේතුවෙන් මාගේ විදේශ ගමන් බලපත්‍රයේ අංක 1 අලුත් කඩේ මහේස්ථාත් අධිකරණේ රඳවාගෙන තිබේ.
3: අනතුරුව කතානායකවරයා පියවර ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තු සභාවෙන් ඉවත් කිරීමටයි. මේ සභානායක අමාත්‍ය බිමන් රත්නායක සහ කතානායක ජගත් වික්‍රමරත්න.
4: අපි පැහැදිලිව කියන්නේ ඔබතුමා මේ ප්‍රශ්නේ අපිත් එක්ක කතා කළා. එතකොට ඒක වරප්‍රසාද ප්‍රශ්නයක් නොවන බව අපි පැහැදිලිවම දන්නවා. ඒ වගේම අධිකරණයෙන් දීලා තියෙන නියෝගය. ඔබතුමා කියන එක රීති විරෝධී. ඒ නිසා මම කරුණාවෙන් කියන්නේ ඔබතුමාගේ දුක් ගැන විල ගසා කන්න දෙන්න එපා මේ දේශපාලන වශයෙන් අනාථ වෙච්ච කට්ටියට.
1: අධිකරණ කටු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඇඳීමක් නැහැ. ඒක කරන්න බෑ.
4: දරු කතානායකතුමනි මම
1: ඔබතුමා මම සභාවෙන් අයින් කරන එළියට ඔබතුමා මම සභාවෙන් මේ ඉදිරි වැඩ කටු සඳහා වාම
4: දරු කතානායකතුමනි මේක මහා විහිළුවක්.
1: නාටකමක් කරගන්න එපා ගරු
4: මන්ත්‍රී.
3: විෂමත්‍රව්‍ය භාවිත කර මගේ ප්‍රවාහන බස් රථ සේවයේදී සිටි රියදුරන් 8 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර දකුණ පොලිසිය විසින් සිදු කළ පරීක්ෂාවකට අනුවයි. සැකකරුවන් වයස අවුරුදු 35ත් 57 අතර වයසල පසුවන පයාගල යටියන දොඩම්ගොඩ තෙබුවන මිහිගහතැන්න සහ කළුතර ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිස. පොලිසිය පැවසුවේ සැකකරුවන් අද කළුතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි. පොලිසිය සහ ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරි ඒකාබද්ධව මෙම ජාතික මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇත. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසා බහර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර පැවසුවේ දිවිනම ආවරණය වන පරිදි බැටලීම් සිදු කරන බවයි.
7: මුල්ම දඬුවම් යටත් කරනවා. ඊට අමතරව ඔහුගේ විදුරු බලපත්‍රය අත්‍යවශ්‍යෝ සහ අවලංකරණ කිරීම සඳහා නීති ප්‍රතිපාදන තියෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මේ මෙහෙම තවත් තීව්‍ර කරලා තියෙනවා. ඉදිරියටත් අපි වගේ ලංකාවේ තවත් විශේෂයෙන්ම දැනට කොළඹ සාදාසන්න ප්‍රදේශවල දැනට ක්‍රියාත්මක කරන්නේ. නම් මේක අපි ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. කොළඹින් පිට මේ බස් අත පරීක්ෂාව සඳහා විශේෂයෙන්ම විදුරුන්ට කියන්නේ සකොන්දරසොන්ට කියන්නේ මද්‍රව්‍ය පාවිච්චි කරලා වාහනේ ලවන්න එපා. විකෘති මානසිකත්වයෙන් වාහනේ ලවන්න එපා. විශේෂ වාතයේ ජීවිත ගණනාවක් තියෙනවා.
3: නීති විරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කළ ලොරි රථයකට හුංගම ප්‍රදේශයේදී පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කළා. අදාළ ලොරි රථය මාර්ග බාධකේ නොතකා ධාවනය කර තිබෙනවා. එනෝ පොලිසිය විසින් ලොරි රථය ලුහුබැඳ ගොස් නවත්වා ගැනීමට උත්සාහ කළද නුනවත්වා ධාවනය කිරීම හේතුවෙන් ඊට වෙඩි තබා නතර කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ලොරි රථයේ සිටි සැකකරුවන් සිව් දෙනෙකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස සන්නිවේදන උපකරණ යොදා ගනිමින් රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය මාලදිවයින් ජාතිකයා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා. ඒ කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින් ඔහු රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි. ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව සැකකරු සහ සන්නිවේදන උපකරණ පොලිස් බහරයට ගනු ලැබුවා. පොලිසිය පැස්වේ ගල්කිස්ස අත්තිටිය පාරේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ නීති විරෝධී රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි. සැකකරු වයස අවුරුදු 55ක් වූ කළුපූවිල ප්‍රදේශයේ පදිංචිව සිටි මාලදිවයින් ජාතිකයෙක්. රුපියල් කෝටියක පමණ වටිනාකමකින් යුත් සන්නිවේදන උපකරණ තොගයක් මෙහිදී පොලිස් බහරයට ගෙන ඇති අතර ගල්කිස්ස පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. නීති විරෝධී ලෙස දිවයිනට ජංගම දුරකථන රැගෙනා චීන ජාතික කාන්තාවන් දෙදෙනෙක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ හරිත මාර්ගයෙන් පිටවෑමට තැත් කිරීමේදී චීන කාන්තාවන් දෙදෙනා චීනයේ ෂැන්හයි සිට පැමිණි දෙදෙනෙක්. ටොෆි චොක්ලට් දැමූ කවර අතර සගෝමින් එක් කාන්තාවක් ජංගම දුරකථන රැගෙන පැමිණ තිබෙනවා. රේගු නිලධාරීන් පැවසුවේ අනික් කාන්තාව ඇඳ සිටි ජැකට්ටු වටා දුරකථන සගවාගෙන සිටි බවයි. චීන කාන්තාවන් දෙදෙනා 34 සහ 35 හැවිරිදි දෙදෙනෙක්. මේ මුළු වටිනාකම රුපියල් 51,40,000ක් බවයි රේගු නිලධාරීන් පැවසුවේ. කාසල් වීදිය කාන්තා රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල සංසරණය වන පුවත අසත්‍ය බව කාන්තා වීදිය රෝහල සන්නිවේදනය කර තිබෙනවා. මෙවැනි සිදුවීම් රෝහලේදී සිදු නොවන බවත් යම් විමර්ශනයක් අවශ්‍ය නම් ඒ පිළිබඳව ඕනෑම පාර්ශ්වයකට ඒ පිළිබඳ විමර්ශනය සිදු කළ හැකි බවයි කාන්තා වීදිය කාසල් රෝහල් වෛද්‍ය අජිත් දන්ත නාරායන පැවසුවේ. පසුගියදා සමාජ මාධ්‍ය තුල සංසරණය වූයේ කාසල් වීදිය කාන්තා රෝහලේදී දරුවන්ගේ ලිංගිකත්වය වෙනස් කිරීමේ කටයුත්තක් සිදුවන බවයි. චීන සහ රුසියානු අතර පවතින යහපත් අසල්වැසි භාවය සහ මිත්‍රශීලී සහයෝගීතාවය ගිවිසුම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ රුසියානු ජනාධිපති ලැද්මීර් පුටින් චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවති සාකච්ඡාව අතරතුරදී දෙරට අතර සාමකාමී සබඳතා, ආර්ථික සහයෝගීතාවය, හමුදා සහයෝගීතාවය සහ ආරක්ෂක ගිවිසුම් පිළිබඳ කොන්දේසි ඊට ඇතුළත්. 2001 වසරේදී පුටින් සහ එවකට චීන නායක ජියන් සෙමින් විසින් මෙම ගිවිසුමට එළඹ ඇති අතර මේ වන විට දෙවරක් එම ගිවිසුම දීර්ඝ කර තිබෙනවා. මේ අතර අද පැවති සාකච්ඡාවේදී මැද පෙරදිග අර්බුදය සම්බන්ධයෙන්ද පුටින් සහ ෂී ජින්පින් සාකච්ඡා කළා. එහිදී චීන ජනාධිපතිවරයා සඳහන් කළේ මැද පෙරදිග තත්ත්වයේ තීරණාත්මක සංදිස්ථානයක් වනු ඇති බවයි. සතුරුකම් අවසන් කිරීම අත්‍යවශ්‍ය බවත් ගැටුම නැවත ආරම්භ කිරීම පිළිගත නොහැකි බවත් ඔහු කියා සිටියා. වත්මන් ජාත්‍යන්තර තත්ත්වය සංකීර්ණ සහ අස්ථාවර වන අතර ඒක පාර්ශ්වික ආධිපත්‍ය පැතිරමින් පවතින බවයි ෂී ජින්පින් පැවසුවේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සමාජිකයන් සහ වැදගත් ලෝක බලවතුන් ලෙස චීනය සහ රුසියාව දිගු කාලීන උපායමාර්ගික දැක්මක් අනුගමනය කර යුතු බවද චීන ජනාධිපතිවරයා සඳහන් කළා. වඩා සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීමට සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි ෂී ජින්පින් වැඩිදුරටත් සඳහන් කළේ. මැද පෙරදිග පවතින අර්බුදය මධ්‍යයේ රුසියාව විශ්වාසදායක බලශක්ති සැපයම්කරුවෙකු ලෙස කටයුතු කරන බව රුසියානු ජනාධිපති ලැද්නීර් පුටින් පැවසුවා. ඔහු සඳහන් කළේ රුසියාව සහ චීන අතර සබඳතා ගෝලීය ස්ථාවරත්වයකට උපකාරී වන බවයි. ලබන වසරේ රුසියාවට පැමිණෙන ලෙසද ලැද්නීර් පුටින් විසින් චීන ජනාධිපතිවරයාට ආරාධනා කළා. පුටින් සහ ෂී ජින්පින්ද අද පසුරුව පැවැත්වෙන උත්සවයකදී විශේෂ ලේඛන 21කට අසන් තැබීමට නියමිතයි. ජනාධිපතිවරුන් දෙදෙනා අතර හමුව අද පැවැත්වුණේ චීනයේ බීජින් නගනුවර මහජන මහශාලාවේදී. ඔහු රතු පලස මතින් ඇවිද යන විට එහි දෙපස චීන හමුදා නිලධාරීන් රැස් වී සිටියා. රුසියානු සහ චීන දජරගත් දරුවන් දෙපස රැස් වී සිටියේ සාදරෙන් පිළිගමු යනුවෙන් මැන්ඩරින් භාෂාවෙන් හඬ නගමින්. පුටින් සහ ෂී ජින්පින් මහජන මහශාලාව ඉදිරිපිට චතුරස්‍රයේ සිටින විට චීන හමුදා තූර්යවාදක කණ්ඩායම් විසින් රුසියානු සහ චීන ජාතිකයන් වාදනය කරනු ලැබුවා. දෙදින නිල සංචාරයක් සඳහා රුසියානු ජනාධිපති ලැද්නීර් පුටින් චීනයට පැමිණියේ ඊයේ රාත්‍රියේදී. අමෙරිකානු ඩොලරේ වටිනාකම 342 ඉක්මවයි. සහල් බිලත් ඉහළ යන ලකුණු. බදු නොගෙවෙන පිරිස්වලට නඩු. නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයකට වෙඩි. චීන ජනපති සහ රුසියානු ජනපති අතර සාකච්ඡා. සේත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සේත බීලග ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
8: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. මේ දවස්වල ලංකාවේ ගොඩක් ෆේමස් සිංගර් කෙනෙක් තමයි දිනේෂ් ගමගි. ළඟලගම සින්දු දෙකකුත් රිලීස් කළා.
1: මුලින්ම මැරේජ් ලයිෆ් එකට අපෙන් සුබ පැතුම්.
2: අනේ මුලින්ම තෑන්කියෝ.
0: දැන් කියන්නකෝ රිලීස් කරපු සින්දු ගැන.
2: සින්දු දෙකක් රිලීස් වුණා. එකක් ලියමුදු දැන් අනාගතේ, අනිත් එක නිසලයි මායි සින්ග් කරන ඇයමයි ආවේ. ඉතින් සින්දු දෙකටම හොඳ ප්‍රතිචාර දැන් හම්බ වෙනවා. ඉතින් හරිම සතුටුයි.
3: කාලේ අනාතරේ මානනේ සිතුවේ
1: අපි දැක්ක නිසල එක්ක වෙනස් විදිහ වැඩක් කරලා තියෙනවා.
2: සින්දුව හතර නම් දැන් අවුරුදුකට කිට්ටු හැබැයි වැඩත් එක්ක පොඩ්ඩක් එහෙම මේ දෙවි දීප්පා. සින්දුවේ මෙලඩි කරේ මම ලිව්වේ අශෝත අධිකාරිය. අපි නිකන් හැමදාම ලියන ටොපික් එක නැතුව වෙන ටොපික් එක ලියන්න try කරා. ඉතින් මම හිතනවා ඒක හොඳට මිනිස්සු අරඳගෙන තියෙනවා කියලා. ඉතින් සතුටුයි.
3: ප්‍රේමේ පෙන් ගඩුවේ දැසේ මල්ලිසුවේ.
0: ඇයි ඉතින් සින්දුවර නිසලවම තෝරගත්තේ?
2: නිසලගේ පළවෙනි සින්දුව හදන්නෙත් මම. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා ඉල්මයි ගුරුල්ලෝ සින්දුව හිටලා ඊට පස්සේ අපිත් එක්ක එකටම ඉන්න සහෝදරයෙක් වගේ මල්ලි කෙනෙක්. ඉතින් කාලයක් තිස්සේ කතා වීටි එකට සින්දුවක් කරමු කියලා ඊට පස්සේ ඉතින් කරා. Thank you so much. ජය වේවා.
3: හොඳම දේම නිහඬවන්නම් අතරලාම අතරනම්
0: Talk of the Town.
3: කෙමෙ හොහි
0: World famous actor කෙනෙක් වුණත් fans ලා මිලියන ගානක් හිටියත් එයාටත් පාළුව තනිකම දැනෙන්න පුළුවන්.
1: ළඟදි සල්මන් ඛාන් Instagram එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා තිබ්බා. ගොඩක් දෙනෙක්ගේ අවධානය ගත්තේ මේ ෆොටෝ එක නෙවෙයි. ෆොටෝ එකත් එක්ක සල්මන් දාලා තිබ්බ ඒ කැප්ෂන් එක.
0: තනිකම පාළුව ගැන වගේ emotional දේවල් තමයි එයා කැප්ෂන් එකට දාලා තිබ්බේ.
1: මේ වෙනකොට සල්මන් ඇත්තටම තනි වෙලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක ෆිල්ම් එකක ප්‍රොමෝෂන් එකක් වෙන්නත් පුළුවන්.
3: නවෝ කිය රුහනි කෙහි Na wo chehra nurani kahin
0: Talk of the Town.

0: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අවතන්න 13.99.
1: 2009 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
3: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
2: ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට ඔසවා තබමු. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගෙන එන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සේවාව යටතේ ඔබගේ සිහින හඹා යන්න අපි අත්වලක් වෙන්නම්. පිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. අමතන්න 13:19.
3: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
4: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011-414-750 අමතන්න.
5: CDB රන් ණය දෙන ස්තරම් තැනක්. රන් කොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
6: අත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
7: දුවේක Facebook එකට දැම්මද?
6: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී Voice of Family එකටත් register කරා.
8: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
9: සීත Voice of Family.
8: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712-800-800ට WhatsApp කරන්න.
10: මේ කතාව පටන් ගන්නෙ රූකාන්තගේ.
11: සුවඳ දෙන මල් වනේ.
10: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. අනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
12: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සරිත් විත් නිවුස්. සංගීතයත් සමග
13: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
12: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM.

0: Siéntate. හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන්කෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: සතිය ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ වහභාගේ කසුන් රොද්‍රිගෝ.
6: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා ටික පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට අරන් දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
1: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.

0: සිගුරාද හවස පහට සියතහන්න
1: Powered by bid to win.
2: උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 011544500
3: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
4: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න
5: දැන් වෝග් ජුවලර්ස් වෙත වැඩ කුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරා ගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා ඉක්මන් කරන්න මේ මාස 29 දක්වා පමණයි විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011-414-414 කොන්දේසි සහිතයි වෝග් ජුවලර්ස් සමදා ඔබ සමගයි
6: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංහ වූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා
7: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
8: ඒකත් තව සාමාන්‍ය කල්පනා වෙන්න වෙරින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
7: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
8: ආ මොකක් ගැනද සැන්නේ?
7: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
8: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝක විනාශ කරන්නේ කොහොමද කියලා උනත් විදියක් හදන්න.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
10: අනුග්‍රහය
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
12: සෙනසුරාද උදේ 8ට
13: බෑවන් කෙල්ලොත් එක්ක
14: ඇයි
13: මම කිව්වා බබා ඔයා තමා මගේ මුළු ලෝකෙම කියලා
14: ආ ඉතින්
13: බැලගෙන බැලගෙන කියන්නේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ
14: ඇයි වන් ඒ
13: පස්සේ නුවන් තේරුනේ දැස් එක
14: ඇයි
13: මගේ කෙල්ලගෙනම මන් දාකිනිනේ බක්
14: ඈ
13: ඔව්

0: 104.1 අත් 98.4
1: සියත දිවයින පුරා

0: සේතාගෙනන්න දැන් වෙලා දවල් එකයි විනාට එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයසාවෘදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी
1: කපිල චන්ද්‍රසේනගේ නඩුව ලබන මාසයේ දක්වා කල්යයි. මියගිය කපිල චන්ද්‍රසේනට ඇප දෙපීමට ඉදිරිපත් වූ බව කියන ව්‍යාජ ඇපකරුවන් දෙදෙනා ඇතුළු සැකකරුවන් හතර දෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අධිකරණයේ නියම කළේ. ඔවුන්ගේ ඇපෙල්ලියම් සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා එක් සැකකරු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා. නඩුව යළි ජුනි මස 25 වනදා කැඳවීමට නියමිතයි. තවත් දේශීය පුවතක්. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අධියර කිහිපයක් මේ වසරේදී ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමන් රත්නායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක අද පාර්ලිමේන්තුවේදී විමසූ පැනයකට පිළිතුරු ලබා දෙමින්.
2: මධ්‍යම අධිවේගී මාර්ගයේ අධියර 1 කඩවත සිට මීරිගම මධ්‍යම අධිවේගී මාර්ගයේ අධියර 3 පොතුහැර සිට රඹුක්කන දැන් ඉදිකිරීම සිදු කරගෙන යනවා. කඩවත මීරිගමත් අපි ඉදිකිරීම කරගෙන යනවා. ඊළඟට රඹුක්කන සිට ගලගෙදර අපි බොහෝ දුරට මේ මාසේ අග නැතිලා ලබන මාසේ මුල ආරම්භ කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ අධියර 4 කුරුණෑගල සිට දඹුගල දක්වා මේ වසර අග හෝ ලබන වසර මුල ආරම්භ කරනවා. රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුව සිට ඉංගිරිය දක්වා එයත් අපි බලාපොරොත්තු වෙනවා මේ වසර අග හෝ ලබන වසර මුල කාර්තුවේදී ආරම්භ කරන්න.
0: Theater Top Story.

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි 13යි.
1: රොක් වෙමු සියතට.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් ගන්න තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: නළලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට කරු කියලා.
2: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චායියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දිදෙන්න බෑ.
7: sorry.com ඒ වටිනාකමක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
9: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0712 492 2 0712 2 0727
10: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
11: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
12: අයියා මට ඇපල් මලක් දෙන්න.
13: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
12: අයියා මට මල් ගොඩක් දීලා.
13: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක reload එකක් දානවා. පිස්සුනේ.
12: Hatch 15 පිස්සුවක්ම තමයි.
10: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද? NIBM the City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM the City University, the place to be.
14: අතේ මිටේ තියන ගාලට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
15: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
16: සෙන්ඩි, ආස්ටෝරිය, මාෂි, විෂ්මි.
15: මට පාවයව.
16: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලායි සතු කොච්චියෝ.
15: අන්නා කලින් කියන්නේ පැයි.
17: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
18: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
15: අහන්න හවස දෙකට සතිය දවස් වල

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා මේ පැයි හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: පොල්කට හැන්දක් හදාගන්න දන්නවද විකුණගන්න?
2: ඔව් පොල්කට හැන්දක් හදන්න.
1: ගහදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද?
2: පොල්ගෙඩියක්.
1: පොල්ගෙඩියක් මොකද සම්බෝල හදන්නද? පොල්කටක් ඕන.
2: පොල්කටක් කරගෙන ඒකේ හිල් තුනක් විදලා තුනක් මොකද හිල් දෙකක් විදලා
1: මට පුළුවන් ද පොල්කටක් පැත්තක තියලා ඔයාලට හිල් තුනක් විදලා මේ පිටියෙන්න තියනවා හැඳිවාරි
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක 7FM breakfast drive අනුග්‍රහය
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථාවකරි ලෝකට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
9: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
10: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
11: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: මෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරදුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
1: සින්දු සියත.
4: ගියක් සපයි දවලේ.
2: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
1: අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චක්කාරේ
1: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
5: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
2: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
1: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
6: සුවඳ දෙන මල් වනේ.
1: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
6: කුමාරයා.
1: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
6: ගැහෙනවා.
1: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
7: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
8: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
7: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM.

0: Rockwemo 7. හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීඩි විරන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? Single එකකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට ලොකු size පොඩි price.
7: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 0.11 544 5000.
4: එක්සයිට් ගන්න, ලක් එක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරි එක මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සෝකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
2: මම කාලයක් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිසි වෙන්දේසියට ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
3: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආරීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
4: ෆියතර් ක්‍රේසි වෙන්දේසි.
3: සිකුරාදා හවස 5ට සියතහන්න.
5: Powered by Bid to Win.
6: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: දැංවලාව හවස දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: साले अधिकरण था අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධාන සුරේෂ් සලේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන වෙත් තිබෙනවා. දැඩි ආරක්ෂක විධිවිධාන සහිතව ඔහු අධිකරණයට රැගෙන වෙත් ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය අද කැඳවීමටද නියමිතයි. පාස්කර දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකන විමර්ශනවලට අදාළව සුරේෂ් සලේ පසුගිය පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම ක්‍රියාත්මකයි. දැන් තවත් දේශීය පුවතක්. අමරිකා ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 342.70ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැනුම් අනුපාතය ඉහළ ගොස් ඇත්තේ රුපියල් 332ක් දක්වායි. ඔස්ට්‍රේලියා ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 245.29ක්. එහි ගැනුම් අනුපාතය දැක්වුනේ රුපියල් 233.68ක් ලෙසයි. ස්ටර්ලින් පෞමක විකුණුම් අනුපාතය රුපියල් 460ක්. එහි ගැනුම් අනුපාතය රුපියල් 443.60ක් ලෙස දැක්වුණා.
0: Theater Top Story.

good afternoon. හවස දෙකයි විනාඩි 10යි වෙලාව. වෙලාව නම් හරි. මාත් ලෑස්ති. කොබ්. ඉන්නනේ. ඔය පැත්තට වෙලා මාව අහගෙන. අතරමැදදී මාව දාලා යනව හැම නෙවෙයි. ඉන්නෝනේ. ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකම් අහගෙන ඉන්නෝනේ. හාද. සතිය මැද්දට අපි ආවෙලා තියෙන අද බතහදා. ඉතින් ඊයේ වගේම සුපිරිම සින්දු සෙට් එකක් අහමු. මොනාරි කැමතිව තියෙනවද කියන්න. ඉතේ තියෙන ඔක්කොම දේවල් ටික කියලා එවන්න. ආදරේ කරන කවුරු හරි එකතු කරගන්න ඕන නම් ඒකත් කියන්න. හැබැයි ඔය ඔක්කොටම කලින් ඔබේ නමයි ගමයි ටයිප් කරලා එවන්න අමතක කරන්න එපා. හාද. මෙච්චර ආදරෙන් කතා කරනකොට මං හිතන්නේ ඔබ නිකන් ඉඳී කියලා. ගනි දැන් තව චුට්ටකින් ෆෝන් එක අතට නේද? WhatsApp message එක දාන්න මට. 0711982947ට. මේ සුදු කොච්චිගේ තවල් ෂෝ එක.

0: සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපි මේ වෙනකොට චක්‍රලේඛයන් නිකුත් කරලා තියෙනවා. සමස්ත ලංකාවටම දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොටිය භාවිතා නොකොට ඒ වෙනුවට කහපෑති කොඩියක් භාවිතා කරන්න කියලා. මේක ගරු අමාත්‍ය මණ්ඩල ඒ අනුමැතියක් එක්ක මේ චක්‍රලේඛය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.
2: බෞද්ධ කොඩිය වෙනුවට කහපෑති කොඩියක් යොදා ගන්න කියන යෝජනාව කරපු චක්‍රලේඛයේම ඔය භූත ගුහා හොල්මන් මන්දිර පිළිබඳව මේ සැරේ නිසි මඟ පෙන්වීමක් කරලා තිබෙනවා. කල් සහිතව මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. මේ සැරේ අපි එය නිසි පරිදිම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
7: මෝක්චුවලස්සෙ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112414414 කොන්දේසි සහිතයි. මෝක්චුවලස් සෑමදා ඔබ සමගයි.
8: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
9: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: අති විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
12: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
13: නොතරයියේ පෙරලි කරන NLB Mega Power දැවන්ත Mega සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ Grand සුපිරි ටැග්ගට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම නොතරයියේ NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
14: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111732000 NIBM The City University The Place to Be.
15: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
16: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
17: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
18: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
19: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714452151 WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
20: සියත පොකට් මනි අනුග්‍රහය.
21: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියේ 4.5යි. සඵල පොලිසියේ 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
22: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
23: සියත දෙවයින පුරා
24: මේ පැයේ හිත කැමති ගීතය ඔබ වෙත ගෙන එන්නේ
0: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
1: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

හවස 2:00 වෙනාඩි 23යි වෙලාව. හොඳ අවධානයෙන් වෙලාව කියන්නේ දැම්මා. ඊයේ වෙලාව වැරද්දුවා කියලා අපෝ ඉන්න හම්බුන්නේ. එක එක කතා කිව්වා මට. එම කියපු එක්කිරිත් තමයි මේ රාපඩා කියන්නේ ඉතාලියේ. එයාමට අද කියලා තියෙනවා මට මේ WhatsApp එකේ මෙසේජස් දාන්නලු අහන් ඉන්න කට්ටියට. ඒ කියන්නේ මීට කලින් මෙසේජස් දාපු අයට මෙසේජ් එකක් දාන්නලු මේ ප්‍රෝග්‍රෑම් එක අහන්න කියලා දැන්. ඕ එහෙම තාස්ස මං එහෙම මෙසේජ් එකක් දාලා දාහන්න කියලා කියන්න ඕනි කමක් නෑනේ නේද? කොහොමත් මේ ටයිම් එකට නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ වටෙම මේ පේන්නේ නැද්ද? ඉතාලියෙන්, ඔසේ වලින්, USA වලින්, රොමේනියාවෙන් ඊළඟට ජපාන් වලින්, UK වලින්, ආයිති ලෝකෙ වටෙම අහනකොට අමුතු මෙසේජ් එකක් දාන්න මොකටද කාලේ නාස්ති කරන්නේ? පිස්ස කොල්ලා මාර ඐඩියාස් තමයි ඔයාගේ තියෙන්නේ අනේ. ඌර්තල් ඌර්තල් මොරටු නොයි ලාට්ස කරත් යනවා මම මේත් එක්කම. හල්ලෝ කොහමද? හොඳින් ඉන්නවද? මොනවනදත් කමන්න යලු වෙලාව හරියටම කියන්නද? අනිත් ඔක්කොම වරද්දලා කියන්නද වෙලාව විතරක් හරියට කියලා? දන්නවද වෙලාව පොඩ්ඩක් වැරද්දුවාම අවධානය ගන්න පුළුවන්. මටත් ඉතින් අවධානය තමයි ඕනේ. කොමාරිය හොඳටම හම්බුණා අවධානය. එපා වෙන්න මායේ. යකඩෝ කොරියාවේ තහනවයි ඒකන කියන්නේ නැත්තේ නේද? මියුරුට තරහ ගිහිල්ලා සවුත් කොරියා කියලා කිව්වේ නෑ කියලා. හරි හරි ලිස්ට් එකේ උඩින් ඉන්න ඕගොල්ලෝ. කොරියාව කියන්නේ නිකන් ආ අපේ නිකන් ඇඟේ කෑල්ලක් වගේ වෙලා තියෙන්නේ දැන්. ඕ මං උදේට බත් කන්නේ කොරියාව පැත්ත බලාගෙන. හරිද? සතුටුයිද? අපේ ජෝඩුවත් ඔය පැත්තේ ඇවිල්ලා ගියයින් පස්සේ මාර මාර හැඟීමක් තියෙන්නේ සවුත් කොරියා ගැන. හරිද?

ඔයාලගේ ඔෆිස්සකේ අයගේ බඩවල් මහතයිද? ඊය හවස සැන්ඩි තමයි කිව්වේ කියලා මෙන්න මෙන්න කේලමක් කියලා චමින්ද. මගේ නම කිව්වේ නෑනේ. මගේ නම කිව්වනම් හෙන බොරුවක් ඒකයි. මොකද මම තමයි ගානට ෆිගර් එක මේන්ටේන් කරගෙන ඉන්නේ අපේ ස්ටාෆ් එකේ.

ශමින්ද, කේලමක් වුණත් කියනකොට සම්පූර්ණයෙන් කියන්න සුදු. මං ගැනත් මොන හරි කිව්වද? අල්ල ගන්න ඕනේ බෙල්ලෙන් අද.

මන්නං ආසම ක්‍රිතික් ඩාන්ස් කරනෝ බලන්න. සයික හොඳයි, සයික තරුණයි, එවුනාට නේද ක්‍රිතික් ඩාන්ස් කරනෝ බලන්ගන්න ආසයි. ඇහැ අහකට ගන්න හිතෙන්නෙම නෑ. හා ඕඩියෝ එක ඇහුවත් අපිට නිකක් වීඩියෝක මැවිලා මැවිලා පේනවා වගේ. එහෙම සින්දු තියෙනවා සමහරනේ. හරි, තව ලස්සන සින්දු ගොඩක් තියෙනවා. තාම පටන් ගත්ත විතරයි, දිගට මහගෙන ඉන්න. දැන් චුටි බ්‍රේක් එකක් ගන්නවා. වෙලාව හවස 2:33.

දෙදෙනෙකුගේ එකතුවෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හීනය තමන්ගේ වහලක්යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහායක් වෙන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. අමතන්න 13:19.

0: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
1: සුවඳ දෙන මල් වනේ.
0: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
2: කුමාරයා.
0: මේ කතාව එක තැනකද අපිට අතුල අධිකාරිව මුණ
2: ගැහෙනවා.
0: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිට් ඉම්පීරියල් කෝට් එකට එන්න.
3: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
4: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
3: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM. හිතගත් අයගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග්ජුවල සපකින් අනගිත ඉමනාවා රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමති සහ වටිනා ගල්ඇල්ලූ ආභරණ සඳහා ₹40,000 සහ ₹70,000ක ගිෆ්ට් වෝචස් අපෙන් ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග්ජුවල ශාඛාවකින් මැයි 29 වනදා දක්වා මේ අනගි අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112-412-414 වෝක්චුවලස් සමදා ඔබ සමගයි.
0: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න ₹69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: මතකද ඒ ස්තිහා බලාගෙන

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047 WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: තාත්තේ මෙන්න ඔයයි අයයි කියලා සින්දු වෛරල් වෙලා.
3: දුවේක Facebook එකට දැම්මද?
2: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
4: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
3: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
4: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
3: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

දෙකයි විනාඩි 44යි. කාලෙකින් නේද මේ සින්දුව? මගේ ප්‍රෝග්‍රෑම් එකේ නම් මට මතක විදිහට මේක ගොඩ දවසකින් මේ ප්ලේ වෙන්නේ. ඒ කාලේ අම්බෝ මාර හිට් එකක් මේක. ආදරෙන් එකතු කර ගන්නෝ මේ සින්දුවට හෝමගම තුෂාරිව. අපිවත් එකතු කර ගන්න සින්දුවකට මැනිකෝ කියලා තියෙනවා. අනෝ සුජි අක්කා, ශ්‍යාම අක්කා, තුෂාරි නංගේ, ගවේෂ් පුතා මේකට ඔක්කොම ආදරෙන් එකතු කර ගන්නවා. හෝමගම කියලා කියපු ගම මට දෙන්නෙක්ව මතක් වෙනවා. එක්කෙනෙක් තමයි හෝමගම ආන්ටි දයානි, එයත් මේ වෙලාවෙ අහගෙන ඉන්නේ. අනිත් එක්කෙනා අද ජනම්දින් මුබාරක් එක සමරනවා. හෝමගම පොඩි කඩේ නිමා බෝයි අද නේද උපන්දිනේ? හරිද? හරිද වැරදිද ඔය අහගෙනද කියන්නේ කොක්කොටම කලින්? ඉතින් සුබම සුබ උපන්දිනයක් වේවා. මන් දන්නවා හැම අවුරුද්දකම මගේ විශ් එක රෙකෝඩ් කරගෙන ෆෝන් එකේ ඒක තියාගෙන ඉන්නවා. මේ විශ් එකත් අනිවාර්යෙන් රෙකෝඩ් කරගන්න ඕනේ. හරිද? සුබම සුබ උපන්දිනයක්. ඒ වගේමයි ඉතුරු දත් ටික හැලෙන්නේ නැති, ඒව හොඳට ශක්තිමත්ව තියෙන, ඊළඟට තරුණ බව රැකෙන, ඊළඟට ලස්සන ගෑනු ළමයි පවා හැරි හැරි බලන, ඔය පෙනුම හැමදාටම රැකගන්න පුළුවන් වෙන, සියත අහන්න සුදු කොච්චිව අහන්න, ආයිති 60 නෙවෙයි 70 පැන්නත් හොඳට කන් ඇහෙන, මම ෆොටෝ එකක් කෙව්වහම ඒක හොඳට බලන්න පුළුවන් තරමට ඇස් පෙනෙන, සුබම සුබ උපන්දිනයක් වේවා නිමා බෝයි. මන් දන්න ඔයා මේවා අහගෙන මම මේ කියන ඒවට හක හක ගාලා හිනා වෙනවා කියලා. හැමදාම එහෙම හක හක ගගා හිනා වෙ ඉන්න ඔයාට චාන්ස් එක ලැබෙන්න ඕනේ. ජොලියෙන් ඉන්න එක්කෙනෙක් තමයි ඉතින්. හැට පැන්නත් වඳුරා බිම ගමන් නොයේ කියනවනේ. නිමා බෝයි කියන්නේ තන්න එහෙම එක්කෙනෙක්. 60 පැනලා නෑ. මං හිතන 70ත් පැනලා දැයි. අනේ ආදරේ හොඳේ. සුබ වේවා, ජය වේවා නිමා බෝයිට.

0: Ακούμε σιάτατα.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: උදේ 7:50ට අනුග්‍රහය
3: සීලිවිරන් නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
6: මොකද්ද මහත්තයා
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: සල්ලිත් වැඩි යතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට. ලොකු size, පොඩි price.
8: පරම්පරා ගානක් කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසෙ පරිස්සම් කරපු, quality maintain කරපු guarantee එකත් එක්කම warranty එකක් දෙන්නේ Alumex.
9: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
10: අපස උසස් පෙළින් පසු සබැවිශ්ව විද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා
11: 0111
12: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
13: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
14: මම කාලයක් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ දුක් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තට මම දුක් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට දුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
10: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
15: Fiesta Crazy Wednesday.
10: සිකුරාදා හවස 5ට සියත අහන්න.
16: Powered by Bid to Win.
3: නැදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
17: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
18: ඒකත් තව සාමාන්‍ය කල්පනා වෙන්න වෙන්නේ. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
17: නෑ ඔය අහන්නේ මොකක් ගැනද සැන්නේ?
18: ආ මොකක් ගැනද සැන්නේ?
17: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
18: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදා ගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝක විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
19: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
0: අනුග්‍රහය
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
20: සෙනසුරාද උදේ 8ට
21: බෑවන් කෙල්ලොත් එක්ක
20: ඇයි
21: මම කිව්වා බබා ඔයා තමයි මගේ මුළු ලෝකෙම කියලා
20: ආ ඉති
21: බැලගෙන බැලගෙන කියන්නේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ
20: ඇයි වන් ඒ
21: පස්සේ නුවන් තේරුනේ දැස් එක
20: ඇයි
21: මගේ කෙල්ලගෙනම මන් දාකිනිනේ වක්
20: ඈ ඔව්

හවස 3ට විනාඩි 2යි. නිමා බෝයිට සුබ පන්දනයක් වේවා කියලා ලලිත උත් විශ් කරලා. අම්බෝ පුදුමයි. සාමාන්‍යයෙන් ලලිත් කැමති නෑ මං කාගෙනවත් ලොකුවට කියවනවාට. ඒ වුණාට පුදුමයි. නිමා බෝයිට විශ් කළාම මෙන්න ලලිත් උත් කියලාවලා සුබ පන්දනයක් වේවා කියලා. හොඳ ලකුණක්. අවිඩත් සෙන්දක් දෙනවද මැනික? ඇයි මේ හැමෝම මට මැනික කියන්නේ? එච්චරට ආදරේද මට? එච්චරට වටිනවා මාව? ඕහෝ සතුටුයි සතුටුයි. රොෂාන් ජනිත් කඩුවල දර්ශන මේ කට්ටිය තමයි අහගෙන ඉන්නේ. වට්සප් එකේ නම් තියෙන්නේ කුමාරි කියලා. ඔක්කොම එකතු කරගන්නවා.

0: තුනයි විනාඩි තුනයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: यह था टॉप स्टोरी।
1: इबोला कैन सौख्यांश अवधाने इबोला वायरस से पिरमद सेलु पार्श्वयन समग साकाच्छा कर अवश्य मध्यात्वीम सिद्ध करने लिस वैदबालन सौख्या मात्य हांसक विचे मुनि निलतहारीं उपदिस्ते तिबनवा इस सौख्या मात्यन शेप पवति साकाच्छा वगटेक विमीन इबोला वायरस से द व्याप्ति पिरमद लोक सौख्य संविधाने भगिन अववादात्मक निवेदनयक निकुत कला ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙරට සෞඛ්‍යංශ මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා වුණා. සාකච්ඡාවේදී සඳහන් වුණේ පවතින තත්ත්වය පිළිබඳ ජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බවයි. වෛරසය අප්‍රිකාවේ සීමිත ප්‍රදේශයක පමණක් පැතිර පවතින බවත් මෙරට සෞඛ්‍යංශ පූර්ව සූදානමක ඇති බවත් සාකච්ඡාවේදී අනාවරණය වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. ලොබපුරා සිදු කරන හමුදාමය ආක්‍රමණ හෙලා දකින බව චීනය සහ රුසියාව පවසනවා. ඒ දෙරට විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් එවැනි ක්‍රියා ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම බවට ඒකාබද්ධ ප්‍රකාශයෙන් දක්වා තිබෙනවා.
0: සියතා ටොප් ස්ටෝරී.

හවස 3යි විනාඩි 15යි වෙලාව. අංජල අහගෙනද? ඒ අංජල. අංජල මං කියන්නේ යන්නේ ඔයාගේ කවිය. ඔයා කියලා තිබ්බා මේ පටස්කාලා කවිය කියවන්න තාලෙට කියවන්න කියලා. මට තාලෙට කියවන්න කියනක අම්මෝ අමාරුයි. අහගෙනද කියලා කියන්නකෝ ඔක්කොටම කලින්. ඔයා අහන්න නැතුව නිකම් බොරුට ඔයාගේ කවිය කියවලා නේද? අමාරුවෙන් තාලෙ අල්ලලා තේරුමක් නැහැනේ. එතකම් මම කියවනවා මේ අපේ රොමිනියාවේ කෙල්ලගේ මෙසේජ් එක. හයි අනු, ඔයාට ඕනේ යන් යන් යන් යන් යන් යන් පාවී පාවී පාවී. ඒකද? ඉන්න බලන්න මං ඒක බලන්න ඕනේ. කලින් ප්ලේ වෙලා නැත්නම් අනිවාර්යෙන් දෙන්නම්. ආදරෙන් එකතු කරගන්නෝ නුවරට වහිනෝ කියලා තියනෝ. අම්බෝ අස්සන ඇති එහෙනන්නේ. නුවර ලස්සනනේ වහිනකොට නේද? නෑ නෑ, නිකනුත් ලස්සනයි කොහොමත්. ඒවනට වහිනකොට අමුතු ඒ වැහි වීරමත් එක්ක ඒ එන ගතියට මම්මා රාසයි. ඒ වගේ වෙලාවකනේ හොඳ කෝපි එකක් බොන ගම උණු උණුවේ පාරදිහා බලාගෙන ඉන්න පුළුවන් නම් අරෙ වා. දැන් මට ඒ අත්දැකීම ගන්න බෑ. අනු මටත් එක්ක ඔයා ඒ අත්දැකීම ගන්න හොඳ? හොඳ රස උණු උණු කෝපි එකක් බොන ගම මාවත් අහගෙන මේ ලස්සන සින්දු අහගෙන පොඩ්ඩක් බලාගෙන ඉන්න පරිසරය දිහා ඒ සුන්දරත්වය විඳින්න. තව ටික දවසක යන්නත් එපැයි නේද? ආය රොමේනියාවට යන්නත් එපැයි. එම කියද දුක හිතනවද? කරන්න දෙයක් නෑනේ සුදු, අපි යථාර්ථයට මුණ දෙන්න එපැයි නේද? ඔන්න මේ කවි අහන්න කවිකාරයා ලෑස්තිද? පෙරුම් පුරා බලා සිටි ගොඩ යන්නට සිහිනයක් පටාගෙන ෆැන්ටසියක්ද මේ ලෝකෙ අපි අහුන බොරු කතාවල? මොනදේ වුණත් නැති බැරිකම රජ වුණ වෙලාවට සොබා දහමත් හිනෙහි මිනිසුන්ගේ වේදනාවට. හම්බෝ, ටිකක් සීරියස් කවියක් නේ. මං හිතේ මේකේ කොයි හරි හිනා වෙන්න දෙයක් තියෙයි කියලා. ටිකක් හිතට දැනෙන වදින අමුතු කවියක්. ලස්සනයි, හරිම ලස්සනයි. ඔයා අසරද්ද ඔය මේ කවි ලියවෙන කවි ටයිප් වෙන අත්වලින් මං ගැන මොනා හරි ලියන්න අසයිද? ඊළඟ දවස් එවන්න එහෙනම් හොඳේ ටයිප් කරලා ලස්සනට. මහනුවර ජයනා තන්න මහනුවරින් තව කොළු පැංචෙක් ආයිතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ ආවජීව සාමාජිකයෙක්. ආදරෙන් එකතු කරගන්නවා සුදු කොච්චි. කොහමද ඔයාට? අපි වහන් ඉන්නේ. මෙසේජ් එකක් දාලා තියෙනවා අසංක කඩවත. යාළුවා එක්ක තමයි අහන් ඉන්නවා කියලා තියෙන චින්තක. චින්තක චින්තක චින්තක චින්තක ඩුබායි වලනේ. එයා තරහ වෙයිද මං එහෙම කිව්වා කියලා? එයාට කියන්න මං ෆුල් ජෝක් සීන් එකේ ඉන්නේ කියලා. මොනවා කිව්වත් ගණන් ගන්න එපා කියලා. හරිද? ඩුබායි ගියා මා වහනවලු. චින්තක චින්තක චින්තක චින්තක. ඒ ඩුබායි ගියා විතරක් ලංකාවේදී තහන්න කියන්න. දෙන්නා මාදරෙන් එකතු කරගන්නවා. හරි,

0: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර්

0: අතේ මිටේ තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
1: දෙතරයේ පෙරලි කරන NLB මෙගා පවර්, තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම.
5: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
8: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: අපි සබෙලට අනුවටයි දශම හතරෙන් සියත FM
10: මේ පැයේ හිත කැමති නගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
11: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
12: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
11: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

හැන්සම් බෝයි කෙනෙක් මා වහගෙන යනවා. අව් අව්. හරි ආසයි ඒව කියන ගොඩනේ. සනෝජ්. සනෝජ් කියලා කිව්වට ඇත්තනම සන්මුතු. ඉතිං කලින් ඔෆිස් එකට යන ගම. ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. තවමනහරි වගෙන කියරෝද කියල මම මේ කල්පනා කළේ. එක් ඕන්න නෑ නේද. ගොඩාක් කාලේ නාස්ති කරන්න හොඳ නෑ ඔයා වෙනුවේ. මා වහගෙන පරිස්සමට යන්නත් ඕනේ, ආය පරිස්සමට එන්නත් ඕනේ. හරිද? හින්දි සින්දුවක් දෙන්න ඔයාට.

0: මේ දෙකක් දාගෙන ඉන්නද?
1: ඇයි කන් දෙක පුරවල කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා
3: සින්දු සියත.
2: ගියක් සැපයි දවලේ.
4: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
3: අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: මේරිම සතුටයි කැන්ඩල්ස් ජීවිතේ.
10: කැන්ඩල්ස්. මේරිම සතුටයි ජීවිතේ.
11: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල

0: මෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත Voice of Family.
3: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
6: සියත
5: දෙවයින්.

0: අදරම් පරක්කු වුණා දැන් තමයි ආවේ. කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ? මල්ලි කෝ චංචලා. චංචලෙක් නැද්ද ඔයාගේ ජීවිතේ? නැත්තම් හොඳයි යන්නේ. සතුටින් සැනසීමෙන් ඉන්න පුළුවන් නේද? ඒ ගෑනු ළමයි ලංකර ගත්තාම ජීවිතේට. මං කියන මං වගේ හොඳ ගෑනු ළමයෙක් ලංකර ගත්තොත් නම් ජීවිතේ සුන්දර වෙනවා. නැත්තම් ඔය එක එක සක්කර වට්ටම් නම් ලයිෆ් එකට ගන්න පහරද මලි. පුළුවන් තරම් කල් තනිකඩව ඉන්න ඕන. මේ උකට දෙකක් දාලා රැස්සේ ඩාන්ස් කරන්න තමයි තියෙන්නේ. ඔයා දාන සොංග්ස් පට්ට පඩමටස්. එම කියලා තිනෝ පූල් එකේ බුද්ධික. හයි හයි කොහොමද? දෙකක් දාන්න කියලා කිව්වේ. මට තේරුණේ මොකද? මෝටි වැඩ නම් කරන්න ලෑස්ති වෙන්න එපා. හරිද? අද බදාදා. සතිය මැද්දේ. එනවා මෙතන. දෙන්න ඕනේ දෙකක්. මට බැරි වුණානේ අද. මම මේ හිතාගෙන ආවේ ලොකුවට විශ් කරන්න. මොකද අද අපේ ලොකුම ලොකු බොස්ගේ ජනම්දින් මුබාරක් එක. අපේ බිග් බොස්ගේ. ඉතින් මන් දන්නේ අහගෙනද නැද්ද කියලා. ඒ උනාට කමන්නේ. අහගෙන නැතත් මම මගේ සුබ පැතුම එකතු කරනවා. නේ ඒක වටිනවනේ. මොකද අද උදේ කේක් කපලා ලොකුවට මෙතන මේ අපේ ස්ටාෆ් එක මේක තෙලා සෙලිබ්‍රේට් කරලා තිබ්බා. දන්නවනේ ඉතින් මට උදේ නැගිටින්නේ නැහැ කියලා. ඉතින් මට නිින්ද ගියා. මේ දවස්වල සනින්සරේට වහින නිසා ඉතින් වෙනදටත් වැඩිය නිින්ද යනවා. 11 මාට 12 අතර තමයි ඕ උදා වෙලා නේද දවස කියලා හිතාගෙන උන්න සරල කෙල්ල ගඩිබිඩිය ලෑස්ති වෙන්න එතකොට. ඉතින් ඒ නිසා උදේ වරු වෙන්න බැරි වුණා. ඒ වුණාට අපේ ලොකු බොස්ට අපේ සභාපතිතුමාට ආදරෙන් විශ් කරනවා. අද මේ මම ප්‍රෝග්‍රෑම් එකට එනකොට අපේ කට්ටිය බයෙන් ඇහුවා. අද මේ විශ් කරනවාද? චාමන්ට විශ් කරනවාද? මං කොහොමද කියලා. උම්මත් දෙනවද කියලා. ඔහොම මං කොහොමද කියලා. ඇයි මොකද නේද? අනිත් හැමෝටම උම්ම දීලා විශ් කරනව නන්නේ. ලොකු බොස්ට උම්ම එක දුන්නාම මොකද වෙන්නේ? ඉතින් මිස්ටර් රොෂාන්ත ජනම්දින් මුබාරක්. සුබම සුබ පන්දිනයක් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. ජය වේවා. තව තව සුබ වේවා. ආයිති හැම තිස්සම hina වෙලා ඉන්න ඕනේ. හරිද? අපි ආදරේ. අපි ආදරේ ආයෙත් නෑ. අන ඇරලා ආදරේ. මුළු ස්ටාෆ් එකම. සියත ක්‍රූ එකම. හරි. ලකුණු ටිකක් දාගත්තා දැන්. හරි. දැන් ගොඩ වැඩි. ආ කේක් කෑවා. රසයි. මට අපේ කට්ටිය අරන් දීලා තිබ්බා. ඉතින් ඊළඟට මම යනවා රුමේෂ් හොයාගෙන. රුමේෂ් ඩි සිල්වා. ආය සීවී එකක්ද ගොහෙ දෙවලා තියෙන්නේ. සෝරි මං ඉතින් සින්දුවක් කිල්ලල තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ කියලා. මොකද ඔඩියෝ ප්‍රොඩක්ෂන් වේකන්සි එකක් තියෙනවද කොහෙද මං කියන්නම් අපේ කට්ටියට. හරිද? ඔයා මේ හරිම වෙලාවට හරිම තැනට තමයි සීවී එක දැම්මේ. මොකද මමනේ ඉන්නේ මේ වෙලාවේ. ආයිතින් දන්නවනේ කෙල්ල සපෝට් කරන්න ගියාම ආයිතින් බෙල්ල කඩාගෙන සපෝට් කරන්නේ. මම මේක යවන්නම් ටග් ගාලා අදාළ අංශවලට. බලමු බලමු රොමේෂ්. ඔයා ජිම් යන කොල්ලෙක් නිසා ඔයාට වැඩිපුර ලකුණු ටිකක් හම්බ වෙනවා මං ගානේ. හරිද? ඊළඟට මේ රංග වෙකතු කරගන්න ඕනේ. හෝමගම තමයි රංගත් ඉන්නේ. ඉස්සෙල්ලා හෝමගම කට්ටිය වෙකතු කරගනිද්දි මේ මට රංග ගැන කියන්න බැරි වුණා. අද ෆෝන් එකෙන් අහනවා කියලා කිව්වේ. අයියෝ දැන් නම් මං හිතන්නේ ෆෝන් එකේ බැටරිත් බහැලා ඇති. මට ඇත්තටම මේ කියන්නේ හිතන් හිටපෙලා මේක කියන්න බැරි වුණා. ඒ වුණාට මේ ඔහු වෙලා හරි කියනවනේ. කමක් නැහැනේ. නොකියම ඉන්නට ඩීක හොඳයිනේ. රංග එක්ක ලක්ෂ්මණ අයියත් ඉන්නවලු. අර දෙන්නත් එක්ක වැඩ කරන්නේ මුකුත් නැහැ. ෂේප් එකේ අහගෙන ඉන්නවා කියලායි කියලා තියෙන්නේ. ඊළඟට ඇයි මම ඉන්නේ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා ඒජී අනුර. මන් දන්නවා ඔයත් ඉන්නවා කියලා. කුසල්ලාව BF ජනපදේ ඇයි අපි ඔපේ නැද්ද කියලා හලා තියෙනවා. දැන් තමයි පෙනුනේ මෙල්බන් වල අස්සේල වයිෆ ෂහාරා, ලොකු දුව කියාරා, පොඩි දුව මෙලිසා ආදරෙන් එකතු කරගන්නවා.
1: දානා සානු බානෝ දෝ ස්ටෝරිය
0: සඳමාලි හන්න
1: ස්ටෝරිය බාබා මදකට මැස්සමක් කොඹි පිටිස්සමයි මොක හරි අවසානේ කලකට ඉස්සලා දෙවන්න වෙස්වලා මල්ට බැස්ස මේ අස්සනේ කුණු ගොඩ මැස්ස මදේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සඳමාලි සිදියන

0: கடவி உங்க வகை மாத் பண்ணல மங்கள கிங்கிலி பாத்தர
1: மாத் மாத் බලලා මේ කෑමෝත ගෙනනවා ඒ පත්තර පිටුවල අන්න එහෙම නැතු වෙන දෙයක් නෙමෙයි හරි චුටි බ්‍රේක් එකක් ඊට පස්සේ අපි ආයෙලඟ පෑයේදී හම්බ වෙමු හවස 4ට ළඟයි තව තියෙන්නේ විනාඩි 3යි
2: රොක් වෙමු සියතට හතර වටේම පත්තර තප්පරේට සියතට
3: සියත පත්තරේ
2: උදේ 7:50ට අනුග්‍රහය
4: සීඩි විරන් නැදෙන ස්තරම් තැනක් රන් බොම්මට ගෙවනවා දැන් උපරිම මුදලක්
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
6: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
7: මොකද්ද මහත්තයා
6: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම ගන්නා 011 544 5000
9: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
10: දැන් වෝචුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා ඉක්මන් කරන්න මේ මස 29 දක්වා පමණයි විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011 414 414 කොන්දේසි සහිතයි වෝචුවලස් සමතව ඔබ සමගයි
11: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ එයාද වින්ඩෝ එක උඩින් ටොයිස් තියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා
12: එයා තාත්තා වගේම දක්ෂයි
11: තව අම්මයාට නැන්ග්‍රු කිරි දෙනවනේ ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700
13: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද NIBM the City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 1000 NIBM the City University the place to be
1: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
14: ඒකත් තව සාමාන්‍ය කී කල්පනා වෙන්නේ වෙන්නේ. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ.
1: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
14: ආ මොකක් ගැනද සැන්නේ?
1: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
14: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝකෙ විනාශ කරන්න කොහොමද කියලා උනත් විදියක් හදන්න.
15: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
2: අනුග්‍රහය
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
1: හවස 4යි දැන් වලාව
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
11: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: क्या था टॉप स्टोरी।
1: ගුවන්තොටුපළ ආවේක්ෂණ ශක්තිමත් කෙරේ. ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් කරුණු පහකින් සමන්විත ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යසේන ගුණවර්ධන සඳහන් කළේ ඉබෝලා වෛරස් වසංගත තත්ත්වයක් කොංගෝ රාජ්‍යයේ සහ උගන්ඩාව යන රටවල උද්ගතව ඇති බවයි. මෙය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස නම් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්. එම සංවිධානයේ නිර්දේශ අනුව මෙරට ගුවන්තොටුපළ ආශ්‍රිත ආවේක්ෂණ ශක්තිමත් කිරීමට නියමිතයි. සැක සහිත රෝගියෙකු වාර්තා හොත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය පෙර සූදානම් කර තිබීමටද තීරණය කළා. රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනය සූදානම් කර තිබීමට නියමිතයි. රට තුළ ආවේක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ගොල් තත්ත්වයන් නිරන්තරයෙන් අධ්‍යයනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරනු ඇතේ. දැන් තවත් දේශීය පුවතක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරය රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය ලබන ජූලි මාස පළමුවනදා යළි කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබෙනවා. එතෙක් සැකකාර සුරේෂ් සලේ රැඳවුම් භාරය තබාගෙන එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසනමර සෙන නියෝග කළේ. දැඩි ආරක්ෂක විධිවිධාන සහිතව ඔහු අධිකරණයට අතිරිදිරිපත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව සුරේෂ් සලේ පසුගිය පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
0: Theater Top Story.

තොබෙ හමුවීමත් මට හීනයක් වගේ කියලා ගාල්ලෙ මදුත් කියලෙවල තියෙනවා. මටත් ඒ මදුවටයා කියලා තියෙනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දු කියලා. අනිවාර්යෙන් ඒ සින්දුවත් එහෙමයි, මට නම් මේ සින්දුවත් එහෙමයි නේද? පොකුරු පොදේ හඳ පානේ නටන වීදුරු මල් නෙලන්න. මේ සින්දුව ලියවෙච්ච විදිහ දවසක් මට අපේ නිශාන් කිව්වා. ඒක දැන් මට කියන්න වෙන්නේ නැහැ. වෙලාවත් තිබ්බොත් නිශාන්ගේ මහගන්නකු ආදර රේඛා වෙලාවේදී. හරිද? කවියක් කියවල තියෙනවා ලස්සන. ඒක මම කියවනවා තව ටිකකින්. කෝවනේ කියලා මෙසේජ් එකක් දාලා එක්කෙනෙක්. බර්ත්ඩේ එක තියෙනවලු නෙක්ස්ට් මන්ත්. බර්ත්ඩේ එක රිෂ් කරන්න කල් තියෙන නිසා අපි දැනට සින්දුවක් අහමු නේද කෙල්ලේ? ෂනු ගර්ල්. අද යාට මං හිතන්නේ ස්විමින් නේ, මහන්සියලු ස්විමින් කරලා. එනිසා පොඩ්ඩක් මහන්සි රැති වෙන්න, පොඩ්ඩක් අප් වෙන්න සින්දුවක් දෙන්න කියලා තියෙනවා මේ ගෑනු ළමයා. චුටි කෙල්ල ෂනු ගර්ල් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ධනු මෙසේජ් එකක් දාලා තියෙනවා. ධනු යානම් මට අලුත් යාළුවෙක් වගේ කියලා හිතෙන්නේ නේද? කියන්න බලන්න විස්තර.

සදාකල් රැඳෙන්නම් කියලා කිව්වට කිසිම දෙයක් සදාකාලික නෑ. අපි ඒ යථාර්ථයට මූණ දෙන්න ඕනේ නේද? කිසිම දෙයක් නෑ නේම සදාකල් නේ. ඉස්සෙල්ල මම දනු කියලා කිව්වේ. මං කිව්වේ අලුත් යාළුවෙක් වගේ කියලා. නැහැ, වැලෙන්නම් පරණ යාළුවෙක්. ඒගොල්ලෝ රට ඉන්න දවස්වල මට මැසේජස් එවුවා දිගටම. එක පාට කිසි ආරංචියක් නැති වුණා. ඉතින් මට අමතක වුණා. සීෂෙල්ස් වල ලක්ෂිත ඇන් දනු ආවා ගියාලු ලංකාවට. දැන් දිගටම ලංකාවෙම තමයිලු ඉන්නේ. හරිම සතුටුයි. අපි ඉතින්නේ කවුරු කවුරුත් රට යන්නේ කවදම හරි ලංකාව ඇවිල්ලා සෙටල් වෙන්න හිතාගෙනන. ඉතින් ඔය දෙන්නට ඉක්මනට ඒ chance එක ලැබුණා නම් අම්බෝ මාර සතුටුයි. ආදරෙන් සතුටින් පවුලයාත් එක්ක යාළුවොත් එක්ක ඉන්නයි තියෙන්නේ ඉතින් දැන් ලංකාවේ. ආ, ඔය මාත් එක්ක තරහින් දින්නේ ආයේෂා සඳුමාලි අහනවා එහෙම. අනේ මොනවට තරහ වෙන්නද කෙල්ලේ? මම හරිනම් මේ තරහ වෙන්න ඕනේ මිනිස්සු එක්කත්. තරහ අමතක කරලා කතා කරන ජාතිය කෙනෙක්. හරිද? එහෙම තියදී ඔයත් එක්ක මොනාට තරහ වෙන්නද සුදු මැණිකේ? කඩුවෙල ආයේෂා සඳුමාලි ආදරෙන් එකතු කරගන්නවා. ඔයාවයි දුවයි එකතු කරගන්න.

0: Theater. කිව්වහම ඇත්තටම පැත්ත යනවාද
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලෙ ගහන්න ඕනේ හැම එකකලගේ පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩන්නේ නැහැ තමයි කියන්නේ. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
7: sorry.com ඒ වටිඩක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
8: Gentlemen, welcome to Bangkok, Thailand.
9: Hi, I'm Shenya. Foreign campus ekaka igana kiyanne mage thibba lokuma heene. Ekata mama thoragatte Thailand. Visa documents prashna mukutma nathuwa. Hita gannawat bæri ikmanata Thailand tawilla mage degree ekak patan ganna mata puluwan una.
10: Jeevithaye vinash karana heenata danma katha karanna. Global University Partners. 0.7192 0.7127 377
11: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ
12: මොකක් හරි නෙවෙයි ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ අලවියෙන් පසු සේවයත් සුපිරි නඩත්තුවත් අඩුයි
13: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය
14: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
15: වෙත සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මිල්කා සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 50යි විනමා ස්ට්‍රොන්ග් තේ ඉතිරි රුපියල් 90යි ප්‍රීමා කොත්තුමි හොට් ඇන් ස්පයිසි 5 පැක් එක ඉතිරි රුපියල් 200යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 110යි කාගිල්ස් ෆුඩ්
16: ඔය ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද
17: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තමත්
18: A-level අවසන් ක්ලාසස් වෙද්ද NIBM the city university සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and අංශිකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011732 NIBM the city university the place to be
19: අති විශ්වසනීය ගමනකට jetac electric scooter kilowatt පැය 3.5ක lithium ion battery kilowatt 3.1ක මෝටරය ලීටර 35ක storage පහසුකම david pieris e mobility වෙතින් වැඩි විස්තර සඳහා 011742 750 අමතන්න

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
1: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
2: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
2: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
4: ඔබ වෙත ගෙනෙන්නේ
5: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

බලන්ඩුව ලස්සනට අලුත් තාලෙට ඒයි වලින් හදපු රනාචි. එන්නම කිව්වාමනේ රනාචි අත්මංගිතන අහගෙන ඉන්නේනේ. අම්මා සුනන්දා ආදරෙන් එකතු කරගන්නවා. අනේ මට ආරංචි හවස දෙක වෙනකොට සියලූම වැඩ අත්හැර නේද රේඩියට ළඟින් වාඩි වෙනවා. ඊට පස්සනේ කන තියාගෙන ඉන්න රේඩියකට නේද ෂෝයි අදරේ. ඒක අම්මට අම්මට ඉතින් කොහොමත් මං ආදරේ කියලා අම්ම දන්නවනේ නේ. හරි අම්මයි පුතයි දෙන්නාම එකතු කරගන්නවා. ඊළඟට අපිත් අහගෙන ඉන්න මැණික කියලා සංශය වලබෝමුල්ලේ නම් මෙසේජ් එකක් දාලා තියෙනවා. මේ අලුබෝමුල්ල කියන ඔගොල්ලන්ගේ ගම නේද? ඇත්ත ඔගොල්ලන්ගේ සංජීවගේ සර්නේම් එක එහෙම නෙවෙයිනේ. මං හිතන් ඉන්නේ ගම කියලා. ගම නෙවෙයි නම් කරුණාකරලා මාව නිවැරදි කරන්න. හරිද? සුදු කොච්චිගේ හිනාව නියමයි ආ ආ කියලා තියෙනවා. ආ ආ ආ ආ

දිග මෙසේජ් එකක් දාලා තියෙනවා. සින්දුව දුන්නෙත් නෑ කියලා මට බැනලක් තියෙනවා. ජෝර්ජ් රොගන්ස්ගේ සින්දුවක් කිල්ලවනේ. දෙනවා දෙනවා දෙනවා. තව චුට්ටකින් හොඳේ. අහගෙන ඉන්න. හවස පහට ඔන්න මෙන්න වෙනකන් අනිවාර්යයෙන් මාත් එක්ක ඉන්නවා කියලා 2:13 මෙසේජ් එක දාලා තියෙන මට ඒක කියවන්න බැරි වුණා. මං කිව්වනේ අතරමැද්දේ මාව දාලා යන්න එපා කියලා. ඉවර වෙනකම්ම ප්‍රෝග්‍රෑම් එක අහන්න කියලා. එතකොට තමයි මේගොල්ලෝ මේ මෙසේජ් එක දාලා තියෙන්නේ. සින්දුව දෙනවා තව ටිකකින්. මේ මං හිතන්නේ ඔක්කොම හරි ඉතින් නමය වල නැහැ. යමු කියලා තමයි WhatsApp එකේ නම තියෙන්නේ. ඒකේ ආර් ෆැෂන් එකේ කට්ටියද? බණ්ඩාරගම නේද? හරි ඔක්කොම එකතු කරගන්නවා. හොඳේ කට්ටිය ඔක්කොම. ලස්සන කවියක් කියවලා තියෙනවා. දිනෝජ් කර්ටන්ස් වල අපේ කොළු පැංච දමිත්. ඒක කියවන්න ඕනේ ඊළඟට. ටොෆි චොක්ලට් ගෙන එනවා රට ඉඳලා. නිලුව පිළිගත්තේ ඔබ මග ඉඳලා. පොඩි බබාව දෝතට ගත්තේ ඉඹලා. බලන්නකෝ ඊළඟ ඊළඟ පේලි. හස්බන්ඩ් දිහා ඇයි බැලුවේ ඉඟි කරලා. ඒයි නෝටියා. කෙල්ලන් හරිම කපටි ආදරේ ළඟදී. හරි ආදරේ කියනවා උන් අපි ළඟදී. ආදරෙන් දත ගලවයි මහ මගදී. අවසානයේ උන් නෑතට යයි දුකදී. නමුත් මේ ඔයාට මේ අනිත් කෙල්ලොන්ගෙන් ඇතිවෙච්ච වේදනාවයි නිකම් මේ මගේ පිටින් යවන්න දැස් වෙන්න එපා ප්ලීස්. අනිතක නම වැරදි. නිලුව නෙමෙයි අනු. අනුගේ හස්බන්ඩ් එක්ක මං කතා කළේ වචන තුනහම් මාරයි. ඉතින් ඒ නිසා මේ අම්බෝ මේ පොඩි කෙටසක් අල්ලගෙන නේද? පොඩි කොටසක් අල්ලගෙන ඊට පස්සේ කියන කතා හර හම්මේ. දැන් ඒ මදිවට අර බර්ත්ඩේ බෝයි මම විනාඩි 3:40 ගානක් විතර විශ් එකක් දුන්නේ ඕමගම් පොඩි කඩේ නිමා බෝයිට. අහන් ඉඳලා නැහැ. අනේ ඉතින් මම නම් කියන්නේ මං ප්‍රාර්ථනා කළේ බර්ත්ඩේකට මේ විශ් කරද්දි ඉතුරු වෙලා තියෙන දත් ටික ගැලවෙන්නේ නැති, ඒ වගේම හොඳට සිය තහන්න පුළුවන් වෙන්න, කන් ඇහිම අඩු වෙන්නේ නැති, ගෑනු ළමයි හැරි හැරි බලන, එහෙම සුබ උපන්දිනයක් වෙන්න කියලා. හැබැයි විශ්ක හන් හිටපු නැති නිසා මට එක්ක හිතන ඔන්නෙහි ඉස්සරහම දත් දෙකේ එකක් හැලෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න එපාද? දැනටමත් හැලිලාද කොහෙද? කෘන්තක කෘන්තක දත්. මගම පොඩි කඩේ නිමා බෝයි. ඔයා දන්නවනේ ඉතින් හැම අවුරුද්දකම මං වාට විශ් කරනවා කියලා. මං කලින් විශ්කේදී කිව්වා ඔයා හැම අවුරුද්දකම මගේ විෂස් රෙකෝඩ් කරගන්නවා, අදත් රෙකෝඩ් කරගන්න කියලා. ඉතින් රෙකෝඩ් කරගත්තද? දැන් ඉතින් ලවුඩ් ස්පීකර් ගස් බැඳලා ගෙදර රේඩියෝ එකේ සද්දට දාන්න.

සඳදදකොයිද මේ සින්දුව ප්ලේ කරන්න මං හිතන් හිටිය මට අමතකුණා අයියෙත් අමතකුණා අද මතක්ුණා සුපුන් අහලා තියෙනවා එළිය වහිනවා එනවද ඇත්තටම මේ සින්දුවට නටන්න කියලා අපි බයෙන් පස්සේ නටමුද දැන් ප්‍රෝග්‍රෑම් එක කරන්න බෑ

ප්‍රතික් වගේ නටන්න ඕනේ. හැබැයි හොඳ මම ඉතින් ප්‍රීතිසින්ට වගේම එන වෙනසක් නැහැනේ. අනේ මම ජාදු උසක් නැහැනේ වැඩි නේද?

0: अरे गया मम एह गया
1: क्या किया
0: मैं तेरे से मैं कोहे गया तो मंदा अंतुर मावे लिस्सले बैठूना
1: क्या किया
2: मैं तेरे संग
0: ओ मुकद्दमे में मड़ गले සිින්දුවේ මුල ටික තේරුම හෙමයි හැබැයි සිින්දුව මැද හරිය තේරුම ඉට වැඩිය ගොඩාක් ලස්සනයි ගොඩාක් ආදරණීයයි හැබැයි ඒක වෙන දවසක කියන්නම් හරිද අද නැද්ද භාරත මූඩ් එක කියලා අහලා තිබ්බා අවසාන හරිය තමයි ඒ මූඩ් එක මට ආවේ හැබැයි එතකොට too late ආ ඊළඟ දවසේ හරියට සම්පූර්ණ තේරුම කියන්නම් දැන් ගන්නවා චුටි බ්‍රේක් එකක් වෙලාව හවස 4:00 වෙනාඩි 38යි

0: අසහාය ඉතිහ සියත ප්‍රවෘත්ති තුළින්.
1: එදා බලයට එන්න ලක්ෂ 12ට විස්කාරක ලබා දෙනවා කිව්වා.
2: ලක්ෂ 12ට විස්කාරයක් දෙනවා කියලා කොහේ හරි මම කියලා තියෙනවා නම් ඔප්පු කරන්න. මම අස් වෙනවා

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අත්දැකීමක් සමගින් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මම තන්නා 011 544 5000.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
4: මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ
5: සුවඳ දෙන මල් වනේ.
4: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්.
6: මුම්බයි මාගේ මුළු ජීවිතේම හීන පෙම්පුරානේ.
4: සනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
7: සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
8: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
7: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM.
9: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112-200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
10: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
11: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
12: දුවේක Facebook එකට දැම්මද?
11: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
13: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
14: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
13: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712-800-800ට WhatsApp කරන්න.
15: අනුවටයි 0.4 කළුතරට
16: සියත.

හවස 4:00 විනාඩි 47 වෙලාව. අන්තිම ටික මේ හොඳේ අන්තිම විනාඩි 13. මේ සේල්ස් එකේ ඉන්නවා TikTok කරන කොල්ලෝ නේද? ජනිත් මොනාදනේ ඔගොලු TikTok කරනවද? බොරුවට නිකන් වැඩ වැඩ කිය කිය නේ. අන්තිමට TikTok කරනවා. ඕක තමයි වැඩේ. අනේ අනේ. කෙල්ලෝ නම් කමන්නේ. කෙල්ලෝ ඉපදිලාම තියෙන TikTok කරන්නනේ. මේ කොල්ලෝ. ඒයි ජනිත් කියන්නද බොස්ට? ආ? මේ මට පණිවිඩය දීපු එක්කෙනාම සමහර වෙලාවට බොස්ට කියලා දාන්න ඉඩ තියෙනවා. හරි. කොමාරි කමන්නේ කරපු TikTok එකක් මටත් එවන්න බලන්න. මාත් ආසයි බල බල හකාග ගගා හිනා වෙන්න. අර තරහ යන්නේ නැහැ නේද?

මොනවා කිව්වත්. ඇත්තටම මට බලන්න ඕනේ ඔයා කරපු එක TikTok එකක්. අඩුතරින් මම හරි එවන්න account එක එවන්න මොකද්ද කියලා බලන්න.

ප්‍රශානිත්, ඒ මදිවට අම්බෝ, ගෑන් ළමයින්ට රිපෝට්සේම හදන්න පැන පැනල උදව් කරන්නනේ. මහිලා සමිතිය සභාපති වගේ කොල්ලා. ඔයා ගැන මෙච්චර මෙහෙම කියන්න කියලා කිව්වේ කවුද දන්නවද?

0: Rockwemo Theatre. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනිවිරන් නැදෙන ස්තරම් තැනක් රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: Honor සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. Honor ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ

0: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තට මම ගුඩ් කරන්න ගත්තේ. අනිත් අයත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසි ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
1: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්ස්වෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේ සිට රෙජිස්ටර් වෙන්න. ආරීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
2: ෆියතර් ක්‍රේසි වෙන්දේසි.
1: සිකුරාද හවස 5ට සියතහන්න.
3: Powered by Bid to Win.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ඔබත් A-level සම්සන් ක්ලාසෙස්ෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011-732-1000. NIBM, the city university, the place to be.
7: මේ පාර ගෙදර ගියාම කල්පනා කරන්න ඕනි මකලෝ.
8: ඒකත් තව සාමාන්‍ය කල්පනා වෙන්නේ වේරින්න. මේ පාර ගෙදර ගියාම ටිකක් කල්පනා කරන්න ඕනි කියලා නේද කියන්නේ?
7: නෑ ඔයා අහන්නේ මොකක් ගැනද සැන්නේ?
8: ආ මොකක් ගැනද සැන්නේ?
7: ලෝක විනාශය වුණොත් මොකද්ද කරන්නේ කියලා පවුලයාත් එක්ක කතා කරගන්න ඕනි.
8: ආ ඕගොල්ලෝ පවුලේ කට්ටියට එකතු වෙලා මං හිතන්නේ සෑහෙන හොඳ උත්තරයක් හදාගන්න පුළුවන් වෙයි. සමහර විට ඔයාලට පුළුවන් වෙයි ලෝක විනාශ කරන්නේ කොහොමද කියලා උනේ විදියක් හදන්න.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
10: අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
11: අද සවස 6:30 සියත ප්‍රවෘත්ති තුලින්.
12: එදා බලයට එන්න ලක්ෂ 12ට විස්කාරක ලබා දෙනවා කිව්වා.
13: ලක්ෂ 12ට විස්කාරකක් දෙනවා කියලා කොහේ හරි මම කියලා තියෙනවා නම් ඔප්පු කරන්න මම අස් වෙනවා.
11: සියත ප්‍රවෘත්ති අහන්න.
14: සියත ප්‍රවෘත්ති අහන්න.
15: සෙනසුරාද උදේ 8ට
16: ජින්තු පිටියේ මේකෙද
17: බෑවන් කෙල්ලොත් එක්ක.
18: ඇයි
17: මම කිව්වා බබා ඔයා තමයි මගේ මුළු ලෝකෙම කියලා.
18: ආ ඉති
17: බැලගෙන බැලගෙන ගියානේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ.
18: ඇයි වන් ඒ
17: පස්සේ වන් තේරුනේ දැස් එක.
18: ඇයි
17: මගේ කෙල්ලගෙනම මන් දාකිනිනේ වක්.
18: ඈ
17: ඔව්

0: දශම දෙකෙන්ද 98.4 වෙන. සියත දෙවයින පුරා
1: මේ සින්දු යනකොට මට ඔයාව තමයි මතක් වෙන්නේ. ඔය ආසයින මේකට කොහොම හරි ටිමිටිගස්සය සිලටන් එකේ කටි ඔක්කොම එකතු කරගන්නවා. ඊළඟට අපේ කොල්ලා නිගමුවේ රාජේෂ්. ඔයා ඉල්ලපු හින්ද සින්දු මම හෙට දෙන්නම්. හැබැයි 2:40 අතරේ. හාද අහනවද ඒ වෙලාවට? සුපුන්, ඔයා ෆොටෝ එකකුත් වල මන් දැනුයි දැක්කේ. ක්‍රිෂාන්ත අයියා තහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා.

මේ සින්දු දීලා මම යනවා. අපේට හම්බෙමු හවස දෙකට. ලස්සන රැප් එකක් තියෙන්නේ මේ සින්දුවේ මැද්දේ. ගොඩා කාදරේ මං ආගේ සුදු කොච්චියා මේ දි මි

0: හඳාවදම් වෙලාව හවස පහයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: theater top story.
1: රාජපක්ෂවරුන් තුන්දෙනෙකු පිළිබඳ අනාවරණයක්. පාස්කු ප්‍රහාරයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් හමු වී ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අද අනාවරණ කළා. ඒ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳ වූ අවස්ථාවේදී. නඩුකරය අද කැඳවා තිබුණේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවට ප්‍රකාශයක් සිදු කළ අසාත් මෞලානා නැමැත්තාගෙන් ප්‍රංශයේදී ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් සඳහන් කළේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශයට ගොස් එහි ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල නිවසේදී ඔහුගේ ප්‍රකාශයට අනුව තුවාන් සුරේෂ් සලේ මෙම ප්‍රහාරයේ මහමොලකරු වශයෙන් කටයුතු කර ඇති බව පැහැදිලි වන බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ. දේශපාලන අවශ්‍යතාවක් ඉටු කිරීම සඳහා එය සිදු කර ඇති බවත් ඔහු පැවසුවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ

0: රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මඩකලපුව බන්ධනාගාරයට ගොස් පිල්ලෙයාන් හමු වී ඇති බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්ව සතියක් තුළ පිල්ලෙයාන් බන්ධනාගාර භාරයෙන් මුදා ගන්නා බවට ඔවුන් දැනුම් දී ඇති බවයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන බවත්, ඉන්පසුව යුද හමුදා බුද්ධිංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබූ සුරේෂ් සලේව සමස්ත රාජ්‍ය බුද්ධි සේවයේම ප්‍රධානියා වශයෙන් පත් කළ බවද දිලීප පීරිස් සඳහන් කළා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්සරු 6:30ට.
1: සියත Top Story.

0: ஹவுடி சண்டி,
1: ஹவுடி மக்களோ, ஹவுடி சாலி. අනේ දැන් කොහමද ඔයාට?
0: දැන් නම් ටිකක් හොඳයි. ඉතින් මොනා කරන්නද?
1: මොනා කරන්නද කියන්නේ?
0: නෑ, ඉතින් සුමානයක් විතර නිවි හැනේ හිටියනේ අසනීපේකුණා. දැන් ඉතින් අද ඉතින් ආයේ මේ එන්න එපා, මේක කරන්න එපා.
1: හරි හරි මකලෝ, ඒක නෙවෙයි. දැන් මේ ඇත්තටම ඔයාට මොකද උනේ මකලෝ?
0: මොකද උනේ කියන්නේ සැන්ඩි, මේ මට ගිරවෙක් ගිලුණනේ.
1: ගිරවෙක් ගිලුණා?
0: ඔව් ගිරවෙක් ගිලුණා. දැන් මේ තේරෙනවද? ගිරවා උගුරේ.
1: තාම උගුරේද?
0: තාම උගුරේ. මම කතා කරන්න හිතුවාම මේ ගිරවා තමයි
1: කතා කරන්නේ.
0: කතා කරන්නේ නන්නේ.
1: අනේ.
0: වාහ කතා දෙටි තුට්ට ලස්සන හැබැයි නේද?
1: අනේ මේ බොරු කියනත් ඉන්න. මටත් ඕනි ගිරවෙක් ගිල ගන්න.
0: ඈ?
1: මටත් ගිරවෙක් ගිල ගන්න
0: ඕනේ. දෙය කෑරලෙක් ගිලලා. ඒකද මේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ දැන් මේ සුමානයක් හිටියේ නැහැ වැඩතරහට කෑවද ඉවර කළාද ඒක
1: නෑ නෑ
0: කවුරු හරි ඉන්නවද මේක අහගෙන කවුරු හරි ඉන්නවද
1: ඔඩියන්ස් එකේ ඉන්නවා මකලා
0: ඔඩියන්ස් එක එලෝ ගත්තද මේ මිනිස්සයා මන් නැති අතර ඉන්නවද කවුරු හරි
1: ඉන්නා ඉන්නවා මම මේ කට්ටියව ආදරෙන් බලාගත්තා
0: අපෝ හැබැයි ඔඩියන්ස් ගන්න කොහෙන් හරි වාගත්තා කි ක්ලයන්ට්ලට ගෙලෝ ගත්තද
1: බලාගත්තා මකලා අදත් ඉන්නවනේ ඉතින් අපිත් එක මකලා මේ මාළුවේ පුංචි කාර්නිවස ඊට පස්සේ අපි ක්‍රේසි වෙන්නේසි මේ පාර තියෙන සර්ප්‍රයිස් gift එකක් තාම අපි gift එකේ queue නැහැ
0: හොරාට දෙන්න
1: තාම gift එක queue නැහැ ඔන්න වෙන්න තියලා කියනවා ඒක සර්ප්‍රයිස් එකක්
0: ආ හෙට ඉන්නකො වෙනක් අද ලස්සන ලස්සන කතා ටිකක් තියෙනවා හොඳ හොඳ ලාඩම් ඉතින්
1: හැන්දෑ ජාමටනේ
2: ලාඩම්

0: සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපි මේ වෙනකොට චක්‍රලේඛයන් නිකුත් කරලා තියෙනවා සමස්ත ලංකාවටම දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොටිය භාවිතා නොකොට ඒ වෙනුවට කහපෑති කොඩියක් භාවිතා කරන්න කියලා. මේක ගරු අමාත්‍ය මණ්ඩල ඒ අනුමැතියක් එක්ක මේ චක්‍රලේඛය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.
2: බෞද්ධ කොඩිය වෙනුවට කහපෑති කොඩියක් යොදා ගන්න කියන යෝජනාව කරපු චක්‍රලේඛයේම ඔය භූත ගුහා හොල්මන් මන්දිර පිළිබඳව මේ සැරේ නිසි මග පෙන්වීමක් කරලා තිබෙනවා. කල් සහිතව මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. මේ සැරේ අපි එය නිසි පරිදිම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රි රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550.
4: අතේ මිටේ තියන ගාලට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
7: 45 ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
8: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
9: ෂෙනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමෙන්ඩ් කරා. ලව්ලි, ඊට පස්සේ සහෙලි ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
10: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7000ට වට්ස්ඇප් කරන්න.
11: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: අනුවටයි දශම දෙකෙන් දිවයින පුරා මේපේ හිත කැමතිම ගීත ඔබ වෙත ගෙනෙන්නේ
3: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
4: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා

0: මාරය මාරට දෙගල්ලුම් බයිලා
1: ලො බයිල් හොල්පක් ඔයාට බයට කෑගහකට දුවර හොල්පක් කෑගහකට දුවර හිද
0: මං බයට
1: මේ කියන්න යන්නේ සැන්ඩී අභ්‍යවකාශ කනත්ත ගැන.
0: අභ්‍යවකාශ කනත්ත?
1: අභ්‍යවකාශම නෙවෙයි අභ්‍යවකාශ යාන කනත්.
0: මොකදේ?
1: ඒක හිතාගන්න බෑ නේද?
0: බෑ බෑ බෑ.
1: රයිට්. මේ කතාව අපි මූදෙන් පටන් ගමු.
0: හා?
1: අභ්‍යවකාශ යාන කනත්ත මූදෙන් පටන් ගන්න
0: ඕනේ.
1: මේ මිනිහට ඇත්තටම හැදිලා තිබි චස්ස දීපේ මොකද?
0: මානසික වැඩක් වත්තට.
1: මේක මේ මූදේ පැසිෆික් සාගරයේ තියෙනවා සැන්ඩි. පොයින්ට් නීමෝ කියලා තැනක්.
0: පොයින්ට් නීමෝ.
1: පොයින්ට් නීමෝ. නවසීලන්තයයි දකුණු ඇමරිකාවයි අතර ප්‍රදේශයක තමයි මේ තැන හරියටම සලකුණු වෙන්නේ.
0: හරි.
1: මෙතනට කියන්නේ ලෝකේ ගොඩබිමකට වඩාම ඈතින් පිහිටපු මූදු ප්‍රදේශය.
0: හා
1: හා. වර්ග සැතපුම් 26ක ප්‍රදේශයක් නම් කරලා තියෙනවා. එතන ඉඳන් ළඟම ගොඩබිමට තියෙනවා සැන්ඩි කිලෝමීටර් 2688ක්.
0: සෑහෙන දුරයි.
1: සෑහෙන දුරයි. සෑ කොච්චර දුරයිද කියනවනම් පොයින්ට් නීමෝ ඉඳන් ඕනම වෙලාවක තව මිනිස්සු ඉන්න ගොඩබිමකට වඩා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ළඟයි කියලා තමයි
0: කියන්නේ.
1: ඒ එච්චරට ගොඩබිමෙන් ඈත තමයි මේ පොයින්ට් නීමෝ පිහිටලා තියෙන්නේ. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පොයින්ට් නීමෝ වලට කිට්ටුවෙන් යනකොට කිලෝමීටර් 400ක් ළඟින් යනවා. ඈතින් යනකොට කිලෝමීටර් 2000ක් විතර ඈතින් යනවා. හැබැයි ළඟම ගොඩබිම තියෙන්නේ කිලෝමීටර් 2688ක් ඈත. මේ කතාව.
0: මොකද කතාව?
1: පොයින්ට් නීමෝ. පොයින්ට් නීමෝ කියන වචනේ තේරුමත් පොඩි විශේෂයක් තියෙනවා මෙතන.
0: පොයින්ට් එකක්.
1: මොකද කිව්වේ?
0: පොයින්ට් එක.
1: ඔව්.
0: තිතක්.
1: ඔව්. ඉතින්?
0: ඉතින් ඒක.
1: ඒක නේද?
0: වචනේ.
1: ආ. තමයි ඉතින් මේක කරගන්න දැත්. අගේ අගේ අගේ.
0: හඳයි නේ.
1: ඒ නීමෝ කියන්නේ පරණ ලතින් භාෂාවෙන් මිනිස්සු නෑ කියන එක.
0: මිනිස්සු නෑ.
1: එහෙම තැනක් මෙතන. මේ පොයින්ට් නීමෝ ආශ්‍රිත මුහුදට තමයි සැන්ඩි මිනිස්සු හදන අභ්‍යවකාශ යාන සහ ඔය ISS එක නැත්නම් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට හදන දේවල්. ඒ කියන්නේ අභ්‍යවකාශ වැඩ කටයුතු සඳහා නිර්මාණය කරන ඒවා වේස්ට් එක තියෙන ඒවා විසිකරන්න උනහ. ඒවා ගෙනල්ලා දාන්නේ මේ පොයින්ට් නීමෝ ආශ්‍රිත මුහුදට.
0: ආ ඒක තමයි අභ්‍යවකාශ කනත්ත.
1: අන්න ඒකයි එතෙන්ට කියන්නේ ස්පේස් ක්‍රාෆ්ට් ග්‍රේව් යාඩ් කියලා. ස්පේස් ග්‍රේව් යාඩ් කියලා තමයි එතන හඳුන්වන්නේ. ඒක තෝරගෙන තියෙන්නේ මේ ගොඩාක් ගොඩබිමට හුඟක් ඈතින් තියෙන තැනක් හින්දා අර ඒකෙන් සිද්ධ වෙන්න පුළුවන් පරිසර හානිය මිනිසුන්ට අඩුවෙන් දන්නන්න තමයි පොයින්ට් නීමෝ කියන තැන තෝරගෙන තියෙන්නේ අභ්‍යවකාශ කනත්ත හැටියට.

0: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
1: ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට ඔසවා තබමු. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගෙන එන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සේවාව යටතේ ඔබගේ සිහින හඹා යන්න අපි අත්වලක් වෙන්නම්. පිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. අමතන්න 13:19.
2: මේ දෙකක් දාගෙන එන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා සින්දු සියත.
4: ගියත් සැපයි දවලේ.
2: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: textiles.
1: Finishing වහලක් ලෙස කලර ෆ්ලෝ වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර තමයි.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
3: Honor සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,900 99 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: තාත්තේ මෙන්න ඔය අයියා කියන සින්දුව viral වෙලා.
5: දුවේක Facebook එකට දැම්මද?

0: ෆේස්බුක් විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
1: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න, පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක. සීත වොයිස් ඔෆ් ෆැමිලි රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න. මේ කතාව පටන් ගන්නෙ රූකාන්තගේ
2: සුවඳ දෙන මල් වනේ.
1: රයිනි ඉතින් චුට්ටක් දඟයිනි. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. අනුක තමයි
3: කුමාරයා.
1: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
4: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
5: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312
4: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM.
6: අනුවටයි 0.2 අනුවටයි 0.4

0: මට ඉතින් සෑහෙන් පහුගේ දවස් ටිකේ මකලෝ ඔයාව මතක් වුණානේ. මට සිකන් සමහර නැහිම නැහැ. ඇත්තටම කිව්වොත් නිය සෝංකාව වගේ හැදීගෙන ආවා. මම බය වෙලා හිටියේ ඊළඟට මම ලෙඩ වෙයි කියලා. මට සතියක් විතර ඉන්න එපයි ගෙදරට එලා.
1: ඔයාට සංකාවාගේ හැදිගෙනවද?
0: ඕ.
1: දන්නවනම් මම තව සුමානයක් නැහැ. මේක ඉවරයක් බලලා.
0: දැන් වාහනේ මම ඩ්‍රයිව් කරන් යනකොට මට ඕ මතක් වෙනවා. අනේ මගේ හපැත්තේ හිටියානම් කියලා.
1: හිටියර අප්පඩ ලයිට් කඩේ ගිහින්. හිටියර අප්පඩ මේ හපැත්තේ අනිනා ලයිට් කඩේ ගිහින්.
0: කොහොමද කියන්නේ? ඒවා හිතේ තිබ්බද? ඒවා කටින් කියන්නේ නැහැ.
1: ඒවා කියන රේඩියෝ.
0: රේඩියෝ එකේ. දැන් ඔයා හිතන්නේ මක්කලෝ? මට වෙලාවකට ඉඳලා මාළුවේ පුංචි කාර් නිවසේ නිකන් අභ්‍යවකාශයට යන වාහනක් තියෙනවද කියලා. සමහර වෙලාවට නිකන් මට එහෙම නියම් මැවිලා පේනවා.
1: අරවින්ද මම සමාඩයක් හමාරක් මේ ප්‍රෝග්‍රෑම් එක තනියෙන් කරන්න.
0: මට නිවාඩුවක් දෙන්න.
1: මේ ළමයා නිවාඩුවක්ද?
0: මෙලවගේ මනස හොඳ නැහැ. හරි. හැබැයි ඉතින් මෙහෙමයි මාළුවේ පුංචි කාර් නිවසේ අභ්‍යවකාශ යාන නැහැ. ඒකකින් කවුරුත් දන්න දෙයක්. හැබැයි
1: කිඹුලා බනිස් තියෙනවා.
0: අපි එදිනෙදා පාවිච්චි කරන වාහන තියෙන්නේ. ඉතින් කාර් වෑන් වගේ දේවල් එතෙන්ට ගියොත් ගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ කියනවා වාහන 400ක් විතර එතන තියෙනවා කියලා. අනිත් එක එතන රෙජිස්ටර් කරපු වාහන නොකරපු වාහන මේ දෙකම තියෙනවා. ඉතින් රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න යද්දී ඒගොල්ලෝ වාහනේ සම්පූර්ණයෙන්ම චෙක් කරලා තියෙන්නේ. කියන්නේ ගියර් බොක්ස් එකේ ප්‍රශ්නයක් තියෙනවද? එතකොට චැසිය ප්‍රශ්න තියෙනවද? එයා බෑග් එකේ ප්‍රශ්න තියෙනවද? අර අපි දන්නෙත් නෑනේ සමහර වචන ওই වාහනවල ප්‍රශ්න තියෙන තැන් එහෙම අපි දන්නෙත් නෑ. හැබැයි මේ හැම දෙයක්ම චෙක් කරලා තමයි කස්ටමර් කෙනෙක්ට වාහනයක් මාළඹේ පුංචි කාර් නිවසේ කට්ටිය විකුණන්නේ. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ මේ මාළඹේ පුංචි කාර් නිවසේ තියෙන ලීසින් කාර්යාල 4ක්. එතකොට රක්ෂණ සමාගම් තියෙනවා. වැලියුේෂන් සේවා තියෙනවා. මේ හැම පහසුකමක්ම මාළඹේ පුංචි කාර් නිවසේම කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න එහෙනම් වාහනයක් ගන්න හිතන ගමන් චුට්ටක් ගිහින් හරි බලන්න මාළඹේ පුංචි කාර් නිවසට ආයෙදී වාහනේ අරගෙන තමයි එළියට පහින්නේ. මෙන්න ඇඩ්‍රස් එක පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දියේ පුංචි කාර් පාර මාළඹේ.

0: අපි ඉස්සෙල්ල කතා කළේ ලෝකේ ගොඩ බිමකට වඩාත්ම දුරින් පිහිටලා තියෙන මුහුදු ප්‍රදේශය ගැන.
1: පොයින්ට් නිම.
0: පොයින්ට් නිම මොකද්ද එතන තියෙන්නේ?
1: එතන තියෙන්නේ අභ්‍යවකාශ කණත්ත.
0: අභ්‍යවකාශ කණත්ත තියෙන තැන. ඒක තමයි ලෝකේ ගොඩ බිමකට දුරින්ම පිහිටලා තියෙන
1: මුහුදු
0: ප්‍රදේශය. දැන් මේ කියන්න හදන්නේ ලෝකේ මුහුදට දුරින්ම පිහිටලා තියෙන ගොඩ බිම පිහිටුම ගැන.
1: හරි හරි.
0: මේක තියෙන්නේ ඇන්ටාක්ටිකාවල.
1: ඇන්ටාක්ටිකාවේ.
0: ඔව්. මෙතන කියනවා ඇන්ටාක්ටිකා පෝල් ඔෆ් ඉනැක්සබිලිටි.
1: හාහා.
0: කියන්නේ ළඟාවිය නොහැකි ඇන්ටාක්ටික් ද්‍රවය කියලා තමයි මෙතන හඳුන්වන්නේ. ළඟාවිය නොහැකි කිව්වට නොහැකිව නෑ. හොඳේ. 1958 රුසියාවෙන් ගිය තුන්වෙනි පර්යේෂණ කණ්ඩායම.
1: හරි.
0: තුන්වෙනි පර්යේෂණ කණ්ඩායම කියන්නේ ඊට කලින් රුසියාවෙන් පර්යේෂණ කණ්ඩායම් ගිහිල්ලා තියෙනවා. රුසියාවෙන් විතරක් නෙවෙයි ලෝකේ හැම බලවත් රටකින්ම වගේ මේ ඇන්ටාක්ටිකාවට විවිධ පර්යේෂණ කණ්ඩායම් ගිහිල්ලා තියෙනවා.
1: හ්ම්
0: හ්ම්. ඇන්ටාව කියන්නේ ඇන්ටාව නෙවෙයි ඇන්ටාක්ටිකා.
1: ඇන්ටනා.
0: ඇන්ටාක්ටිකාව කියලා කියන්නේ හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙන තැනක්ද?
1: ආ ආ. ඉගෙන ගන්න කියන්නේ මොකද? ඉස්කෝල තියෙනවද?
0: මොකද?
1: ඉස්කෝල ඉගෙන ගන්න තියෙනවා කිව්වේ.
0: ඒ මාකර ඉගෙන ගන්න නම් ඉස්කෝලයක්ම තියෙන්නේ. ඇන්ටාක්ටිකාව කියන්නේ ජන ශූන්‍ය මහද්වීපයක්. ඇන්ටාක්ටිකාව කාටවත් අයිති නෑනේ. ඇන්ටාක්ටිකාව මුළු ලෝකෙටම අයිති වස්තුවක්.
1: ඒකනේ මටත් අයිති ඇන්ටාක්ටිකාව. කිසිම ඉඩමක් හිමි නැති ලංකාවේ මට ඉඩමක් නෑනේ. හැබැයි මට ඇන්ටාක්ටිකාව
0: තියෙනවා. එතන මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන පාටයි.
1: පහකිය දහස් ටිකේ
0: මේ ස්ටුඩියෝ එකේ වයර්වත් ෂෝට් එකක් කියලා මම බලන්න.
1: යකඩයක් දෙන්න අතට.
0: යකඩයක් දෙන්නර යකඩකින් ඔළුවට. මම කියන්න try කළේ ඇන්ටාක්ටිකාව කියලා කියන්නේ ඉතින් ලෝකේ කාලගුණ දේශගුණ පර්යාස ගැන ගෝලීය උණුසුම ගැන හදාරණ ඒ දේවල් වල බලපෑම කොහොම වෙයිද? කොයි අතට මේ ලෝකේ ගමන් කරයිද කියලා ඉගෙන ගන්න අධ්‍යයනය කරන්න try කරන පර්යේෂකයන්ගේ තෝතැන්නක් කියලා තමයි කියන්නේ. ඉතින් ඒ හින්දම විවිධ පර්යේෂණ කණ්ඩායම් වරින් වර එහෙ යනවා. 1958 රුසියාවෙන් ගියපු තුන්වෙනි ඇන්ටාක්ටික් පර්යේෂණ කණ්ඩායමට පුළුවන් වුණා කොහොම හරි මේ පෝල් ඔෆ් ඉනැක්සබිලිටි කියන තැනට ළඟා වෙන්න. හරියටම ද්‍රවයට. ගිහිල්ලා ඒගොල්ලෝ එතන මේ ඉතර හදලා තියෙනවා V.I. ලෙනින්ගේ උඩුකය ප්‍රතිමාවක්.
1: අනේ.
0: අනේ කිය.
1: අනේ කියන්නේ ලෙනින්. මම
0: ලෙනින් හොරතල්ද මොකද්ද?
1: නෑ.
0: රුසියාවේ ගිහලා පූසෙක්ගේ පිළිමයක් හදුවා. අනේ. අනේ toy පූසෙක්.
1: නෑ මම ලෙනින්ව දන්නා ඒක.
0: කොහොමද?
1: රුසියාවේ සමාජවාදී රුසියාවේ ඔය ලෙනින්ලා, එංගල්ස්ලා, ඔය කාල් මාක්ස්ලා ඔක්කොම එකටනේ හිටියේ.
0: අඩේ ඉතින් කට්ටිය මේගොල්ලෝ එයාලා එකටද හිටියේ?
1: ඔව් එකට. එකට කියන්නේ මෙහෙමයි ඉතින්.
0: ඒ කියන්නේ එංගලන්තෙ හිටපු කාල් මාක්ස් විශ්වවිද්‍යාලයේ ලෙනින්ගේ ටයිම් පීරියඩ් දෙක උන් එකට තමයි
1: එකට. එකටමත් නෙමෙයි මේ.
0: ඕලෙන් පැනලා ඇවිල්ලා කොහෙද තැනක තිප්පලක හම්බෙනවා ඇතිනේ එකට. අනේ මේ ඔන්න සින්දුවක් දාන්න කොහොමද?
1: සින්දුවක් දාන්නම් පුදුම හදිස්සියක් තියෙන්නේ සින්දුව අහන්න. ඊට කලින් මේක අහගන්න. ක්‍රේසි වෙන්නේසිය සර්ප්‍රයිස් gift එකක් දීලා තියෙන්නේ. ඒකට ලන්සු තියන්න පුළුවන්. gift එක මොකක්ද කියලා guess කරන්නත් ඔයාලට chance එක තියෙනවා. අපේ WhatsApp number එක තියෙනවා 0711982984. ඒකට message එකක් දාන්න. මේ පාර සමහර විට කාර් එකක් දෙයි. මේ පාර සමහර විට ඉඩමක් දෙයි. ඔය වගේ පණියන් ටික ලොකු දෙයක් වෙන්න පුළුවන් කියලා අපිට හිතනවා. ඒ නිසා මැසේජ් උත් අපිට එවන්න ගෙස් කරලා ඊට අමතරව ඉතින් පුළුවන් තරම් SMS ගහන්න ලන්සු තියන්න. රයිට් ක්‍රේසි එන්නේ.
0: ගාඩ් අවුරු පුටි කරා ගාඩ්
1: SMS ගහන්න. හරිද? මෙන්න මේව රෙජිස්ටර් වෙන්නකො ක්‍රේසි වෙන්දේසියට REG කියලා ටයිප් කරන්න. හිස් තැනක් තියන්න KW කියලා ටයිප් කරන්න. මේ මැසේජ් එක 3947 SMS කරන්න. ඊට පස්සේ ලන්සු තියන්න මෙන්න මේ විදිහට KW කියලා ටයිප් කරා. හිස්තනක් තිබ්බ අඩුම ලන්සෝ ටයිප් කරා ඒ මැසේජ් එක 3947 SMS කළා.
2: ලන්ඩන් ජිම්.

0: හවස පහයි විනාඩි 52යි.
1: රොක්වෙමු සියතට. හතර වටේම පත්තර තප්පරේට සියතට.
0: සියත පත්තරේ.
1: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීඩීවි රන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් බොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
5: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ලොතරැයියේ පෙරලි කරන NLB Mega Power. දැවන්ත Mega Super Tag එකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag එකට සුපිරි remote රටයක්. දිනන ලොකුම සුපිරි tag දෙන එකම ලොතරැයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
7: ඇලුමිනියම්මනේ දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
10: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
11: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
12: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල් එකකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස් පොඩි ප්‍රයිස්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ජුවලස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. වෝක් ජුවලස් සැමදා ඔබ සමගයි. අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 0111 544 5000.
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV ධනනිධානය නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක්
3: වන දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5, සඵල පොලිසියට 4.9, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
4: 2.42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
6: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සෝකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
7: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉඳන් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. මේ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තට මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
1: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආනීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
8: ෆියතර් ක්‍රේසි වෙන්දේසි.
1: සිකුරාද හවස 5ට සියතහන්න.
9: Powered by Bid to Win.
10: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
11: සියත දෙවයින පුරා

0: හවස 6යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: පාස්කු ප්‍රහාරයෙන් පසු මහින්ද බැසිල් හා නාමල් පිල්ලයන් හමු වී ඇති බව අනාවරණ වෙයි. චාමර මැති සභේ නිවත් කරයි.
3: මේක නාටකම් මඩුවක් නෙවෙයි කෝලම් මඩුවක් නෙවෙයි. ඔබතුමාලා මේක කෝලම් මඩුවක් කරා.
2: ආර්ථික කළමනාකරණය ගැන ආණ්ඩුවෙන් IMF වෙත යෝජනා. අධිවේගයේ රඹුක්කන හා ගලගෙදර කොටසේ ඉදිකිරීම මෙම මසාගදී. සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙකුටම අධිරුධිර පීඩනය.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: 라당.
1: 와 단노한테 샌디 무웨 아일랜드.
2: 무웨 아일랜드 겸는 단네 막걸로.
1: 무웨도가 많네. 근데
2: 무웨.
1: 마트라 빼도 무스 빼도 그래.
2: 랑카베 네웨이네네.
1: 아 네웨이. මේක තියෙන්නේ දකුණු අට්ලාන්ටික් සාගරේ. මේක මේ ගිනි කඳු දූපතක්.
2: ගිනි කඳු දූපතක්.
1: ඔව් ඒ කියන්නේ ගිනි කන්දක් විදාරණය වීමෙන් තමයි මේ දූපත හැදිලා
2: තියෙන්නේ. හා
1: හා. හැබැයි දැන් ඒ ගිනි කන්ද සක්‍රිය නැහැ. දැන් 93ක් විතර හිමෙන් වැහිලා තියෙන්නේ.
2: හරි.
1: නෝර්වේ රාජ්‍යයට තමයි මේ දූපත අයිති. මේකත් නෝර්වේ රාජ්‍යයට අයිති කියලා කිව්වට නිකන් සංරක්ෂිත ප්‍රදේශයක් හැටියට ආරක්ෂා කරන දූපතක්. මේකත් වැදගත් වෙනවා මේ ඔය සත්තුන්ගේ ජීවන චර්යාවන් ගැන, ලෝකේ කාලගුණ දේශගුණික විපර්යාස ගැන ඉගෙන ගන්න කණ්ඩායම්. මේක වැඩි දියුණු මේ ලස්සන කතාවක් හම්බෙනවා 1964.
2: හරි.
1: බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ යාත්‍රාවක් එනවා මේ දූපතට.
2: හරි.
1: කිසියම් පර්යේෂණ කටයුත්ත.
2: හා
1: හා. ඇවිල්ලා බලනකොට දූපත අයිනේ ලයිෆ් බෝට් එකක් නවත්තලා තියෙනවා.
2: ලයිෆ් බෝට් එකක්
1: කියලා කියන්නේ නැවක් අනතුරකටපත් වුනහම වගේ වෙලාවක ඒ නැවේ ඉන්න කීප දෙනෙක් නැගලා යන්න පුළුවන් විදිහට හදලා තියෙන පුංචි බෝට්ටු.
2: හරි.
1: දැන් මේ පුංචි ලයිෆ් බෝට් එකක් බූවේ අයිලන්ඩ් එක ළඟ නතර කරලා තියෙනවා. මිනිස්සු කවුරුත් නැහැ. කිසිම නාවික යාත්‍රාවක සුන්බුන් දකින්න නැහැ. මේ හරි කවුරුත් මිනිස්සු ගැවසිච්ච බවට සලකුණක්වත් නැහැ. අඩුගානේ කැම්ප් ෆයර් එකක වත් සලකුණු තිබුණ නැහැ කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් මිනිස්සු ගිහිල්ලා කැලෑවක හරි දූපතක හරි අතරබංගලා පොඩි වෙලාවක් හිටියොත් ඒක ඊට පස්සේ යන කට්ටියකට අඳුර ගන්න තියෙන හොඳම චාන්ස් එකක් තමයි කැම්ප් ෆයර් එක. මොකද ඕන කෙනෙක් ගින්නක් ගහලා එක්ක කැම හදා ගන්න හරි නැත්නම් සීතලෙන් බේරෙන්න ට්‍රයි කරනවානේ. එහෙම එකක්වත්
2: නැහැ.
1: තිබිලා නැහැ. සමහරු කියනවා 1964 බ්‍රිතාන්‍ය නාවික හමුදාවට හම්බෙච්ච මේ ලයිෆ් බෝට් එකේ ආවේ කවුද? ඒ මිනිස්සුන්ට උනේ මොකද්ද? ඒ මිනිස්සු ඇත්ත මිනිස්සුද කියලා කිසිම හෝඩුවාවක් තාම කවුරුත්
2: දන්නේ නැහැ
1: කියලා. එහෙම හිතලා සමහරු මේ බූවේ අයිලන්ඩ් කියන එක ඉතාම අද්භූත භයානක
2: ඒලියන්ස් ලයින.
1: අන්න හරි. අන්නව ලඟනවා නියම තැනට.
2: ඒ
1: වගේ මිය කන්ස්පිරසි වලින් පිරිච්ච තැනක් කියලා කියන්න හදනවා. ගණන් ගන්න එපා රයිට්.
2: ඒ වුණාට මකලෝ මන්නම් කියන්නේ ওই බෝට්ටු ඇවිල්ලා තියෙන්නේ කොහොමද දන්නවද?
1: කොහොමද?
2: දැන් ඔය මුහුද යන නැවක් තියෙනවනේ. නැවෙන් ඔහම මොනා හරි වෙලා බෝට්ටු බිමට වැටෙනවා. ලයිෆ් බෝට් එක.
1: නැවෙන්
2: ඔහේ නිකන්
1: බිමට වැටෙනවා.
2: බිමට කියන්නේ මුහුදට වැටලා පාවෙලා
1: තනියම
2: පාවෙලා පූවේ අයිලන්ඩ් එකට ඇවිල්ලා.
1: ඇවිල්ලා ෂොක් කියලා
2: ඉන්න. හේත් වෙලා ඉන්නවා පැල්ලට.
1: ඔව් වෙන්න ඇති. මම ඇත්ත කතාව නොකිය නිකන් ඉන්න. සෝවියට් විද්‍යා ගවේෂණ කණ්ඩායමක් ඔතනට ඇවිල්ලා තියෙනවා ලයිෆ් බෝට් එක. ඇවිල්ලා කියන්නේ වෙන කරගන්න දෙයක් නැතුව ඒගොල්ලෝ ලයිෆ් බෝට් එකෙන් එතනට ඇවිල්ලා සුමානයක් හමාරක් එතන හිර වෙලා ඉඳලා තියෙනවා.
2: හරි.
1: පස්සේ ඒගොල්ලන්ව රුසියානු හෙලිකොප්ටරයකින් ඇවිල්ලා බේරගෙන ගියා කියලා රුසියන් වාර්තාවල සඳහන් වෙලා
2: තියෙනවා.
1: හෙලිකොප්ටරේ ගෙනියන්න බෑනේ සැන්ඩි බෝට්ටුව. හෙලිකොප්ටරේ ගෙනියන්න පුළුවන් මිනිස්සු ටික විතරයි. බෝට්ටුව ඉතින් දාලා ගිහිල්ලා
2: තියෙන
1: ඒක තමයි පස්සේ බ්‍රිතාන්‍ය නාවික යාත්‍රාවකට හම්බුණා කියලා කියන්නේ. මේකයි වැඩි. ඔය වගේ කතා අන්තර්ජාලයට ආපු ගම.
2: ඔව්.
1: ඒ වගේම විවිධ කට්ටිය විවිධ අදහස් එකතු කරනවානේ වැඩේට.
2: ඔව් දැන් මම එකතු කරනවා
1: වගේ
2: කතන්දර
1: හදනවා. හන්දලා එළියට දාපු ගම දකින එක ඕන බොරුවක් විශ්වාස කරනවානේ. විශ්වාස කරලා ඉතින් කන්ස්පිරසි එක තව ලොකු වෙනවා. ඔයා නිකමට හිතලා බලන්න. අපි ඈත තියෙන තරු ගැන කතා කරමු. ඈත විශ්වයන් ගැන, අපි පැරලල් යුනිවර්ස් ගැන කතා කරනවා. අපේ මේ ප්ලැනට් එක ඇතුලේ අපි අඩිය නොගහපු අපි හරියට විස්තර දන්නේ නැති තැන් කොච්චර තියෙනවද?

0: මටත් ආසයි ඒ වගේ තැන්වලට අඩිය තියලා බලන්නනේ.
1: තා ගිහිල්ලා බාලවේ පුංචි කාර්නිවසට අඩිය තියලා බලන්න. ඔයාව ලොකු ලොකු තැන්වල අඩිය තියන්න යන්න.
0: එතන ඉතින් වාහන තියෙනවනේ ඕන තරම් බලාගෙන ඉන්න හැටි තියෙනවා. වාහන 400ක් විතර තියෙනවා. අර අපේ හිතේ තියෙන වාහනය ගිහිල්ලා මාලබේ පුංචි කාර්නිවසෙන් ගන්න පුළුවන්. අනිත් එක දැන් වාහනයක් ගන්න ගියාම ගාන කතා කර ගන්න තියෙන්නේ මාලබේ පුංචි කාර්නිවසේ කට්ටියත් එක්ක නෙමෙයි. වාහනේ හිමිකරුවත් එක්ක.
1: හිතේ තියෙන වාහනය ගත්තා කියලා.
0: අනේ ඔන්න ආයෙ පටන් ගත්තා.
1: මට ටිකක් පංගාසෙ දෙපඩ කිප්පගේ හිතේ තියෙන දඩු මොනරයක් වාගේ එකක්.
0: මගේ හිතේ තියෙන බෝට්ටුව. එහෙමයි.
1: ඒවද ගන්න.
0: එහෙම නෙවෙයි මකලෝ. කාර් එකක්. වෑන් එකක්. ඔය වගේ දෙයක් ඉතින්
1: රෝද තියෙන එක
0: රෝද තියෙන එකක් මුහුද යන අහස යන ඒවා නෙමෙයි රෝද තියෙන එක හරිද ඒව තමයි මාළඹි පුංචි කන්නිවසෙන් ගන්න පුළුවන් වෙන්නේ අනිත් ඒ දැන් ගියාට පස්සේ ගාන කතා කරගන්න වැඩි ගන්න අපි කතා කර කර හිටියේ ඉතින් වාහන හිමිකරුවට කෝල් එකක් අරගෙන අපිම කතා කරනවා ගාන කීයද ලක්ෂයක් අඩු කරමු දෙකක් අඩු කරමු තුනක් අඩු කරමු හතරක් අඩු කරමු කික ඔහොම ගාන පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් හිමිකරුවත් එක්ක කතා කරලා
1: ආයි කියන්නේ අඩු කරන විදිහ මගේ මේක අන්නේ මේක මිනිස්සු අහලා ඉගෙන ගන්න ඕනේ බලන්න සැන්දි අඩු කරන වේගය බලන්න දැන් ලක්ෂයක් අඩු කරා දෙකක් අඩු කරා තුනක් අඩු කරා ආ දැන් හතරක් අඩු කරා දැන් හරියලේ මේ වඩු මේ වඩු මේ වඩු
0: එහා පැත්තේ කන ගහන විල ළඟට යන ඉතින් ඒ වගේ හරි සුහදශීලී විදිහට අපිට ගාන කතා කරගන්න පුළුවන්කමක් තියෙනවා. අනිත් එක තමයි ලංකාවේ හැම පැත්තෙම වගේ මාළඹි පුංචි කාර්නිවසට වාහන ගේනවා. හැබැයි ඒ ගේන හැම වාහනයක්ම හොඳට චෙක් කරලා තමයි ආපහු කස්ටමර් කෙනෙක්ට විකුණන්නේ. ඉතින් ඒ වගකීම විශ්වාසය එක තමයි අපි ඔබට කියන්නේ මාළඹි පුංචි කාර්නිවසට යන්න හොඳම වාහන ගන්නවා නම් ඒ තමයි තැන. මෙන්න ඇඩ්‍රස් එක පුංචි කාර්නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාළඹි.
2: Mm-hmm.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
2: Aluminium, aluminium මනේ.
3: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕන තරම්, Alumex නම් ඉස්තරම්.
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත, රටටම සම්පත.
6: හිතගත් අයගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවල සපකින් අනෙකිත ඉමනාවක්. රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ඇල්ලු ආභරණ සඳහා ₹40,000 සහ ₹70,000 gift vouchers අපෙන් ඔබට. ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවල ශාඛාවකින් මේ 29 වනදා දක්වා මේ අනුගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414. වෝග් ජුවලස්, සමදා ඔබ සමගයි.
7: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111 732 10. NIBM The City University, The Place to Be.

0: Sieta Divaina Pura.
1: Mipei hita kematina geetha oba weta genenne.
2: අම්‍රිතා වලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: ඉතින් මේ වෙලාව ගියානේ ඉතින්.
1: ඕනේ.
0: වෙලාව ගියා.
1: අද ඉක්මනට වෙලාව ගියත් එක්ක. කාලෙකින් ඔයාවෙත්.
0: ඒකනේ. හැක්කද වෙලාව වුණත් වේගෙන් යන සතුටු.
1: සතුටට.
0: නු ගියාගේ දැන් වෙලාව. අපි දැන් මේ පොඩක් ලෝකේ මිනිස්සු ළඟා වෙන අඩු. අපේ නිරීක්ෂණයෙන් පරීක්ෂණයෙන් ටිකක් ඈත තියෙන හුද කලා වෙච්ච තැන් ටිකක් ගැන කතා කළේ. තව මේ වගේ තැන් තියෙනවා. ඒ කියන්නේ අපි ඔය කියපු තැන් තුන හතර විතර නෙවෙයි.
1: හෙට්ටිපොළද?
0: ඔව් ඒක විදි වෙනම ලෝකයක්. හෙට්ටිපොළ කියලා කියන්නේ.
1: හෙට්ටිපොළත් එහෙම ගොඩක් අය ගොඩ බහැපු නැති
0: තැන. මේ වැරදිලා ස්ටාගේට් එකක් කරලා මේ පැත්තට විසිකලා හෙට්ටිපොළත් ඇත්තක් ඔය වේවි. මේ වගේ මේ අපි මීට කලින් මං හිතන්නේ ඔයාලට මතකත් ඇති අපි කතා කළා ට්‍රිස්ටන් ඩ කුන්‍යා ලෝකේ හුදකලාම දූපත මිනිස්සු පදිංච වෙලා ඉන්න තවත් මිනිස්සු පදිංචි ගොඩබිමකට වඩාම ඈතින් පිහිටලා තියෙන තැන වගේ ඒවා ගැනත් අපි කතා කළා. තව තියෙනවා මේ ඔයා අහලා තියෙනවද මේ සෙන්ටිනල් අයිලන්ඩ්ස්?
1: මේ
0: අපිට කිට්ටුව තියෙන්නේ මේ ජාවා සුමාත්‍ර පැත්තරෙන් ඉන්දියාවට අයිති දූපත. එහි ඉන්නවා මේ සෙන්ටිනිලිස් කියලා ගෝත්‍රිකයෝ කණ්ඩායමක්.
1: සෙන්ටිනිලිස්.
0: ඔව්. මේ සෙන්ටිනල් අයිලන්ඩ් එකේ ඉන්න ගෝත්‍රිකයෝ අපේ ශිෂ්ටාචාරයේ එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. කිසිම බෝට්ටුවකට අර එහෙම ඒ දූපතට ඒගොල්ලෝ එන්න දෙන්නේ
1: නැහැ.
0: ඒගොල්ලෝ ඇටැක් කරනවා. හෙලිකොප්ටරයක් උඩින් ගියත් හෙල්ලවලින් දබල ගහනවා මේ ඊතල විදින් ට්‍රයි කරනවා වගේ ඒවා. කරනවා ඉන්දියාවෙන් ඇත්තටම තහනම් කරලා තියෙන්නේ සෙන්ටිනල් අයිලන්ඩ්ස් වලට යන එක.
1: හරි.
0: කතාවක් තියෙනවා කාලෙකට කලින් සෙන්ටිනල් අයිලන්ඩ් වලට ගිය ජනමාධ්‍යවේදියෙක් සහ එයා සහ ඒ ගෝත්‍රිකයෝ අතර ඇතිවෙච්ච සම්බන්ධයක් ගැන. පස්සේ දවසක ඒ කතාව හොයලා ගෙනල්ලා කියන්න.
1: හරි.
0: මම මේ ටික මතක් කළේ දැන් සෙන්ටිනල් අයිලන්ඩ් වල වැසියෝ අපේ ලෝකෙන් යන කිසිම වාහනයකට කිසිම මිනිස්සෙකුට ඒගොල්ලන්ගේ දූපතට එන්න දෙන්නේ නැහැ. දැන් අපිට ඒකට මොකුත් කියන්න පුළුවන්ද? එයාලගෙත් ලෝකෙද? එයාලගෙත් ලෝකෙ මේක. අපි දන්නේ නැහැ. සමහර විට තව ටික කාලෙකින් අපි පරමාණු බෝම්බ ගහගෙන නිව්ක්ලියර් වෝ එකකට ගිහිල්ලා අපේ ශිෂ්ටාචාරය විනාශ කරගත්ත කාලේ සමහර විට ආපහු ලෝකෙ බාර අරගෙන ආපහු ලෝකෙ මුල ඉඳන් හදන්න සිද්ධ වෙන්නේ මේ ඇමසන් වනාන්තරය සෙන්ටිනල් අයිලන්ඩ් වගේ තැන්වලට වෙලා හුදෙකලා වෙලා ඉන්න අපේ ශිෂ්ටාචාරයෙන් මිදිලා ඉන්න අපි වගේම වෙනත් ගෝත්‍රවලට අයිති මිනිස්සු කණ්ඩායමකට වෙන්න පුළුවන්. අපි ඉතින් හරි වේගෙන් සෑහෙන වැඩක් කරගෙන මේ යන ගමන්නේ මේමම මේ මේක හාගෙන ගියාට පස්සේ සමහර විට ඔය ඉතුරු වෙන කවුරු හරි මේ ලෝකෙට අපිට වඩා ලස්සනට සාමකාමීව අයිතිවාසිකම් කියන්නත් ඉඳ තියෙන.
1: සෙන්ටිනල් අයිලන්ඩ් එකට කොහොමද දන්න යන්නේ නේ? බෝට්ටුවේ යන්න පුළුවන් දන්නේ.
0: පුළුවන් යන්න මොද තියෙනවනේ.
1: ඔව් නේ.
0: බෝට්ටුවේ යත හැකි.
1: මම එහෙම වුණොත් මොකක් හරි වුණොත් එහෙට පීනගෙන හරි.
0: එහෙට කෑම නැති කාලේ කියන්නේ.
1: කන්න පුළුවන්. අපි යන්න.
0: යමු යන්න.
1: ඔයා හෙට එනවා නේද?
0: හෙට එනවා හෙට එනවා හෙට එනවා. චාලි ඉන්නවනේ මාව එක්කන්.
1: එක්කන් එන්නවනේ චාලි පරිස්සමට. උගුරට මුකුත් කරන්න එපා.
0: අහම් අහම්.
1: අපි හෙට හම්බෙමු හවස 5ට.
0: හෙට හම්බෙමු හවස 5ට ගිහිල්ලා එන්නම් මං මක්කලෝ.
1: මම සැන්ඩි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: මහමොල කරුසලේ නීතිපති දෙපාර්තමේන්තු අධිකරණයට දන්වයි. ඩොලරය රුපියල් 342 දක්වා ඉහළට, කිරිපිටි මිලත් ඉහළට. ආර්ථික කලමනාකරණයට ආණ්ඩුවෙන් IMF වෙත යෝජනා. චාමර මැති සබෙන් ඉවත් කරයි. සෑම 3 දෙනෙකුගෙන් එක් අයෙකුට අධිරුධිර පීඩනය.
0: දේශීය සියත. Local news on Seta.
1: පාස්කෝ ප්‍රහාරයෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් හමුවී ඇති බව අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් අද අනාවරණ කළා. ඒ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී. නඩුකරය අද කැඳවා තිබුණේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවට ප්‍රකාශයක් සිදු කළ අසාත් මවුලානා නැමැත්තාගෙන් ප්‍රංශයේදී ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි අතිරේක සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් සඳහන් කළේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශයට ගොස් එහි ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල නිවසේදී. ඔහුගේ ප්‍රකාශයට අනුව තුවාන් සුරේෂ් සලේ මෙම ප්‍රහාරයේ මහමුලකරු වශයෙන් කටයුතු කර ඇති බව පැහැදිලි වන බවයි අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා කියා සිටියේ. දේශපාලන

0: වාර්තාවක් ඉටු කිරීම සඳහා එය සිදු කර ඇති බවත් ඔහු පැවසුවා. අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා සඳහන් කළේ අලියාර් හන්දිය ප්‍රදේශයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් සහරන් හෂීම්ගේ කණ්ඩායමේ සාමාජික සේනි මෞලවි බන්ධනාගාරගතව ඇති බවයි. උපුටා ගැනීම. සේනි මෞලවි සහ පිල්ලයන් සිටින්නේ එකම සිරකුටියේ. සේනි මෞලවි පිල්ලයන්ට ප්‍රකාශ කරනවා අපේ කණ්ඩායමේ ඉන්නවා මැරෙන්න සූදානම් පිරිසක් කියලා. මේ තොරතුරු සැකකාර සුරේ සලේට ආරංචි වෙනවා. ඔහු මේ මැරෙන්න කැමති කට්ටියගෙන් වැඩක් ගන්න කටයුතු කරනවා. ඒ අනුව තමයි සේනි සලේ සහ පිල්ලයන් සම්බන්ධ වන්නේ. පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහරන් හෂීම් ඇතුළු ස්වයං ඝාතක ප්‍රහාරකයන් 6 දෙනෙකු පුත්තලමේදී සුරේ සලේ හමු වී සාකච්ඡා කරලා තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ සිදු වූ අවස්ථාවේදී සැකකාර සුරේ සලේ අසාත් මෞලානාට ඇමතුමක් ලබා දෙනවා. ඇමතුමක් දීලා කියනවා ටාච් සමුද්‍රා එකළඟට ගිහිල්ලා එහි සිටින පුද්ගලයෙක්ව ගන්නා ලෙසට. ඔහුගේ දුරකථනය බහරයට ගන්න කියලත් කියනවා. ඒ පුද්ගලයා තමයි දෙහිවලදී බෝම්බයක් පුපුරවාගත් ජමිල් නැමැත්තා. මේ ජමිල් නැමැති බෝම්බකරු අහිංසක පුද්ගලයෙකු බවට වරුණ ජයසුන්දර විසින් සඳහන් කර තිබෙනවා. ඒ නිසා අපි වරුණ ජයසුන්දර නැමැති නිලධාරියා සම්බන්ධයෙනුත් විමර්ශන කරනවා. උපුටා ගැනීම අවසන්. පාස්කු ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ මඩකලපුව බන්ධනාගාරයට ගොස් පිල්ලයන් හමු වී ඇති බවයි අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. ඔහු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්ව සතියක් තුළ පිල්ලයන් බන්ධනාගාර භාරයෙන් මුදා ගන්නා බවට ඔවුන් පිල්ලයන්ට දෙනුම් දී ඇති බවයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන බවත්, ඉන් පසුව යුද හමුදා බුද්ධිංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබූ සුරේෂ් සලේව සමස්ත රාජ්‍ය බුද්ධි සේවයේම ප්‍රධානියා වශයෙන් පත් කළ බවද දිලීප පීරි සඳහන් කළා. ඔහු පෙන්වා දුන්නේ එය සිදු කර ඇත්තේ බුද්ධි තොරතුරු වෙනත් අංශ වෙත ගමන් කිරීම වැළැක්වීම වෙනුවෙන් බවයි. සේනි මෞලවි නැමැත්තාට ඇප ලබා ගැනීම සඳහා ₹250,000 මුදලක් යුද හමුදා බුද්ධිංශයෙන් ගෙවා ඇති බවයි අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා කියා සිටියේ. ඔහු සඳහන් කළේ පිල්ලයන්ගේ කණ්ඩායම සහ යුද හමුදා බුද්ධිංශය එක්ව කටයුතු කර ඇති බවයි. මාධ්‍යවේදීන් වන ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම, කීත් නොයාර්ට පහර දීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, උපාලි තෙන්නකෝන්ට පහර දීම වැනි කටයුතු වලට මෙම කල්ලිය සම්බන්ධ වී ඇති බවයි අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා කියා සිටියි. පිල්ලයන්ගේ කණ්ඩායමේ 2000කට අධික පිරිසකට යුද හමුදා බුද්ධිංශයෙන් වැටුප් ගෙවා ඇති බවයි අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා සඳහන් කළේ. මෙවැනි ක්‍රියා වැළැක්වීමට කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් විසින්. මෙවැනි ක්‍රියා අඛණ්ඩව සිදුවහොත් තොරතුරු වසන් කිරීම සම්බන්ධව යුද හමුදාපතිවරයාද සැකකරුවෙක් ලෙස අධිකරණයට කැඳවීමට සිදුවන බවයි දිලීප පීරිස් පැවසුවේ. පාස්කු ප්‍රහාරයෙන් පසුව අසාත් මෞලානාගේ පවුලේ පිරිස කැඳවා ඇත්තේ අහුන්ගල්ලේ පිහිටි හෝටලයක් වෙතයි. සුරේ සලේ විසින් එය සිදු කර ඇති බවත්, තානාපති කාර්යාලයේ රැකියාවක් ලබා දෙන බවටත් ඔහු සඳහන් කර ඇති බවයි අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා කියා සිටියේ. අදාළ හෝටලේ ලොක්සටහන් පොත්වල සටහන් සියල්ල ලබාගෙන ඇත්තේ විමර්ශකයන් විසින්. අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා කියා සිටියේ රැඳවුම් භාරයේ පසුවන සැකකාර සුරේ සලේ අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වන බවයි. ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති බවත්, මෙය ඔහුට වේදිකාවක් කර ගැනීමට අවස්ථාවක් දිය නොහැකි බවත් දිලීප පීරි සඳහන් කළා. මෙම දිනවල පුද්ගලයන් අභිරහස් ආකාරයට මිය යන බවත්, සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා කළ නියෝගය ඉවත් කරන ලෙස අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා ඉල්ලීමක් කළා. සැකකාර සුරේෂ් සලේ අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 127 වන වගන්ති යටතේ මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් ලබා දීමට අවසර ඉල්ලා තිබුණා. ඔහු සඳහන් කළේ මෙය විමර්ශනය අඩාල කිරීමට ගනු ලබන උත්සාහයක් බවයි. සංවිධානාත්මක කණ්ඩායමකටද එම අවශ්‍යතාව පවතින බවයි අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා පැවසුවේ. උපුටා ගැනීම.
1: කිසිදු සැකයක් නැහැ. සුරේෂ් සලේ තමයි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ග්‍රහයා. ඔහු වටා තමයි අනෙකුත් ග්‍රහයන් කැරකිලා තියෙන්නේ. සුරේෂ් සලේ මේ ක්‍රියාව කළේ කා වෙනුවෙන්ද? ඒ ගැනත් අපි පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කරලා ඊට වගකියුතු ප්‍රධාන පුද්ගලයන් නීතිය ඉදිරියට ගේන්න අපි කටයුතු කරනවා. පාස්කු ප්‍රහාරයට පෙර මේ ප්‍රහාරය එක්ක උතුරු පළාතේ හමුදා කණ්ඩායමක් කේන්ද්‍ර කරගෙන කරන්න සූදානම් කරලා තිබුණා. ඒ වගේම දකුණේ සමුල ඝාතනයක් සිදු කරන්නත් සැලසුම් කරලා තිබුණා. පසුව මොවුන් මේ සැලසුම් දෙකම අතහැරලා තමයි පාස්කු ඉරුදුන ප්‍රහාරය එල්ල කිරීමට කටයුතු කළේ. පසුව මොවුන් ඒ සැලසුම් දෙකම අතහැරලා තමයි පාස්කු ඉරුදුන ප්‍රහාරය එල්ල කිරීමට අවශ්‍ය කටයුතු කළේ. මාස 6කින් එළඹීමට නිමිත ඡන්දයක් ඉලක්ක කරගෙන සැකකාර සුරේෂ් සලේගේ මෙහෙයවීමෙන් තමයි මේ ක්‍රියාව සිදු වෙලා තිබෙන්නේ.
0: සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ අසාත් මෞලානා නැමැත්තාගේ ප්‍රකාශයේ කරුණු සාක්ෂි වශයෙන් පිළිගත නොහැකි බවයි. රැඳුම් භාරයේ පසුවන සැකකාර සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසට පැමිණිල්ල විසින් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ජූලි මස පළමුවනදා ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා නිවේදනය කළා. මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අවසර ලබාදෙන ලෙස සුරේෂ් සලේ කළ ඉල්ලීම පිළිබඳ නියෝගයද එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එතෙක් සැකකරු රැඳවුම් නියෝග මත තබාගෙන මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. අමෙරිකා ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 342.70ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගෙනුම් අනුපාතය ඉහළ ගොස් ඇත්තේ රුපියල් 332ක් දක්වායි. ඔස්ට්‍රේලියා ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 245.29ක්. එහි ගෙනුම් අනුපාතය දැක්වුනේ රුපියල් 233.68ක් ලෙසයි. ස්ටර්ලින් පවුමක විකුණුම් අනුපාතය රුපියල් 460ක්. එහි ගෙනුම් අනුපාතය රුපියල් 443.60ක් ලෙස දැක්වුණා. ගෝලීය ආර්ථික වර්ධනය පහත ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඒ මැද පෙරදිග අර්බුදය සහ ඉහළ යන තෙල් මිල ගණන්වලට ප්‍රතිචාර දක්වමින් මෙම වසරේ උද්ධමනය ඉහළ යනු ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ. මේ අතර ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබෙනවා. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 50කින්. කිරිපිටි කිලෝවක මිල රුපියල් 125කින් ඉහළ නංවනු ලැබුවා. නව මිල ගණන් යටතේ ඇසරුම් කරන කිරිපිටි මෙම මාසය අවසානය වන විට වෙළඳපළට නිකුත් කරනු ඇති බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය සඳහන් කළේ. මෙම මිල ඉහළ නැංවීම සිදුකර ඇත්තේ ලෝක වෙළඳපළේ කිරිපිටි මිල ඉහළ යාම සහ ඩොලරේ අගය ඉහළ යාම සැලකිල්ලට ගනිමින්. මේ අතර රජයේ පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගණේෂ් විනයාගසුන්දරම් පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ සහල් අලෙවි කරන මිල ගණන්ද ඉහළ යා හැකි බවයි.
2: පාලන මිලක් දාලා තිනවා ආණ්ඩුවෙන්. ඒ මිලට දෙන්න පොඩක් අමාරු. මොනවාද අපේ කොස්ට් එක වැඩි වෙලා තිනවා මේ ඩොලර් නිසා. අනිත් එක මේ ෆියුවල් ප්‍රයිස් නිසා ට්‍රාන්ස්පෝර්ට් එමේ ඔක්කොම වැඩි වෙලා තියෙන නිසා අපිට පොඩක් ඒ මිලට දෙන්න බැරි කමක් තියෙනවා. ඒ කියන්නේ දැන් ආණ්ඩුවෙන් දීපු මිලට වැඩිය කොස්ට් එක වෙනවා. ඒ නිසා ඉදිරියට ආල් මිල අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. ආල් විතරක් නෙමෙයි පරුප්පු සීනි ඔක්කොම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වෙනවා.
0: ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල 20%ක් දක්වා ඉහළ යා හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය සඳහන් කළා. සහල් ආනයනය හේතුවෙන් දේශීය නාඩු සහල් අලවියට දැඩි බලපෑම එල්ල වී ඇති බවයි ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමේ සභාපති යු.කේ. සේමසිංහ සඳහන් කළේ.
3: රජය විසින් මෙම කීරි සම්බා සහල් හිගය වැළැක්වීම සඳහා පොන්නි සම්බා කිරි පොන්නි සහල් මේ වන විට මෙරටට ආනයනය කරලා තිබෙනවා. එම ආනයනය කිරීම තුළ අපේ රටේ නාඩු සහල් වෙළඳපළ සම්පූර්ණයෙන්ම බිඳ වැටලා ගියා. එහි ප්‍රතිඵලයක් විදිහට නාඩු වී කිලෝවක් රුපියල් 100 දක්වා මිලකට අඩුවීමට සඳහා සම්පූර්ණයෙන්ම ප්‍රධාන වශයෙන්ම බලපෑවේ මේ විදේශීය කිරි පොන්නි සහල් ආනයනය කිරීම.
0: ආර්ථික කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විෂමද්‍රව්‍ය තුරන් කිරීමේ රටම එකට මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට මඩකලපුව වේබර් ක්‍රීඩාංගණයේදී එක්වෙමින්
4: මෙවැනි ව්‍යසනයකට මුහුණ දෙන්න පුළුවන් රුපියල් ප්‍රමාණයක් අපේ භාණ්ඩාගාරය සතුව පවතිනවා. ඒත් වර්තමානයේ අපි මුහුණ දී තිබෙනවා ඩොලරය පිළිබඳ අර්බුදයකට. ඒ අපේ රුපියලට බලපෑමක් ඇති කරලා තිබෙනවා. අප්‍රේල් මාසයේ ගිය අප්‍රේල් මාසයට සාපේක්ෂව 29% සංචාරකයන් පැමිණීමේ අඩුවක් ඇති වී තිබෙනවා. ඒ රට යවන භාණ්ඩවල තියෙන ඉල්ලුමේ අඩුවක් ඇති වී තිබෙනවා. අනිත් පසෙන් ගත්තොත් විදේශගත ශ්‍රී ලාංකිකයන් වන විදේශ සංක්‍රාමක ඒ වගේ යම් පසුබැසීමක් මේ මාසයේ ඇතිවීමින් තිබෙනවා. ඩොලර් මිල ඉහළ යාම නිසා අපිට ඉන්ධන ගෙන්වීම සඳහා මාසික පිරිවැය වැඩි වී තිබෙනවා. පෙබරවාරි මාසයේ ඉන්ධන ආනයන කිරීම සඳහා අපිට වැය වුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසයේ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසයේ ඩොලර් මිලියන 368යි. මේ මැයි මාසයේ ඩොලර් මිලියන 522යි. ඒ අපේ රුපියලට තෙරපුමක් ඩොලරයට ඉල්ලුමක් ඇති කොට තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. එනිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. නැවත පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මම ඔබට සාධික කරනවා.
0: සියලු පාර්ශව සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
4: මේ මාසය ඇතුළත අවුරුදු 20කට වඩා අඩු පිරිමි දරුවන් 5122ක් අත්අඩංගුවට අරන් තිබෙනවා. අපි දොහොත් මුඳුන් තියා වන්දනාමාන කරපු අපගේ ආගමික ස්ථාන දක්වා මේවා පැතිරලා තිබෙනවා. කුඩු ව්‍යාපාරිකයන් සතුව තිබුණු දේශපාලන රැකවරණය මේ වෙනකොට අපි මුළුමනින්ම අවසන් කරනවා. මගේ සිට ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා දක්වාද නීතිය ඉදිරියේ සර්ව සාධාරණයි. සමහර අයට එහෙම රටවල් දරා ගන්න බෑ. හැබැයි නීතියට උඩින් හිටපු අය වෙත නීතිය ළඟා වෙනකොට කලබල වෙනවා. නීතිය කිට්ටු වෙනකොට කල වියරුවෙන් කෑ ගහනවා. අපිට කලබලයක් නෑ. නීතිය ඉටු කරනකොට 7-8 දිනක් නීතිය ඉටු කරන ආයතන ගාවට ගෙනාවට ඒ කිසියකින් නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිය ක්‍රියාත්මක කරන අඩපණ කරන්න බැරි බව ඒගොල්ලෝ තේරුම් ගන්න. තව බොහෝ දේවල් සිද්ධ වෙවි. මට පැවරී තිබෙන වගකීම සහ මට සෙල්ලම් කරන්න තියෙන කොටුවේ ප්‍රමාණය මා දන්නවා. අපරාධ කල්ලි මැඩ පැවැත්වීම සඳහා විශේෂ නීති සංග්‍රහයක් පාර්ලිමේන්තු සම්මත කිරීමට බලාපොරොත්තු වෙනවා. එයාපෝට් එකට යනකොට පරීක්ෂා කරන්න බැරි නිලධාරීන් හිටියා. හැම කෙනාම ගුවන්තොටුපළෙන් ලබා දෙන හැඳුනුම්පත පාවිච්චි කළ යුතු එයාපෝට් එක ඇතුළේ.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තු සභාගෙබෙන් ඉවත් කිරීමට කතානායක ජගත් වික්‍රමරත්න අද පියවර ගත්තා. ඒ මන්ත්‍රීවරයා වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කිරීමට උත්සාහ දැරීමත් සමග ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන්.
5: ඒ පොයින්ට් එක මං ඊයේ ඔබතුමාට වරප්‍රසාද ප්‍රශ්නයක් දුන්නා. මට ඒ වරප්‍රසාද ප්‍රශ්නය අද ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න කියන ඉල්ලීම කරන්න මං ඉන්නේ.
6: ඔබතුමා කරුණාකර ඔබතුමාගේ අසුනට යන්න.
7: ගරු මන්ත්‍රීතුමාට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියව නම් ඒක තුමාට ඉදිරිපත් කරන්න ඔබතුමාගේ වගකීම.
5: ගරු කතානායකතුමා මං ඊයේ දවල් ඇවිල්ලා ඔබතුමාට ලිපියක් දුන්නා. ඔබතුමා මං එලව ගත්තා ඔබතුමාට බාධා කරා. ඒකට මං කමන්නේ ඔබතුමාගේ ප්‍රශ්න ඇතුලේ කාමරේ
6: එන්නේ. ඔබතුමා මගේ කාමරයට ආවේ කිසිම අවසරයකින් තොරව.
5: මට දැන් මං ඊයේ කතානායකතුමා මම ඊයේ සභානායකතුමාටත් අධිකරණ ඇමතුමාටත් ලේකම්තුමියටත් කිව්වා මෙතන වරප්‍රසාද කඩේ වෙලා තියෙනවා. චීන මාජන සමූහ ආණ්ඩුව මගින් වාණිජ අමාත්‍යංශ විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සඳහා වැඩමුළුවක් සඳහා මා තෝරාපත් කරගෙන ඇත. මගේ විදේශ ගමන් බලපත්‍රයේ අංක 1 අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ රඳවාගෙන තිබේ. ඒ නිසා නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මගින් මෝසමක් පාර්ලිමේන්තු මහලේකම්තුමියගේ ලිපිය සමග චීන ජනරජයේ ආරාධනා පත්‍රයේ සමග ගරු අධිකරණයේ ඉදිරිපත් කරන ලදී. මෙහිදී අල්ලාහ්සා දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිලධාරීන් විසින් දිගින් දිගටම විරුද්ධ වීම හේතුව තුලින් නැවත රුපියල් ලක්ෂ 10
6: ගරු මන්ත්‍රීතුමා අධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා. පාර්ලිමේන්තුවට සෝ කතාවටත් කිරීමට හැකියාවක් නැහැ ගරු මන්ත්‍රීතුමා.
7: ඔබතුමා නඩුවක විත්තිකරුවේ. ඔබතුමා නඩුවට ඒක වෙනම දෙයක්. ගරු මන්ත්‍රීතුමා අහුම්කම් දෙන්න. මහලේකම් නෙමෙයි ඊට වඩා ලොකු අධිකරණය.
6: අධිකරණයේ තියෙන නියෝගයක් තියෙනවා. ඔබතුමාගේ මේ නීති විරෝධී අපහාසාත්මක ඇතිර කරුණාකර ඔබතුමා මම සභාවෙන් අයින් කරන එළියට.
7: ඒක මහා විහිළුවක්.
6: මේ විහිළුවක්.
7: ලේකම්කාරයා කතා කරන නඩුව ගැන.
6: ලේකම්තුමිය.
7: වහාම
6: මෙතුමා මේ සභාවට කඩු සඳහා
7: සභාවෙන් මේ දොස්තර කියලා මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. භාග දොස්තර කෙනෙක් දැන් වීඩියෝ කරනවා. ඒක
6: ලේකම්තුමිය. මහලේකම්තුමිය වහාම
7: තාමර මන්ත්‍රීතුමා. ඔබතුමා හිතනවාද මම තර්ජනයෙන් කරන්නේ?
6: අල්ලන්නේ නාඩගමක් කරගන්න එපා ගරු මන්ත්‍රීතුමා.
7: කරන්න බෑ. ඔබතුමා මේ ලනු කණ්ඩ එපා.
0: ඊට සභා නායක මාත බිමල් රත්නායකද මැදිහත් වුණා.
7: අල්ලාස් කොමිසම කියන්නේ වෙනම ආතරයක්. අපි නෙමේ කරන්නේ. ඔයා ගිහලා ආඩියට තමුසලා තම අවුස්සන්නේ අවුස්සක මිනිහා.
8: අධිකරණයේ තීන්දුව දීමිට නියමිතව තිබෙන යම් කාරණයක් පිළිබඳව.
6: ගරු මන්ත්‍රීතුමා
8: මේක එතුමා අධිකරණයේ තීන්දුව දෙන්න තියෙන කාරණාවක් නෙමෙයි. එතුමා කතා කරන්නේ
6: එතුමාගේ වරප්‍රසාද පස්සේ අන්තිම ටික මං කියවන්නම්. ලක්ෂ 10ක සර්ව අපයක් සහ ගමන්පල බලපත්‍රයක් අපේට ඉදිරිපත් කළ යුතු බව ගරු අධිකරණය විසින් දන්වන ලදී. තීන්දුව දීලා තියෙනවා අධිකරණයෙන්. නෑ මේ මේ මේ මේ නාඩගම නටන්න එපා. කරුණාකර වාඩි වෙන්න. ඔබතුමාට සිංහල තේරෙන්නේ නැහැ. ඔබතුමාට සිංහල තේරෙන්නේ
7: නැහැ. චාවර මන්ත්‍රීතුමාට වේදනාවක් තියෙනවා. මේගොල්ලන්ට ඕන කම තියෙනක දසාකට.
6: මේක නාටකම් මඩුවන්නේ කෝලම් මඩුවක් නේ. ඔබතුමාලා මේක කෝලම් මඩුවක් කරා. කිව්වා මේ චාවර
8: මන්ත්‍රීතුමා
6: යන්න කියලා. මේ එනියෝගේ
8: ක්‍රියාත්මක.
0: අධිවේගී මාර්ගයේ රබුක්කන හා ගලගෙදර කොටසේ ඉදිකිරීම මෙම මාස අගදී ආරම්භ කරන බවයි අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ.
9: මධ්‍යම අධිවේගී මාර්ගයේ අධියර 1 කඩවත සිට මීරිගම මධ්‍යම අධිවේගී මාර්ගයේ අධියර 3 පොතුහැර සිට රඹුක්කන දැන් ඉදිකිරීම සිදු කරගෙන යනවා කඩවත මීරිගමත් අපි ඉදිකිරීම කරගෙන යනවා ඊළඟට රඹුක්කන සිට ගලගෙදර අපි බොහෝ දුරට මේ මාසයේ අග නැතිලා ලබන මාසේ මුල ආරම්භ කරනවා මධ්‍යම අධිවේගී මාර්ගයේ අධියර 4 කුරුණෑකල සිට දඹුගුල දක්වා මේ වසර අග හෝ ලබන වසර මුල ආරම්භ කරනවා රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුව සිට ඉංග්‍රීය දක්වා එයත් අපි බලාපොරොත්තු වෙනවා මේ වසර අග හෝ ලබන වසර මුල කාර්තුවේදී ආරම්භ කරන්න
0: අධිභාරය පැනවීමට පෙර වාහන ආනයනය සඳහා ණයවර ලිපි 4000ක් විවෘත කර ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ.
10: එදා බලයට එන්න ලක්ෂ 12ට විස්කාරක ලබා දෙනවායි කිව්වා. නමුත් අද මොකද්ද වෙන්නේ? අද වාහනවලට ඒ වගේම විශේෂයෙන්ම ආනයන භාණ්ඩවලට 150ක් බද්ද පනවනකොට 15 වෙනිදා ප්‍රකාශයට පත් කළා කියනවා 16 වෙනිදා ඉඳලා මේක බලපවත්වනවායි කියලා. හැබැයි ඒ තොරතුරු රජයේ ගජමිතුරන් කිහිප දෙනෙකුට ලීක් වෙලා මොකද්ද වෙන්නේ? වාහන 4000කට ආසන්න ප්‍රමාණයක් සඳහා ඊට පෙරද ණයවර ලිපි විවෘත කරන බිලියන ගණනාවක අලාභයක් අපේ රටට. ඒ වගේ බාල වැඩ කරලා තමන්ට මුදල් හොයාගෙන තමන්ගේ ස්වකීය පෝෂණය ස්වකීය සුභ සාධනය ස්වකීය සෞභාග්‍ය උදෙසා මේ රටේ 120,000 ජනතාව බිල්ලට තියන ආණ්ඩුවක් තමයි අද ක්‍රියාත්මක වෙන්නේ.
0: විපක්ෂ නායකවරයා එල්ල කළ චෝදනාව අසත්‍යක් බවයි නියෝජ්‍ය මාත්‍ය රුවන් රණසිංහ පැවසුවේ.
8: මේ 4000 කතාව දැන් ඊයේ ඉඳන් මේ බොරුව සමාජගත කරමින් ඉන්නවා අපේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉස්සර සඳහන් කරා. දැන් ඒක පොඩ්ඩක් අඩු වෙලා මොකද බොරුව හෙළි වෙලා තියෙන්නේ. ඊයේ අර වාහන ආනයන බද්ද 150කින් වැඩි කරන්න කලින් 4000ක් LC ඕපන් කරලාලු. මහා ලොකු බොරුවක් සමාජගත කරා. ඒ නිසා මේ දවසක්වත් පවතින්නේ නැති බොරු තමයි ජීවත් වෙන්න විපක්ෂය දැන් කියමින් ඉන්නේ.
0: වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසු මෙරට ණය බර රුපියල් ට්‍රිලියන 5කින් ඉහළ ගොස් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න පැවසුවේ.
11: අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ පාලනයේ මාස 16ට ට්‍රිලියන 5ක ණය අලුතෙන් අරගෙන තියෙනවා. මේ ආණ්ඩුව ඇවිල්ලා මාසයක් යනකොට දිගට හරහට ණය ගන්නකොට මම මේ පාර්ලිමේන්තුවේම කිව්වා වෙන්න පුළුවන් දේවල් ටික අද එදා කිව්ව දේවල් ටික වෙලා තියෙනවා.
0: මෙරට ණය බර සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය ප්‍රකාශ කළ කරුණ තහවුරු කළහොත් තමන් මන්ත්‍රී ධුරේ නිවත්වන බවයි නියෝජ්‍ය මාත්‍ය නලින් හේවගේ සඳහන් කළේ.
12: කවිරත්න කියන මන්ත්‍රීතුමිය දැන් චුට්ටකට කලින් කිව්වා මේ රට කෝටි ට්‍රිලියන 5කින් ණය බර වැඩි වෙලා කියලා. මම අභියෝග කරනවා පුළුවන් නම් අපේ කවිරත්න මන්ත්‍රීතුමියට මම මන්ත්‍රී ධුරෙන් අස්වැන්න සූදානම්. ඔබ කියපු ට්‍රිලියන 5කින් මේ රටේ ණය බර ගිය අවුරුද්දට වැඩි වෙලා නම් ඔබතුමිය ඔප්පු කරන්න ඕනෑම රූපවාහිනී සංවාදයකට මම එන්න සූදානම්. ඒ වගේ පට්ටපල් බොරු කියන තනබ්බාට මේක පත්තලා තියෙනවා. මේ විපක්ෂය ට්‍රිලියන 5කින් වැඩි වෙලා කියලා මේ දැන් චුට්ටකට කලින් කිව්වේ. මම සූදානම් පාර්ලිමේන්තු ධුරෙන් අස්වැන්න. ඒ වගේම කවිරත්න මන්ත්‍රී ධුරේ සූදානම් වෙන්න ඕනේ ඒක ඔප්පු කරගන්න බැරි නම් අස්සේ. මෙන්න මෙහෙම බොරු කියන්නේ. විපක්ෂ නායකවරයා කියනවා විත්කාරක ලක්ෂ 12ට මම සජිත් ප්‍රේමදාස නැමැති විපක්ෂ නායකවරයාට කියනවා ලක්ෂ 12ට විත්කාරයක් දෙනවා කියලා කොහේ හරි මම කියලා තියෙනවා නම් ඔප්පු කරන්න මම අස්සෙනවා නැත්නම් ඒක ඔප්පු කරගන්න බැරි විපක්ෂ නායකවරුලා අස්සෙන්න ඕන.
0: ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් කරුණු පහකින් සමන්විත ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ ඉබෝලා වෛරස් වසංගත තත්වයක් කොංගෝ රාජ්‍යයේ සහ උගණ්ඩාව යන රටවල උද්ගතව ඇති බවයි. මෙය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ලෙස නම් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මෙරට ගුවන්තොටුපළ ආශ්‍රිත ආවේක්ෂණය ශක්තිමත් කිරීමට නියමිතයි. සැක සහිත රෝගියෙකු වාර්තා වූ හොත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය පෙර සූදානම් කර තැබීමටද තීරණය කළා. රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ආයතනය සූදානම් කර තැබීමට නියමිතයි. රට තුල ආවේක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ ගෝලීය තත්වය නිරන්තරයෙන් අධ්‍යයනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරනු ඇති. වසංගත රෝග විද්‍යාංශය අවශ්‍ය කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග මනා සම්බන්ධීකරණයක් සිදු කිරීමට තීරණය කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව ශ්‍රී ලංකාව මෙම රෝගය සඳහා අඩු අවදානම් රටක් ලෙස නම් කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ. මෙම තත්ත්වය පිළිබඳ අනිසි බියක් ඇතිකර ගැනීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජනතාවට දැනුම් දී සිටිනවා. මේ අතර මෙරට සෑම 3 එක් අයෙකුට අධි රුධිර පීඩනය පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීණි අලහ පෙරුම පවසනවා. ඇය මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
13: අදිරුදුර පීඩනය කිව්වහම අපේ රටේ සාමාන්‍යයෙන් තුන්දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට අදිරුදුර පීඩනය තියෙනවා. ඒක තමයි මෙතන තියෙන ප්‍රධානම ගැටලුව. ඊළඟට සියලුම මරණ ගත්තොත් 34%ක් සිද්ධ වෙන්නේ හෘද රෝග ආශ්‍රිතව සිද්ධ වෙන හේතු නිසා. ඊටත් එහා ගිහිල්ලා අපිට තියෙන ගැටලුව තුන්දෙනෙක්ගෙන් එක්කෙනෙකුට තියෙන අතරේ 63.9%ක් සියයට ප්‍රතිකාර ලබා ගන්නේ නැහැ. ප්‍රතිකාර ලබා ගන්නා අයගෙනුත් 39.1%ක් රුධිර පීඩනය පාලනය වෙලා නැහැ. ඒකට හේතුව තමයි තමන් හරියට ප්‍රතිකාර පාවිච්චි කරන්නේ නැති එක.
14: විදේශීයත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියතර.
0: ලොව පුරා සිදු කරන හමුදාමය ආක්‍රමණ හෙලා දකින බව චීනය සහ රුසියාව පවසනවා. ඒ දෙරට විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් එවැනි ක්‍රියා ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම බවට ඒකාබද්ධ ප්‍රකාශයෙන් දක්වා තිබෙනවා. මෙම ප්‍රකාශය නිකුත් කර ඇත්තේ චීනයේ දෙදින නිල සංචාරයක් සඳහා රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පැමිණීමෙන් පසු චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවෙන් අනතුරුවයි. ඉරානය සහ වෙනිසියුලාවේ ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රකාශයෙන් සඳහන් කර තිබෙනවා. අමරිකාවේ ගෝල්ඩන් ඩෝම් මිසයිල නාශක පද්ධතිය හෙලා දැක ඇත්තේ දෙරටේ ඒකාබද්ධ ප්‍රකාශයෙන්. එය උපාය මාර්ගික ස්ථාවරත්වයට තර්ජනයක් බවද ජනාධිපතිවරුන් ඒකාබද්ධ ප්‍රකාශයෙන් සඳහන් කළා. මෙතර අද පැවති සාකච්ඡාවේදී මැද පෙරදිග අර්බුදය සම්බන්ධයෙන්ද පුටින් සහ ෂී ජින්පින් සාකච්ඡා කළා. එහිදී චීන ජනාධිපතිවරයා සඳහන් කළේ මැද පෙරදිග තත්වය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින බවයි. සතුරුකම් අවසන් කිරීම අත්‍යවශ්‍ය බවත් ගැටුබ නැවත ආරම්භ කිරීම පිළිගත නොහැකි බවත් ඔහු කියා සිටියා. වත්මන් ජාත්‍යන්තර තත්ත්වය සංකීර්ණ සහ අස්ථාවර වන අතර ඒකපාර්ශ්වික ආධිපත්‍ය පැතිරමින් පවතින බවයි ෂී ජින්පින් සඳහන් කළේ. මැද පෙරදිග පවතින අර්බුදය මැදේ රුසියාව විශ්වාසදායක බලශක්ති සැපයුම්කරුවෙකු ලෙස කටයුතු කරන බව රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පැවසුවා. යලි සිරස්තල මහමුලකරු සලේ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි. ඩොලරය රුපියල් 342 දක්වා ඉහළට, කිරිපිටි මිලත් ඉහළට. ආර්ථික කලමනාකරණයට ආණ්ඩුවෙන් IMF වෙත යෝජනා. චාමර මැති සභයෙන් ඉවත් කරයි. සෑම තුන් දෙනෙකුගෙන් එක් අයෙකුට අධිරුධිර පීඩනය. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිවාඩු. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබරාත්‍රියක්.
14: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: of the town. මේ දවස්වල ලංකාවේ ගොඩක් ෆේමස් සිංගර් කෙනෙක් තමයි දිනේෂ් ගමගේ. ළඟ ළඟම සින්දු දෙකකුත් රිලීස් කළා.
1: මුලින්ම මැරේජ් ලයිෆ් එකට අපෙන් සුබපැතුම්.
2: අනේ මුලින්ම තෑන්කියෝ.
0: දැන් කියන්නකෝ රිලීස් කරපු සින්දු ගැන.
2: සින්දු දෙකක් රිලීස් වුණා. එකක් ලියමුදු දැන් අනාගතේ, අනිත් එක නිසලයි මා සිංග් කරන ඇයමයි ආවේ. ඉතින් සින්දු දෙකටම හොඳ ප්‍රතිචාර දැන් හම් වෙනවා. ඉතින් හරිම සතුටුයි.
3: කාලේ අනාතරේ මානනේ සිතුවේ
1: අපි දැක්ක නිසල එක්ක වෙනස් විදිහ වැඩක් කරලා තියෙනවා.
2: සින්දුව හතරනන් දැන් අවුරුදු හිට්ටු හැබැයි වැඩත් එක්ක පොඩ්ඩක් එහෙම මෙහෙට වෙවි දීප්පා. සින්දුවේ මෙලඩි කරේ මම ලිව්වේ අශෝත අධිකාරිය. අපි නිකන් හැමදාම ලියන ටොපික් එක නැතුව වෙන ටොපික් එකක් ලියන් try කරා. ඉතින් මම හිතනවා ඒක හොඳට මිනිස්සු වැළඳගෙන තියෙනවා කියලා. ඉතින් සතුටුයි.
3: ප්‍රේමේ පෙන් වැඩුවේ දැසේ මල්ලිසුවේ.
0: ඇයි ඉතින් සින්දුවර නිසලවම තෝරගත්තේ?
2: නිසලගේ පළවෙනි සින්දුව හදන්නෙත් මම. ඊට පස්සේ කාලයක් ගිහිල්ලා ඉල්මයි ගුරුල්ල සින්දුව හිටලා ඊට පස්සේ අපිත් එක්ක එකටම ඉන්න සහෝදරෙක් වගේ මල්ලි කෙනෙක්. ඉතින් කාලෙත් ඉස්සේ කතා විදිහට එකට සින්දුවක් කරමු කියලා ඊට පස්සේ ඉතින් කරා. Thank you so much. ජය වේවා.

0: වර්ල්ඩ් ෆේමස් ඇක්ට කෙනෙක් වුණත් ෆෑන්ස්ලා මිලියන ගානක් හිටියත් එයාටත් පාළුව තනිකම දැනෙන්න පුළුවන්.
1: ළඟදි සල්මන් ඛාන් ඉන්ස්ටාග්‍රෑම් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා තිබ්බා. ගොඩක් දෙනෙක්ගේ අවධානය ගත්තේ මේ ෆොටෝ එක නෙවෙයි. ෆොටෝ එකත් එක්ක සල්මන් දාලා තිබ්බ ඒ කැප්ෂන් එක.
0: තනිකම පාළුව ගැන වගේ ඉමෝෂනල් දේවල් තමයි එයා කැප්ෂන් එකට දාලා තිබ්බේ.
1: මේ වෙනකොට සල්මන් ඇත්තටම තනි වෙලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක ෆිල්ම් එකක ප්‍රොමෝෂන් එකක් වෙන්නත් පුළුවන්.
2: නවෝ කිය රුහනි කහි නවෝ චෙහරා නුරනි කහි
3: Talk of the town.

0: වයසට නොයා ඉන්න මේ ආහාර වලින් ඈත් වෙන්න.
1: ශිෂ්ට වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග
0: දැනට කරලා තියෙන පරීක්ෂණ වලින් හොයාගෙන තේනවා අපි ගන්න ආහාර නිසා අපේ වයසට යාම වැඩි වෙනවා කියලා. තවත් සරලව කියනවා නම් අපි කන බොන දේවල් නිසා අපි වයසට යන එක වේගවත් වෙන්න පුළුවන්. මේ ආහාර ප්‍රදායක ආහාරයන් එහෙම නැත්නම් ඉන්ෆ්ලමේටරි ෆුඩ්ස් කියලා අපි හඳුන්වනවා. නිතරම මෙවැනි ආහාර ගැනීමෙන් අපේ දේහයේ යම් යම් රසායනික සංයෝගයන්හි වැඩිවීමක් දකින්න පුළුවන්. සයිටෝකයින්ස්, ඔක්සිඩේටිව්ස් වැනි එවැනි රසායනික සංයෝග නිසා අපේ දේහයේ තියෙන සෛලවලට යම්කිසි ප්‍රදායක තත්ත්වයක් ඇතිවීමට ඉඩ තියෙනවා. එවැනි ප්‍රදායක තත්ත්වයන් අපි වයසට යන එක වේගවත් වෙනවා. මේ වගේ ආහාර තමයි සුදු පාන් වර්ගය වගේම බේකර් නිෂ්පාදන, ගැඹුරු තෙලේ බදින ලද ආහාර වගේම සකස් කළ චිප්ස් වර්ග වගේම ක්‍රැකර්ස් වර්ගත් අධික ලෙස සීනි සහ රසකාරක එක්කල ආහාර සහ බීම වර්ග, ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර වර්ගත් අයිති වෙනවා. ඒ වගේම සොසේජස්, හොට් ඩොග්ස්, බේකන් වැනි සකස් කළ මස් වර්ගත්, ඌරු මස්, හරක් මස් වැනි රතු මස් වර්ගත් මත්පැන් භාවිතා කිරීමත් කෘතිම රසකාරක වර්ණක සහ කල් තබා ගැනීමේ ද්‍රව්‍යයන් වැඩිපුර භාවිතා කරමින් සෑදු ආහාරත් ලබාගත් සැනින් ඔබගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යන ඉහළ ග්ලයිසෙමික් දර්ශකයක් අඩංගු ආහාරත් මේ ගණයට අයිති වෙනවා. මෙවැනි ආහාර ඔබ වැඩිපුර ගැනීමෙන් ඔබට වයසට වඩා වයසක පෙනුමක් ලැබෙන්න පුළුවන්. ඔබට මේ ආහාර වෙනුවට හැකි තරම් ස්වභාවික ආහාර ලබා ගැනීමෙන් ඔබගේ වයසට යාමේ වේගය පාලනය කරගන්න පුළුවන්.
2: මේනි වැදගත් වෛද්‍ය කරුණුත් එක්ක අපි හෙට උදෑසනත් හමු වෙමු.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
4: මම කාලයක් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ දුක් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම දුක් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිසි වෙන්දේසියට දුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
1: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
5: Fiesta Crazy Wednesday.
1: සිකුරාදාවස පහට සියතහන්න.
6: Powered by Bid to Win.
7: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
1: ලංකාවේ හොඳම ටැබ් එක හොට් වේව් පැඩ් 13 Pro. අඟල් 10.1 තිරයයි, මිලියම්පි 6580ක ලොකු බැටරියයි, GB 256ක ස්ටෝරේජ් එක නිසා සුපිරියටම වැඩ කරගන්න පුළුවන් ටැබ් එක තමයි හොට් වේව් පැඩ් 13 Pro. පෙන්, මවුස්, කීබෝඩ්, ලෙදර් කවර් නොමිලේ රුපියල් 55,999කට. පූවා වගකීමක් සහිත
9: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
10: කාටත් හොරෙන්

0: ජුලියට්ට වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
3: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට WhatsApp කරා.
4: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
5: තාත්තේ, මෙන්න ඔය අයියා කියලා සින්දුව වෛරල් වෙලා.
6: දුවේක Facebook එකට දැම්මද?
5: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
7: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
8: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
9: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

0: යත දෙවයිනපුරා
1: දැම්වල රාත්‍රී 7:05
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: මිමි, ඔයාගේ වයස කීයද?
1: මගේද?
0: එපා උත්තරයක් දෙන්න.
1: සාමාන්‍යයෙන් කියන්නේ
0: නැහැ. කියන්නේ නැහැ. ගෑනු ළමෙන් කියන වයස නැහැ සාමාන්‍යයෙන්. එහෙම මේ එහෙම කතා කරන්න හොඳ නැහැ.
1: ඔව්.
0: වයස කියන්නේ ඉලක්කමක්.
1: Yes.
0: එමෙ හිතන්න ඕනේ.
1: අනිවාර්යෙන්ම.
0: ඔයාගේ වයස අමතක කරන්න. ඔයාට මොකක් හරි ඉලක්කයක් දිනා ගන්න තියෙනවා නම් ඔයාට මොකක් හරි ගෝල් එකක් අචීව් කරන්න තියෙනවා නම් හිතන්න ඔයා තාම තරුණයි. ඔයා තාම තරුණයි. ඔයාට ජීවිතේ දිනන්න අරමුණක් තියෙනවා නම් ඉලක්කයක් තියෙනවා නම් ඔයා ඒකට වැඩ කරනවා නම් ඔයාගේ වයස අමතක කරන්න. ඔයා තාම තරුණයි. ජීවිතේ ඉලක්ක අරමුණු නැති මිනිස්සු තමයි වයසට නොගියත් වයසයි කියලා අපිට දැනෙන්න පටන් ගන්න. ඇයි මෙහෙම කියන්නේ? මෙහෙම කියන්න හේතුව තමයි ඔයාට අරමුණක් තියෙනවා නම් ඔයා ඉලක්කයක් වෙනුවෙන් වැඩ කරනවා නම් ඔයා දවස ගාන ඒකට ඕන කරන ගොඩාක් දේවල් හොයනවා. ඒ පස්සේ දුවනවා. එතකොට ඔයාට එක තැන නවතින්න මහන්සි අරින්න වෙලාවක් නැහැ. ඔයා කල්පනා කරන හැම වෙලාවෙම කොහොම මේක දිනන්නේ? කොහොම මේකට යන්නේ? කවද්ද මම මේක හැබැයි කරගන්නේ? ඉතින් ඔයා තරුණයි කියන එක අහන්න තියක් එතකොට.
1: අනිවාර්යෙන්ම ඔයා හිතන්න ඔයා දැන් තමයි දේවල් පටන් ගන්නෙ. එතකොට දැන් පටන් ගන්නවා නම් කොච්චර එනර්ජි එකක් ඔයා ළඟ තියෙන්න ඕනේද? මේ හැම දෙයකටම බලපාන්නේ ඔයාගේ තීරණ, ඔයාගේ කැමැත්ත. ඉතින් ඔයා ආස දේවල් ඔයාගේ කරගන්න ගොඩක් මහන්සි වෙන ගමන්ම ඔයා හිතන විදිහත් වෙනස් කරගන්න.
0: ඔයාගේ ආදරේ දවසක ඔයා දිනනවා. හිතන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න, මහන්සි වෙන්න. ඔයා වාදාගත්තොත් ආදරේ කියන්නේ ඔයාට හැමදාම අතවනන දෙයක්.
1: එන්න අතවනන ආදරය ඔයාගෙම කරගන්න පුළුවන් වෙන අපේම පැය දෙක.
0: සිත ආදර රේඛා, මම නිශාන්,
1: මං විශ්මි.

තහටයි.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධයි.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: ට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලේ ගහන්න ඕනේ හැම එකක් කියලා අපි පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ තමයි කියන්නේ. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
7: sorry.com ඒ වටිනාක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
9: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 0.7 1
10: ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
11: ඇලුමෙක්ස් නම් වරන්ටි විත් ගැරන්ටි.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: අයියා මට ඇපල් මලක් දෙන්න.
14: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
13: අයියා මට මල් ගොඩක් දීලා.
14: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
13: හච් 15 පිස්සුවක්ම තමයි.
15: මේ දෙකක් දාගෙන ඉන්නද?
16: ඇයි කන් දෙක පුරවල කන්නද?
17: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
16: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
18: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
17: නෑනේ අරේ වා
19: සින්දු සියත.
18: ගියක් සැපයි දවලේ.
20: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
19: අනුග්‍රහය.
18: දැනෙන්න අඳින්න රිසිසේ.
21: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
22: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
23: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
24: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
25: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
24: මට පාවයාව
25: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
24: අන්නා කලින් කියන්න එපැයි.
26: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
27: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
24: අහන්න හවස දෙකට සතිය දවස්වල.
28: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
29: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
30: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
29: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
31: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
32: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
26: සියත පොකට් මනි අනුග්‍රහය.
31: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
0: අවෙන්චා ඉදරුම් ගිනුමක් අතමාරවන්න අමතන්න 13.99
1: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: See you there.

0: ජීවිතයේ සමහර ඉසව් තියෙනවා අපි හිතනවට වඩා හුඟක් වෙනස්.
1: අනිවාර්යෙන්ම
0: ඒ වෙනස අපි බලාපොරොත්තු වෙන එකක් නෙවෙයි. හරියට උදාහරණයකින් කිව්වොත් එහෙම අපි ආදරේ හොයාගෙන යනවා. ආදරේ දෙයි කියලා හිතන තැන් හිතන මිනිස්සු ඉන්නවා. එයාගෙන් අපිට ආදරේ ලැබෙන්නේ. හරියට අපි හොඳටම දන්න කෙනෙක් ගෙදරකට යනවා. හැබැයි ආපියෝ ගේ ඇතුළටවත් ගන්නේ නැහැ. ඒක අපේ ජීවිතේ හරි තීරණාත්මක වෙලාවක්. එහෙම වෙලාවට අපි කඩා වැටෙනවා. අපිට අන්තිම අසරණ බවක් දැනෙනවා.
1: අපි බලාපොරොත්තු වුණු විදිහට නෙවෙයි, අපි හිතාගෙන හිටිය විදිහට නෙවෙයි අපිට මුහුණ පාන්න වෙන දේවල් වෙනස් වෙන්නේ.
0: අන්නේ වෙනස ජීවිතේ දරා ගන්න ඔයා පුරුදු කළොත්, පුරුදු වුණොත් එහෙම ඔයාගේ ජීවිතේ මොන දේ කොහොම වුණත් ඔයාට මුකුත් වෙන්නේ නැහැ. ඔයා හයිය මිනිසෙක් වෙනවා විශ්මී.
1: අනිවාර්යෙන්ම. මොකද සීත ආදරයක අහන හැමෝම ගොඩක් ශක්තිමත් වගේම හරිම ආදරණීය අය. ඉතින් ඔයා කෙලින් හිටියොත්, ඔයාගේ කැමැත්ත ඔයා හිතන විදිහ ශක්තිමත් වුණොත් ඔයාව කාටවත් වටන්න තියා හිතන්නවත් බෑ.
0: ඒක ඇත්ත. ඔයා දන්නවද, හුඟක් වෙලාවට සමහර අය අපි දැකලා තියෙනවා හුඟක් හරි සිද්ධියක් සිද්ධ වුණම කාට හරි චෝදනා කරනවා. තමන්ගේ අඩුපාඩුවක් කවදාවත් පේන්නේ නැහැ. නමුත් වෙනත් කෙනෙක්ව හුඟක් හරි දෙයකට පටලවනවා. සමහර වෙලාවට එයාගේ ලොකු සම්බන්ධයක් නැතුව ඇති. හැබැයි කවුරු මොනවා කොයි විදිහට කිව්වත් හැමදේම තීරණය වෙන්නේ ඔයාගේ

0: කැමැත්ත අනුව.
1: ඉතින් ඒ හින්දා තමයි අද අපිට ඔයාගේ තීරණය මොන වගේද කියලා කතා කරන්න හිතුනේ.
0: මොකද අපි එහෙම කියන්න හේතුව ඔයා ගන්න තීරණ නිසා තමයි ඔයාට යම් කිසි ප්‍රතිඵලයක් ලැබුණොත් ලැබෙන්නේ.
1: හොඳ ප්‍රතිඵල තමයි ඔයාට ලැබෙන්න ඕනේ. හොඳ දේවල් තමයි ඔයාට අහන්න ලැබෙන්න ඕනේ. හොඳ ආදරයක් තමයි ඔයාගේ ජීවිතයට ලැබෙන්නත් ඕනේ.
0: එන්න කමෙන්ට් කරන්න රැනවේට කලින්.
1: 0711982947 අපේ WhatsApp නම්බරකට හරි ආදරේ account එකේ තියෙන අපේ Facebook page එකට આવીත් ඉක්මනටම කමෙන්ට් එකක් තියන්න.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: පොල්කටු හැන්දක් හදාගන්න දන්නවද ඉක්ුණ ගන්න?
2: ඔව් පොල්කටු හැන්දක් හදන්න.
1: ගහන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද?
2: පොල්ගෙඩියක්.
1: පොල්ගෙඩියක් මොකද සම්බෝල හදන්නද? පොල්කටක් ඕනි.
2: පොල්කටක් කරගෙන ඒකේ හිල් තුනක් විදලා තුනක් මොකද හිල් දෙකක් විදලා
1: මට පුළුවන් ද පොල්කටක් පැත්තක තියලා ඔයාලට හිල් තුනක් විදලා මේ පිටියලල තියනවා හැඳිවාරි.
3: ලොටබ දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක 7FM breakfast drive අනුග්‍රහය
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිකර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා
10: තෑගි වැඩි වෙලා
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
11: අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබ එක්තු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: වෝක් ජුවලර්ස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: CDB රන් නැදෙන ස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා
3: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
4: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
5: සීත වොයිස් ඔෆ් ෆැමිලි
4: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
6: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
7: සුවඳ දෙන මල් වනේ.
6: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
8: කුමාරයා.
6: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
8: ගැහෙනවා.
6: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
9: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
10: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
0: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM.

0: රටම නොදන්න නම්බරයකින් සයිරට ආපු ඒ මෙසේජ් එක එයා ඊතරම් ගණන් ගත්තේ නැහැ.
1: මං එන්නේ ආදරේ බලෙන් හොයන් යන වයසක නෙවෙයි. ආදරේ ගැන ගොඩාක් පාඩම් ඉගෙනගෙන සමහර කතාවලට තිත්ත තියලා තනියම ගමනක් යන වයසක.
0: පළමු විවාහයෙන් වෙන් වෙලා දෙවැනි විවාහයත් අසාර්ථක වෙලා ජීවිතේ ඉස්සරහට තනියම මුහුණ දෙන්න මැදි වයසේ ඉන්න සයුරි හැබැයි වයසේ ඉලක්කම කියලා හිතාගෙන ලස්සනට එයාව මේන්ටේන් කරනවා.
1: හැමදාම වර්කවුට් එක ඉවර වෙලා මම ජිම් එකෙන් පහලට එනකොටම තමයි මේ මැසේජ් එක එන්නේ. ඒත් එහෙම මැසේජ් එකක් එවයි කියලා හිතන්න පුළුවන් කවුරු හරි සමහරලාට එතන නැහැ. ඊයේ උදේ හිටියේ මයි තව ගර්ල් කෙනෙකුයි විතරයි. මගේ ඉන්ස්ට්‍රක්ටර් කොහොමත් ලේඩි කෙනෙක්.
2: ඔයා ඊළඟට මගේ වෙන්න.
1: සෝරි. මම මගේ විතරයි. ආයි කාගේවත් වෙන්නේ නැහැ.
2: මේ අහන්න සයෝ. ඔය කොච්චර කිව්වත් ඔයාට පිරිමි හිතක හේවන නැතුව බෑ.
1: මේ හලෝ. ඔයා ඔයාගේ වැඩක් බලා ගන්න. මට හිම උමනාවක් තිබ්බත් මම ඒක කරගන්න.
0: හොඳටම රතු කට්ට පැනපු සයෝ එයා ආගන්තුකයව බ්ලොක් කළා.
1: පිස්සෙක්.
0: කායික ස්ටාර්ට් කළා. වෙනදට වඩා ටිකක් වේගෙන් එයා ඩ්‍රයිව් කළා.
1: ඒත් වෙනදට වඩා මට මගේ කන්ට්‍රෝල් එක අඩු වුණා. ඒ මැසේජ් එකෙන් පස්සේ මගේ දුර්වලතෙන් හරියටම අයිඩෙන්ටිෆයි කළේ කවුද? ඇත්තටම මට උණුනේ ඔළුව තියාගෙන සැනහෙන්න පිරිමි පපුවක්. ආදරේ උණුසුම හොඳටම දැනෙන කෙනෙක් මට ඕන වුණා. ඒත් කවුද මගේ හිත කියවන්නේ? මට හිතාගන්න බෑ.
0: අපේ ජීවිතවල සමහර තැන් අපිටත් කලින් සමහරු කෙස් කරනවා. සියත ආදරරේ. රොක්වෙමු සියතට.
3: හතර වටේම පත්තර තප්පරේට සියතට.
4: සියත පත්තරේ
3: උදේ 7:50ට අනුග්‍රහය.
5: සීනි විරන් නැදෙන ස්තරම් තැනක් රන් බොම්මට ගෙවනවා දැන් උපරිම මුදලක්.
6: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
7: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
8: මොකද්ද මහත්තයා?
7: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද?
9: Excite Power Play. Excite බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
10: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011732 දහහා. NIBM The City University. The place to be.
1: ඒක නෙවෙයි. දැන් මේ ඇත්තටම මට මොකද උනේ මකලෝ?
8: මොකද උනේ කියන්නේ සැන්ඩි, මේ මට ගිරවෙක් ගිලුණනේ. ගිරවා උගුරේ.
1: තාම උගුරේද?
8: තාම උගුරේ. මම කතා කරන්න හිතුවාම මේ ගිරවා තමයි
1: කතා කරන්නේ.
8: කතා කරද්දී පන්නේ.
1: මටත් ගිරවෙක් ගිල ගන්නවා.
8: ඒක කෑරලෙ ගිලලා.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
12: අනුග්‍රහය.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිංගයකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
17: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ වහබාගේ කසුන් රොඩ්රිගෝ.
12: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
13: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආනීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
3: සියත ක්‍රේසි වෙන්දේසි.
13: සිකුරාද හවස පහට සියත අහන්න.
18: Powered by Bid to Win.
15: See it.

0: දැන් වෙලාව රෑට පහොවෙලා විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නෑන්ග්‍රෝ 4 HMO. නෑන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ඔයාට පුළුවන් නම් ප්‍රශ්න ගොඩක් තියෙද්දිත් ඒවට කම්පා වෙන්නේ නැතුව අනිත් අයත් එක්ක සාමාන්‍ය විදිහට හිනා වෙලා ඒ මොහොත ලස්සනට ගත කරන්න ඔයාගේ ප්‍රශ්න වලට උත්තර අනිවාර්යෙන්ම ඔයාට හම්බ වෙනවා.
1: අපි දන්නේ නැහැ ඊළඟ මොහොත ඔයාට අඬන්නම වෙයිද කියලා. මොකද ඊළඟ මොහොත ඔයා හිතන්නේ නැති විදිහට ඔයාගේ මූණට වගේම මනසටත් හිනාවක් ගේන්න පුළුවන් වෙනවා.
0: අනිවාර්යෙන්ම ඔබ හිත රිදිලා නම් ඉන්නේ, ඔබ ප්‍රශ්නක නම් ඉන්නේ, ඔබ හැමතිස්සෙම සතුට හිතන දෙයක් කරන්න උත්සාහ කරන්න, සතුට ගේන දෙයක් කරන්න උත්සාහ කරන්න. එහෙම කිසිම දෙයක් කරන්න බැරි නම් ඔබට හිනාවක් මූණට ගේන්න පුළුවන් දෙයක් බලන්න, හිතට සතුටක් වෙන කෑම එකක් කන්න ට්‍රයි කරන්න. ලොකු දේවල් ඕනේ. සමහර වෙලාවට ඒක පුංචි පුංචි අයිස්ක්‍රීම් එකක් වෙන්නත් පුළුවන්. හැම වෙලාවකම අපි ගත කරන්න ඕනේ අපේ හිත ජීවිතේට වැඩක් කරගන්න පුළුවන් දේවල් වෙත යොමු කරන එක. එහෙම නැතුව දුකයි දුකයි දුකයි අනේ ආගියා ගියා ගියා කියලා ඒ මත්තෙම ඇලිලා හිටියොත් එහෙම ඔයාට දුක විතරමයි ඔයාගේ ජීවිතය ඉතුරු වෙන්නේ. ඔය සැපක් විඳලම නැහැ, සතුටක් ලබලම නැහැ. කමක් නැහැ කවුරු මොනා කිව්වත් හැමදේම තීරණය වෙන්නේ ඔයා කරන දේ අනුව, ඔයාගේ කැමැත්තට අනුව. ඔයාගේ කැමැත්ත එක්ක තමයි ඔයාට හොඳක්ද නරකක්ද අරන් එන්නේ කියන තීරණය තීරණාත්මක වෙන්නේ.
1: කවුරු කොහොම මොනා හිතුවත් කිව්වත් ඔයා විතරයි දන්නේ ඔයා කැමති දේවල් මොනාද අකමැති දේවල් මොනාද කියලා. ඒ වලින් කැමති දේ තෝරගෙන ඔයාගේ ජීවිතය ලස්සන කරගන්න හොඳ තීරණත් එක්ක.
0: එන්න මේ අපේ ආදරණීය දෙවෙනි පැය රැයට බහුල විනාඩි 10යි. දැන් වෙලාව.

වෙලාව රෑ 8:14.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපි මේ වෙනකොට චක්‍රලේඛයන් නිකුත් කරලා තියෙනවා සමස්ත ලංකාවටම දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොටිය භාවිතා නොකොට ඒ වෙනුවට කහපෑති කොඩියක් භාවිතා කරන්න කියලා. මේක ගරු අමාත්‍ය මණ්ඩල ඒ අනුමැතියක් එක්ක මේ චක්‍රලේඛය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.
2: බෞද්ධ කොඩිය වෙනුවට කහපෑති කොඩියක් යොදා ගන්න කියන යෝජනාව කරපු චක්‍රලේඛයේම ඔය භූත ගුහා හොල්මන් මන්දිර පිළිබඳව මේ සැරේ නිසි මඟ පෙන්වීමක් කරලා තිබෙනවා. කල් සහිතව මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. මේ සැරේ අපි එය නිසි පරිදිම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:30ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි price

0: රෑටයි විනාඩි 25යි දැන් වෙලාව. සමහර මිනිස්සු අපේ නැතට යනකොට අපිට සමහර සින්දුවල තියෙන ලස්සන පද පෙළි මතක් වෙනවා. ඔබ යන්නම යන්නම යනවා නම් මට ඉන්න කියන්නට බැහැනි ඉතින්. මොන කරන්නද? ජීවිතේ අපි හැමෝටම අපි කැමති තීරණ ඒ විදිහටම ලැබෙන්නේ නැහැ. හැබැයි කවුරු මොනවා කොයි විදිහට කිව්වත් හැමදේම තීරණය වෙන්නේ හුඟක් වෙලාවට ඔයාගේ කැමැත්ත අනුව. ඒ කියන්නේ ඔයා ගන්න තීරණත් එක්ක ටිකක් ගැඹුරින් හිතන්න ඕනේ. එතකොට තමයි මේ ගැන ටිකක් ඔයාටත් වෙනස් දෙයක් හිතෙන්නේ නේද? ජීවිතය කියන්නේ එහෙමයි, වෙනස්කම් එක්ක ජීවිතේ හුඟක් දේවල් අපිට තීරණය වෙනවා. අමාරු වෙලාවල් වලදී තමයි ජීවිතයේ ගැඹුරු දේවල් තේරුම් යන්න පටන් ගන්නෙ. හරියට දුක හිතිලා හිත රිදුනහම තමයි සින්දුවල තියෙන පද පීලි ගැන අපිට වැඩි වැඩියෙන් තේරුම් යන්නේ. බලමු කවුද කමෙන්ට්ස් එකතු කරලා තියෙන්නේ කියලා.
1: අපිට වෙනදා වගේම ඉස්සලාම කමෙන්ට් කරලා තියෙන්නේ ඉසුරු මංචනායක.
0: එයා මොනවද කියන්නේ?
1: එයා කියනවා, මගේ කැමැත්තම අකමැත්තක් වෙන්න ඔයා ගිය දුරක්. ඒත් මම තාම කැමති ඒ මතක පාරගෙන රිද්ද ගන්න.
0: ඒකත් හොඳයි නේද? ඒ මතක පාරගෙන රිද්ද ගන්න එක නම් එච්චරක් මතක කරන්න බෑ.
1: ලස්සන මතක විතරක් මතක් කරලා සතුට වෙන්න.
0: මට තියෙනවා එතන පොඩි ප්‍රශ්නයක්. ඇයි අපි අපේ ජීවිතේ තියෙන නරකම තැන් එහෙම නැත්නම් නිකන් හිතන්නකෝ, ඔයාගේ අතක් අකුලක් තුවාල වෙනවා. ඔයාට බෙහෙත් දාලා හොඳ කරගන්න හදද්දිම ඔයාම ආපහු ඔයාගේ ඇඟිල්ලකින් ඒ තුවාලේ තද කරනවා.
1: ඔයා විසින්ම ඔයාව රිද්ද ගන්න.
0: අපිව රිද්ද ගන්න හොඳ නැහැ. මොකද මේ ජීවිතය අපිට ලැබිලා තියෙන්නේ මොකක් හරි මේ ලෝකෙ වෙනුවෙන් ටාස්ක් එකක් කරන්න. මම හිතනවා හරියට.
1: අනිවාර්යයෙන්ම.
0: මොකද මේ ටාස්ක් එක කරන්නේ නැතුව දැන් අපිට ලැබිලා තියෙන ටාස්ක් එක තමයි ආදරය කරන්න, රේඩියෝ වැඩසටහන් කරන්න, මිනිස්සුන්ගේ හිත හදන්න. ඉතින් හිත හදන එක කොච්චර ලොකු දෙයක්ද නේ?
1: අනිවාර්යයෙන්ම.
0: ඒකට පාර කියන්න, ඔබ සුවපත් කරන්න, ඔබට පොඩි හරි සහනයක් දෙන්න, ඔබේ හිතට පුංචි හරි බරක් දැනෙනවා නම් ඒ ගැන කියන්න පොඩි වේදිකාවක් හදලා දෙන එක බෙහෙත් සතුටින් කරන්නේ. ඒ වගේ ඔබේ ජීවිතෙත් ඇති කරන රස්සාවම නෙමෙයි, ඔබට තියෙන සමාජයට කරන්න පුළුවන් මහා වැඩ ගොඩක් තියෙනවා. මගේ අලුවෙක් ඉන්නවා. එයාටත් එහෙම කාලයකට කලින් එහෙම පුංචි බිඳීමක් හින්දා එයා කවි ලියන්න පටන් ගත්තා. ඒ කවිත් එක්ක එයාට වෙනම රසික පිරිසක් ඇති වුණා. ඊට පස්සේ එයා මොකද කළේ, කට්ටි එකතු කරගෙන පොඩි පොඩි සමාජ සේවා වැඩ කරන්න පටන්
1: ගත්තා.
0: අද මේ වෙනකොට ලංකාවේ ඉන්න මේ වගේ වැඩ කරන අය අතරින් විශාලතම පිරිසක් එක්ක එදා වගේම තාමත් එයයි වැඩ ටික කරගෙන යනවා. ඇගේ නම ක්‍රැකි ප්‍රමිල. සමහර විට අපිව ආගෙනත් ඇති. අපි හොඳ රසිකයෙක් විතර ඉන්නවා අපිත් එක්ක. ප්‍රමිලට තිබුණා මෙහෙම විශාල රිදුමක් බිඳුමක්. ඒකයි ආයව ක්‍රැකි කියලා හඳුනගත්තේ, හඳුන්වලා දුන්නේ. ඉතින් එයාට පුළුවන් වුණා එයාගේ හිතේ තිබිච්ච ඒ දුක වේදනාව වෙනුවට සමාජයට මහ ලොකු දෙයක් කරන්න. තාමත් එයා බලාගෙන ඉන්නවා ජීවිත සමහර දේවල් ගැන, හැබැයි උපේක්ෂාවෙන්. ඔබටත් ජීවිතේ යම් රිදුමක්, කලකිරීමක්, වේදනාවක් තියෙනවා නම් ඒකට උත්තරේ ඔබට රිද්ද ගන්න එකවත් ඔබේ ජීවිතේ අතහැර ගන්න එකවත් නෙවෙයි. ඔබට පුළුවන් පෙරලා ඒ රිදුම සතුටක් කරන ගොඩාක් දේවල් කරන්න. ගොඩාක් දේවල්
1: යන්න තියෙන දේවල්, ඔයා හැබෑ කරගන්න ඕන දේවල් හරිම ලොකුයි. ගොඩක් දුර යන්න තියෙනවා. ඔයා තාමත් ඔයා වඳුනගෙන නැතුවත් ඇති මේ වෙද්දි.
0: ඒක තමයි අපි සෙලම් කරන්න ඕනේ විශ්මය අපි වඳුර ගන්න එක. කවුරු අපි ළඟ හිටියත් නැතත් එතකොට අපිට ගැටලුවක් නැහැ. 0711 982 4 WhatsApp message එකක් එවන්න. ඔයාට ඉතින් ඕනම දෙයක් ගැන කියලා.

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
1: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
2: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5 ම උදේ 5යි කාලේ

0: සියතෙ මහන්නමනි
1: අනුග්‍රහය
0: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගෙනුමක් අදම අරඹන්න. අමතන්න 13.9.
2: 2012 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
3: අවුට්ලුක් එලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM, The City University, The Place to Be.
0: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
4: දුවේක Facebook එකට දැම්මද?
5: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
7: සීත Voice of Family.
6: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712-800-800ට WhatsApp කරන්න.
8: මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ.
9: සුවඳ දෙන මල් වනේ.
8: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. අනුක තමයි
9: කුමාරයා.
8: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
9: ගැහෙනවා.
8: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න මේ 23:07 සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
10: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සරිත් විත් නිවුස්. සංගීතයත් සමග
11: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312
10: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM.

0: අපිට අපිව නැතිවෙන්න පුළුවන්ද? සරලෝ මුත්තරේ ඔව්, අපිට අපේ නැතිවෙන්න පුළො. හැබැයි අපිට අපිව නැතිවෙන්නේ වෙන කෙනෙක්ින්දද? සරලෝම කිව්වොත් උත්තරය නෑ. කවුරු මොනා කිව්වත් හැමදේම තීරණය වෙන්නේ ඔයාගේ කැමැත්තට අනුව. කෙනෙක් ඔයාට නොගැලපෙන දෙයක් කරනවා වෙන්න පුළුවන්, වගේ හිත රිද්දන දෙයක් කරනවා වෙන්න පුළුවන්. හැබැයි එයා මොන දේ කළත් ඔයාගේ හිත රිද්ද ගන්නවද රිද්ද ගන්නේ නැද්ද කියලා තීරණය කරන්නේ එයා නෙමෙයි,
1: ඔයයි.
0: ඔයයි. ඉන්සාව කවුරු මොනා කොයි විදිහට කළත් ඔයා වෙනස් නොවී ඉන්න බලන්න. අමාරු වැඩක්. හැබැයි කළොත් ඔයා තමයි කෙනා.
1: අමාරු නැත් කරන්න පුළුවන් වැඩක්. අද අපි කතා කරේ ඒ විදිහටනේ. කවුරු මොනා කිව්වත් හැමදේම තීරණය වෙන්නේ ඔයාගේ කැමැත්ත අනුව. එහෙම කියද්දී අපිට යන්න කලින් කමෙන්ට් එකක් තියෙනවා චමිල තරංගගෙන්.
0: එයා කියන්නේ?
1: එයා කියනවා කවුරු මොනවා කිව්වත් ග්‍රහය කොහොම හිටියත් අනාගතය තමන්ගේ. බලාපොරොත්තු, දියුණුව, ජයපෑන් ඔයාම තීරණය කරන්න. හොඳයි
0: හොඳයි හොඳයි. එහෙමනම් ඉතින් අපි ආයේ මොන ගහන්නේ හෙට
1: රෑ 7ට.
0: එන්න. හරියට මහත වෙද්දි එන්නේ.
1: අනිවාර්යෙන්.
0: මං කියවට නෙමෙයි. ඒකලන්ට.
1: ඔයාට.
0: ආගිනින් ඔබට. ආදරේ ඉතින් වෙන්දටත් වඩා.
1: මනිෂා. මං විශ්මි ඔබට සුබ රාත්‍රියක්.

0: දැන් වෙලාව රාත්‍රී 8:53.
1: රොක්වෙමු සියතට. හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට අනුග්‍රහය.
3: සීඩි විරන්න ඇදෙන ස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
8: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට අරන් දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
9: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
10: Fiat Crazy Vendezi.
9: සිකුරාදා හවස 5ට සියත අහන්න.
11: Powered by Bid to Win.
12: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
13: ඒක නෙවෙයි. දැන් මේ ඇත්තටම ආඩ මොකද උනේ මකලෝ?
14: මොකද උනේ කියන්නේ සැන්ඩි, මේ මට ගිරවෙක් ගිලුණනේ.
13: කෝකේ?
14: ගිරවා උගුරේ.
13: තාම උගුරේද?
14: තාම උගුරේ. මම කතා කරන්න හිතුවාම මේ ගිරවා තමයි
13: කතා කරන්නේ.
14: කතා කරද්දී පන්නේ.
13: මටත් ගිරවෙක් ගිල ගන්නවා.
14: ඒක කෑරලි ගිලලා නේ.
15: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
1: අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.

0: දැන් වෙලාව රෑ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

රැනවයයි විනාඩි 16යි දැන්. රොක් වෙමු සියතට.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අපි මේ වෙනකොට චක්‍රලේඛයන් නිකුත් කරලා තියෙනවා. සමස්ත ලංකාවටම දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොටිය භාවිතා නොකොට ඒ වෙනුවට කහපෑති කොටියක් භාවිතා කරන්න කියලා. මේක ගරු අමාත්‍ය මණ්ඩල ඒ අනුමැතියක් එක්ක මේ චක්‍රලේඛය මේ වෙනකොට නිකුත් කරලා තියෙනවා.
2: බෞද්ධ කොටිය වෙනුවට කහපෑති කොටියක් යොදා ගන්න කියන යෝජනාව කරපු චක්‍රලේඛයේම ඔය භූත ගුහා හොල්මන් මන්දිර පිළිබඳව මේ සැරේ නිසි මග පෙන්වීමක් කරලා තිබෙනවා. කල් සහිතව මේ චක්‍රලේඛය නිකුත් කරලා තිබෙනවා. මේ සැරේ අපි එය නිසි පරිදිම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
4: කඩපත කඩපත, මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
5: සෙන්ඩි, ආස්ටෝරිය, මාෂි, විෂ්මි.
4: මට පාවයව.
5: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
4: අන්නා, කලින් කියන්නේ පැයි.
6: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
7: සියත Hot and Spicy with සුදු කොච්චි.
4: අහන්න හවස දෙකට සතිය දවස් වල.
8: අමේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
9: නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
10: හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
14: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
15: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: පවුදහස් ගණනකින් ගන්න නිසා මේ අඩුමවි.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
9: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
10: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
11: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: වෝක් ජුවලර්ස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
4: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට වට්.

0: වෙලාව රෑ 9:51.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: උදේ 7:50 අනුග්‍රහය
3: සීනි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද?
7: Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: සතිය ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සෝකට දිනාගත්තේ මහභාගේ කසුන් රොද්‍රිගෝ.
9: මම කාලයක් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තට මම බුක් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට බුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
10: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආරීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
11: Fiatha Crazy Vendezi.
10: සිකුරාදා හවස 5ට සියතහන්න.
12: Powered by Bid to Win.
13: ඒක නෙවෙයි. දැන් මේ ඇත්තටම මට මොකද උනේ මකලෝ?
14: මොකද උනේ කියන්නේ සැන්ඩි මේ මට ගිරවෙක් ගිලුණනේ. ගිරවා උගුරේ.
13: තාම උගුරේද?
14: තාම උගුරේ. මම කතා කරන්න හිතුවාම මේ ගිරවා තමයි
13: කතා කරන්නේ.
14: කතා කරද්දී පන්නේ.
13: මටත් ගිරවෙක් ගිල ගන්නවා.
14: ගිරවෙක් කෑරලෙ ගිලලා නේ.
15: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
16: අනුග්‍රහය
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
18: සෙනසුරාද උදේ 8ට
19: වන් කෙල්ලොත් එක්ක
5: ඇයි
19: මම කිව්වා බබා ඔයා තමයි මගේ මුළු ලෝකෙම කියලා.
5: ආ ඉතින්
19: බැලගෙන බැලගෙන කියන්නේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ.
5: ඇයි වන් ඒ
19: පස්සේ නුවන් තේරුනේ දැස් එක.
5: ඇයි
19: මගේ කෙල්ලගෙනම මන් දාකිනිනේ වක්.
5: ඈ ඔව්

0: රාත්‍රි 10යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ගීතයයි.
1: අයිබුවන්, අද සියත FM නාඩිකාවේ රෑදායයි ගීදායයි වැඩසටහන්ට මම සම්බන්ධ වෙන්නේ මගේ උපංගම රත්නපුරේ නිරියැල්ල. ඉතින් මේ නිරියැල්ල කියන ගමේ මම ඉපදුණු පසු වසර එකහමාරකින් මගේ මව මිය යනවා. ඊට පස්සේ මම හැදෙන්නේ දෙවුලපිටිය ආසනේ කෙහෙල්ලැල්ල කියන ගමේ. එතෙහි තමයි මම අධ්‍යාපනය ලබන්නේ. එතනින් තමයි මගේ ජීවිතය ආරම්භ වන්නේ. මම පරාක්‍රම නිරියැල්ල. ඉතින් මම අද රටේ පිළිගත් කලාකරුවෙක් බවට පත් වෙලා තියෙනවා. මේ සඳහා මූලික ආරම්භයෙන් වැටෙන්නේ කටුක අත්දැකීම් වලින් කුඩා කාලයේදී මම ලබපු. එතකොට මවක් නැති දරුවෙක් විදියට ලබන්න තියෙන හැම කටුක අත්දැකීමක්ම වේදනාවක්ම මම ලැබුවා. මම රැකියාවක් අපේක්ෂාවෙන් ඒ සඳහා බොහෝ උත්සාහයන්වල යෙදුණා. ඒ ප්‍රතිඵලයක් විදිහට මම රැකියාවකට පහසුවෙන් ලබාගත හැකි පුහුණුවක යෙදුණා. ඒ තමයි යතුරු ලියනය සහ ලකු ලේඛනය පුහුණු වීම. ඒ අනුව මට ඉක්මනින්ම මගේ අවුරුදු 21 රැකියාවක් ලැබෙනවා. ඒ රැකියාව ලැබිලම පූර්ණ නිදහසක් අත්කර ගන්නවා තරුණෙක් විදිහට. අවුරුදු 21ක මම නිදහස හොයාගෙන තිරුකුණාමලේ යතුරු ලේඛක රැකියාවකට ගියාට පස්සේ මම ඒ නිදහස මට මතක් වෙන්නේ එක්තරා ගීතයකින්. ඒ තමයි කරුණාරත්න දිවුගනේ ගායනා කරන රත්නදී විජේසිංහයන් රචනා කළපු, රෝහණ වීරසිංහයන් සංගීතවත් කර මගේ දුවේ ඔබ අවදියෙන් නම් කියන ගීතය. මේ ගීතය මගේ 10 ගීතය ලෙස තෝරගන්නවා.

0: අද සුදුරු මුණ ගැසීම ආචාර්ය පරාක්‍රම නිරයල්ලා.
1: මතකයි මම තිරුකොණාමලේ ඒ නාවික හමුදාවේ රැකියාව කරන කාලේ මම නැවතිලා හිටපු නිල නිවාසයේ ඉදිරිපිට තාරපාරක් තිබුණා. ඒ තාරපාරේ මහා රෑ වැතිරිලා මං අහස දිහා බලන් ඉන්නවා. කට්ට අඳුරේ. මේ අඳුර නිසා මට තාරකා හඳ තියෙන කාලේට හඳ තාම ලස්සනට පේනවා. මම මේ විශ්වයේ කොටසක් හැටියට මට දැනුනේ ඒ කාලේ, තරුණේ කාලේ. එතකොට මේ දවල් මහදවල් එහෙම නැත්නම් රාත්‍රියේ තියෙන අපි ලබන විදුලි ආලෝකය පවා නැතුව අඳුර තුළ මම පරිතරයට එක්වෙන හැටි, ඒ වගේම ඒ හැම දෙයක්ම තාරකා හඳ අඳුර මායික සම්බන්ධ වෙන හැටි මට දැනුණා. ඉතින් මේක පළවෙනි අත්දැකීම අපි ලබන පුද්ගලයෙක් විදිහට තනියෙන් හිටියත් ඒ තිබිච්ච අඳුරේ සහ ඒ තාරකා අතරේ මම තනි නොවන මුළු විශ්වයේම කොටසක් හැටියට මට දැනුණ අවස්ථාවක් තමයි ඒක. එතකොට දැන් ওই කාලේ නොයෙක් කයගේ, ඒ කියන්නේ මම රැකියාව තියාගෙන මම ඡායාරූප ශිල්පිය මම හදාරන්න පටන් ගත්ත, කැමරාවක් අරගෙන පරිසරයේ හැමතැනම ඇවිද්දා, ඒ වගේම පොත්පත් කියවන්න පටන් ගත්තා, කලාපෙල පාඨමාලාව හදාරන්න කොළඹ ආව සුමාන දෙකක් නිමාඩු දාගෙන, මේවා මේ හරි ලොකු සිහිනයන්, ඒ කියන්නේ අනාගතය පිළිබඳ ලොකු සිහිනයන් හැටියට මගේ හිතේ බලපවත්වපු අපේක්ෂාවන්, ඒ අපේක්ෂාවන් සාක්ෂාත් කරගන්න ඒ කාලේ මම ඉතාම ආශාවෙන් මේ කලාව හැදෑරීමේ කාර්ය එහෙදිම මම කරා. ඊට පස්සේ මම වවුනියාවට තවවිල්ල තව අවුරුද්දක් හිටියා. ඒ කාලෙත් මම ඒකමයි කරේ. ඒ විතරක් නෙමෙයි, මේ කාලේ අපිට ආදරය කියන එක, ගැහැණු ළමයෙකුට, තරුණියකට ආදරයක් කරන්න ඕනේ. අපිට ආදරය අවශ්‍යයි. ප්‍රේමය තරුණියක් සමග තමයි ඇති වෙන්න ඕනේ. කෙනේ ආදරය බර ඒ බලාපොරොත්තු, ජීවිතය පිළිබඳ විශාල බලාපොරොත්තු හිතේ ඇති වෙන කාලයක්. තනිව ඉන්නකොට මෙයත් තදින්ම දැනෙනවා. ඒ කාලේ මම කැමති වෙලා තිබිච්ච ගීතයක් තමයි නන්දා මාලිනීගේ තේදුණු පායා පාට වෙනවා. මේ ගීතේ අදත් අහනකොට මගේ ඒ කාලේ ජීවිතය මට මතක් වෙනවා.

0: ගීතයයි.
1: අද සුඳුරු මුණගැසීම ආචාර්ය පරාක්‍රම නිරයල්ලා.
2: තිරිකුණාමලේ වවුනියාවේ රැකියාවක් කරලා මම කොළඹට ආවේ. කොළඹ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේට මාරුවක් අරගෙන ආවට පස්සේ මට අවස්ථාව ලැබෙනවා ලයනල් වෙන් රංගහලට අනුබද්ධ ධම්මජාගොඩ මහත්මයා පවත්වපු රංග ශිල්ප ශාලිකාවේ නාට්‍ය රංග කලාව අදාරන්න. ඒ වගේම ඒත් එක්කම ඒ අදාරන අතරතුරම ලාලෑගොඩ මහත්මයා පවත්වාගෙන ගිය ෆොටෝක්‍රෝම් ආයතනේ ඡායාරූප ශිල්පියත් මම හැදෑරුවා. ඉතින් මේ නාට්‍ය කලාව ආධාරණ අතරතුර මට ඉඩක් ලැබෙනවා ධම්මජාගුඩ මහත්මයා විසින් මෙහෙවපු නාට්‍ය කීපයක සහාය අධ්‍යක්ෂකවරයා විදියට, ඒ වගේම වේදිකා පරිපාලක විදියට වැඩ කරන්න එයින් අධ්‍යක්ෂකම් ලබනවා. එක්කම ගාමිණී හත්තුරුගම මහත්මයා සමග වීදි නාට්‍ය කරන්න ආරම්භ කරනවා. මේ වීදි නාට්‍ය වල තිබුණා අපූර්ව ගුණයක්. මොකද සම්මත වේදිකාවේ රඟ දක්වන නාට්‍යවලට වඩා වෙනස් ආකාරයක රංගභූමි නිර්මාණය වීම. අපිට නාට්‍ය තුනක් තිබුණා වේදි නාට්‍ය කරනකොට. මේ නාට්‍ය තුන විවිධ රංගභූමිවල, කැනේ පාසල් මිදුල්වල, ඒ වගේම පන්සල් මිදුල්වල, පාරවල් අයිනේ තියෙන ඉඩකඩවල, කමත්වල, මේ ආදි වශයෙන් විවිධ රංගභූමිවල මේ නාට්‍ය රඟ දක්වනකොට මට අදහසක් ආවා මේ රංගභූමියටම නාට්‍යයක් නිර්මාණය කරන්න. ඒ තමයි සෙක්කුව නාට්‍ය. මේ සෙක්කුව නාට්‍ය වීදි නාට්‍ය වලට වඩා වෙනස්. ඒ කියන්නේ ප්‍රොසිනියම් රංගහලේම තියෙන යම් යම් හොඳ ගුණාංග එකතු කරගත්ත නාට්‍යයක්. මේ නාට්‍ය බහුතර ජනතාවකට රඟ දක්වන්න අපේක්ෂාවෙන් තමයි නිර්මාණය කරේ එලිමාන් රංගභූමිවල රඟ දක්වන්න. මේ නාට්‍ය 1976 නාට්‍ය උළෙලේදී සම්මාන හතක් දෙනවා. මේ නාට්‍යයේ මං ඒ සිහිවටනයක් විදිහට මම ඔබට ඉදිරිපත් කරනවා ජනප්‍රිය වුණු ගීතයක්, රාලි බැඳපන් කිරි පුස්සා කියන ගීතය. මේ ගීතය ගායනා කරන්නේ එඩ්වඩ් ජයකුඩී.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ආචාර්ය පරාක්‍රම නිරයල්ලා.
2: දැන් අපි 7 වෙනි ගීතයට යනවා. මේ 7 වෙනි ගීතය නිර්මාණය වෙන්නේ මගේ කලා ජීවිතයේ යම් සාධනීය වර්ධනයන් කීපයක් එක්ක. ඒ තමයි 1980 මම පළවෙනියෙන් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරනවා. ඒ නම පළවෙනියා සහ අන්තිමයා. ඒ කෙටි චිත්‍රපටයෙන් පස්සෙම රූපවාහිනියට සම්බන්ධ වෙනවා. මම අර ඡායාරූප ශිල්පියෙක් විදිහට, එහෙම නැත්නම් ඡායාරූප අනුසාරයෙන් මම හදාගත්තු රූපමය භාෂාව භාවිතා කරලා පළවෙනියා අන්තිමයා කෙටි චිත්‍රපටිය වගේම ඊට පස්සේ රූපවාහිනිය ශිල්පියෙක් විදිහට රූප රාම භාවිතා කරමින් මම කතා ඉදිරිපත් කරන්න මට හැකියාවක් ලැබෙනවා. ඒ තමයි රූපවාහිනියේ යශෝරාවය, ලායිරු දාසක්, කඩයිම, ඒ වගේ තෙල් නාට්‍ය. මේ අතරතුර මම නිර්මාණය කරනවා සිරිමැදුර කියන චිත්‍රපටිය. මම රූපවාහිනිය නිමාඩු අරගෙන මම මේ චිත්‍රපටිය රූපගත කරන්නේ. මේ චිත්‍රපටියේ තියෙන ගීතයක් තමයි පේමසිරි කේමදාස සංගීත වේදී අනන් විසින් සංගීතවත් කරපු, ලූෂන් බුලත්සිංහ රචනා කරපු, අමරදරි පීරිස් විසින් ගායනා කරපු මරණ තුනක් ඇති මිනිසා. මේ

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ආචාර්ය පරාක්‍රම නිරයල්ලා.
2: මේ තිරිමැදුර චිත්‍රපටිය, ඒ වගේම ඊට පස්සේ මම නිර්මාණය කරපු ආයමා චිත්‍රපටිය සමග නිර්මාණ රාශියක් රූපවාහිනී ක්ෂේත්‍රය වෙනුවෙනුත් මම නිර්මාණය කරනවා. ඒවා ඉතාම ජනප්‍රිය වෙනවා. අඛණ්ඩව, ඒ කියන්නේ නිර්මාණ කියන එක ක්ෂේත්‍ර තුනක නිර්මාණ මම අඛණ්ඩව කරනවා. ඒ නිර්මාණකරණයේදී සිටිනවා. එතකොට ඒ වගේම මට සිද්ධ වෙනවා යම් යම් අවදානම්, ඒ වගේම අභියෝග වලටත් මුහුණ දෙන්න. මේ අභියෝග වලට මුහුණ දීමට මම පුරුදු වෙන්නේ මේ රටේ ජනවාර්ගික අර්බුදයක්, අරගලයක්, යුද්ධයක් පැන නැගුණු පස්සේ ඒ වෙනුවෙන් මගේ කලාව භාවිතා කරන්න, විශේෂයෙන් සමාජ වෙනසක් සඳහා කලාව භාවිතා කරන්න පටන් ගත්තට පස්සේ මේ අභියෝග හුඟක් වෙලාවට මම මනුෂ්‍යත්වය වෙනුවෙන්, ඒ වගේම මනුෂ්‍ය වර්ගයාගේ සංවර්ධනය වෙනුවෙන්, සමාජ යහපත වෙනුවෙන් මම ඒ කාර්ය කරනකොට මට නොයෙක් අභියෝග, ඒ වගේම අපහාස වලට මුහුණ දෙන්න මට සිද්ධ වුණා. ඒ මුහුණ දීමේ ප්‍රතිඵලයක් විදිහට මම තව තවත් දිරිමත් වුණා. ඒ අනුව මට කලාවේ තවත් විශාල පරාසයක මගේ නිර්මාණකාරයන් කරන්න හැකි වෙනවා. මිටමත් මතක් වෙන ගීතයක් තියෙනවා, කන්ද කෙන්ද කරුණු පිණිස. මේ ගීතය මගේ 6 වෙනි ගීතය. එතකොට මම කන්දක් විදිහට නොතැලී හිටපු ආකාරය මට මතක් වෙනවා මේ ගීතය අහනකොට.

0: වටයි දශම දෙකෙන් අනු වටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුදුරු මුණ ගැසීම ආචාර්ය පරාක්‍රම නිරයල්ලා
2: මගේ නිර්මාණ කලාව මම කිව්වා ප්‍රජාවගේ යහපත වෙනුවෙන් එවනත සමාජ වෙනසක් සඳහා භාවිතා කිරීම සමාජ සහජීවනය සංහිඳියාව වෙනුවෙන් භාවිතා කිරීම මම විශාල කූඩාරමක් එකන ජංගම රඟහලක් හදාගෙන රටේ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට සංචාරය කලා නාට්‍ය කණ්ඩායමක් සමග සංචාරය කරමින් සිංහල භාෂාවෙන් තෙමළ භාෂාවෙන් මේ නාට්‍ය ඉදිරි නිර්මාණය කරලා ඉදිරිපත් කළා මේ රටේ ජීවත් වෙන සියලුම ජන කොටස් වෙනුවෙන් ඒ රඟහලට අපේ රටේ ජීවත් වන සිංහල ප්‍රජාව දෙමළ ප්‍රජාව මුස්ලිම් ප්‍රජාව එකතු වෙලා නාට්‍ය නරඹලා ඒ ගැන සාකච්ඡා කරා ඒ ලොකු ප්‍රතිඵල විශාල ප්‍රතිඵල දීර්ඝ කාලීනව පවතින ප්‍රතිඵල මේ නිසා ඇති වුණා කියලා මට කියන්න පුළුවන් මේ කාර්ය මම කරේ මේ රූපවාහිනී කලාව අත්තරලා මේ ප්‍රධාන ධාරාවේ නිර්මාණ කලාවෙන් බැහැර වෙලා ප්‍රජාව අතර පවත්වාගෙන යන කලාවක් විදිහට එතකොට මට මේ අවස්ථාවේ මම ගුරු කොටගත්ත ගීතයක් තියෙනවා ඒ තමයි නන්දමාලිනීගේ වහින්නට හැකිනම් ගිගුම් දී කියන ගීතය එමගේ පස්වෙනි ගීතය

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ආචාර්ය පරාක්‍රම නිරයල්ලා.
2: මම යෙදුණු නිර්මාණ කලාව ගත්තාම බොහෝ විට මම මෙරටේ ජනතාව මුහුණ දෙන අත්දැකීම් පාදක කරගත්තා. විශේෂයෙන් සෙක්කුව නාට්‍යයට වගේම ඊට පස්සේ කරපු චරන්දාස් නාට්‍ය සහ තවත් බොහෝ නාට්‍ය මෙරටේ නෙමෙයි මුළු ලෝකෙම නාට්‍ය කලාව ගත්තාම නාට්‍ය කලාවේ තියෙනවා ශාලාවල ගිහිල්ලා රඟ දක්වන නාට්‍ය. ඒ නාට්‍යවලින් කිසියම් හරයක් ඉදිරිපත් වෙනවා නම් සමාජයේ යථාර්ථයක් පිළිබඳව වෙනවා නම් ඒ වගේම ඊට වඩා ජනතාව සිතීමට පොළඹවන ජනතාව සහභාගී වෙන ව්‍යවහාරික රංග කලාවයේ ක්‍රමෝපායන් භාවිත කරමින් මම නාට්‍ය නිර්මාණය කරා. වෙනමම නාට්‍ය කණ්ඩායමක් සමග මේ නාට්‍ය ඉල්ලා ප්‍රජාව අතර මම රඟ දැක්වුවා. නිර්මාණ කලාව තව මට මතක් වෙනවා. ඒ කාලේ අපි නිතරම කියපු ගීතයක්, ඒ කියන්නේ මිනිස්සුන්ට දකින්න නොලැබුණු, ඒ කියන්නේ එහෙම නැත්නම් මිනිස්සු දකින දෙයකින් වෙනම නිර්මාණයක්, එහෙම නැත්නම් වෙනම ප්‍රතිනිර්මාණයක් කිරීම පිළිබඳ හොඳම නිදර්ශනයක් මගේ මේ හතරවෙනි ගීතයෙන් කියවෙනවා, ගයනවා. ඒ කියන්නේ පරිසරයේ හැම අවුවට වැස්සට පින්නට තෙමෙමින් පවතින කළු ගලක් දැවැන්ත නිර්මාණයක්, මුළු ලෝකයටම දකින්න ලැබෙන විශ්මය ජනවන නිර්මාණයක් බවට පත්වන ආකාරය මේ තරම්

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුදුරු මුණ ගැසීම ආචාර්ය පරාක්‍රම නිරයල්ලා
2: නිර්මාණකරණයේදී විශේෂයෙන් නාට්‍ය චිත්‍රපට රූපවාහිනී ටෙලිනාට්‍ය වගේ දේවල් ඒ වගේම ගීත නිර්මාණය කරනකොට අපි යථාර්ථය කොච්චර දුරට තේරුම් ගන්නවද කියන එක ඉතාම වැදගත්. මම හැමදාම හැම අවස්ථාවකම ඒකට උත්සාහ කරා. මතුපි පිටින් පේන දෙයට වැඩිය එහෙම නැත්නම් චරිතයක් අපි ගත්තාම චරිතයේ හැසිරීම රටාවල් ඒ චරිතයේ රැකියාව රැකියාව තමයි සම්මත රැකියාවක් නොවෙන්න පුළුවන්. ඒ රැකියාව ඔහු ඇය කරන්නේ ඇයි? ඊට හේතුපාදක වන්නේ මොනවා මොකද්ද කියන එක ගැවෙන ගැන කියවෙන හොඳම ගීතයක්. මොකද මම අයෝමා චිත්‍රපටියෙන් දැකපු චරිතයක් තියෙනවා. අයෝමාගේ චරිතය. මේ චරිතය රඟපෑවේ සන්නමල්ලවරච්චි. ඒ චරිතය සිහි ගන්නවන සින්දුවක් අපිට අසන්න ලැබෙනවා. ඒ තමයි පොඩ්ඩිය කියන සින්දුව. මේ සින්දුව ඉතාම අද කම්පා කරවන ගීතයක්. මේ තමයි

රාත්‍රි 10:51 දැන්. රොක් වෙමු සියතට.

0: Сията. රැදායයි ගීතායයි
1: අද සුදුරු මුණ ගැසීම ආචාර්ය පරාක්‍රම නිරයල්ලා.
2: මම ආදරය කියන වචනය ගැන කිව්වා. ආදරේ පැවති යුතු, එම නැත්තං ප්‍රේමේ පැවති යුතු පුළුල් බව පෞද්ගලික හෝ එම නැත්තං ආත්මාත්මකාමී හෝ ආදරයකට වඩා පුළුල් දැක්මක් ඒ ආදරය තුර කොහොමද ඇති වෙන්නේ? මම අත්විඳලා තියෙනවා. මගේ නිර්මාණ කලාවට, මම මෙච්චර කාලයක් කරපු නිර්මාණ කලාවට ආදරය කරපු කෙනෙක් හිටියා. ඒ නිර්මාණ කලාවට වගේම මටත් ආදරය කරපු කෙනෙක්. එය තරුණියක්. ඇයි තාම දුක් විඳගෙන, ජීවිතේ ඉතාම කටුක අත්දැකීම් විඳගෙන මගේ නිර්මාණ අගය කරපු, අගය කරන්න පුළුවන් වෙන තැනට සමීප වුණු තැනැත්තියක්. ඇය මට සමීප වෙන්නේ නැහැ. නමුත් මට පණිවිඩ වෙනවා. මට කියනවා මගේ නිර්මාණවල පවතින ගැඹුර යථාර්ථය අවබෝධ කරගෙන එයා අගය කරනවා, මාව අගය කරනවා. ඇය ගැන මට මතක් වෙන්නේ මෙන්න මේ මගේ දෙවැනි තේරීම, දෙවැනි ගීතෙන්. එතම රුදුරු

0: ගීතායයි.
1: අද සුදුරු මුණ ගැසීම ආචාර්ය පරාක්‍රම නිරයල්ලා.
2: ඊළඟට මං තෝරගත්ත ගීතයට පෙර යමක් කියන්න ඕනේ. මගේ අවුරුදු 75ක ජීවිතේ, ඒ වගේම අවුරුදු 50ක කලා ජීවිතේ මෙතෙක් කල් මම බොහෝ තැන් පහු කරගෙන ඇවිල්ලා තියෙනවා. ජීවිතේ විවිධ අවස්ථා පහු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේ අවස්ථාවල මා සම්බන්ධ වුණු විවිධ පුද්ගලයන් රාශියක් ඉඳලා තියෙනවා. ඒ අය පහු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ අය අතීතයේ තැනක ඒ මතකයන්වල ඉන්නවා. ඒ වගේම ඒ පුද්ගලයන් පුද්ගල ඇසුරේදී තමයි මා හඳුනාග නොගත් අය මම අත්හැරලා දෙනවා. බැඳී හිටපු අය අත්හැරනකොට දුකයි. ලොකු ශෝකජනක සිදුවීම් මැද්දේ වුණත්, ඒ වගේම මතකයන් මැද්දේ වුණත් අපි ඒ අත්හැරීම නොකරා නම් අපේ ජීවිත පැවැත්මේ ඉදිරි ගමනට, ඒ වගේම අපේ කාර්යභාර සමාජ කාර්යභාරයට ලොකු බාධාවක් සිද්ධ වෙනවා. එනේ ඒ අත්හැරීම සිදු කිරීම නිසා අපි අපේ හිත් හදාගන්න සමහර විට දවස් ගණන් අවුරුදු ගණන් ගත කරලා තියෙනවා යථා තත්ත්වයට පත් කරගන්න. ඒ යථා තත්ත්වයට පත් කරගන්න කාලයේ තුල අපි නැවත ආපහු ඔවුන් වෙත යනවද, එව නැත්නම් ඉදිරියට යනවද, ඔවුන් අත්හැර කියන අරගලේ මානසික අරගලේ අපි දෙන්න සිද්ධ වෙනවා. නමුත් ආපහු අපිට යන්න බෑ, අත්හරින්නම සිද්ධ වෙනවා. ඒ මතක් වෙන ගීතයක් තමයි මේ මගේ පළවෙනි ගීතය. හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ කියන ගීතය. ඔබට සුබ රාත්‍රියක්. මම ඔබෙන් සමු ගන්නවා. මම පරාක්‍රම නිරයල්ද.
1: අංක 1.
3: වසන් වෙන සඳ වලා කුලක

0: රාත්‍රිය 11යි විනාඩි 1යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO Mangrove හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

රාත්‍රී 11 විනාඩි 10යි. රොක් වෙමු සියතට.

0: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 7 7
2: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
3: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
2: මට පාවයව
3: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
2: අන්නා කලින් කියන්නේ පැයි
4: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
5: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
2: අහන්න හවස දෙකට සතිය දවස් වල
4: 98.4 මෙගාවාට් සියත FM.

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවලා කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
3: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
2: නෑනේ අරේ වා
4: සින්දු සියත
5: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
4: අනුග්‍රහය
3: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චත්තාරේ
4: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
6: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා
5: දුවේක ෆේස්බුක් එකට දැම්මද
6: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
5: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත වොයිස් ඔෆ් ෆැමිලි. රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp

0: රාත්‍රී 11යි විනාඩි 5. රොක් වෙමෝ සියතට.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ.
1: උදේ 7:50ට. අනුග්‍රහය.
3: සීලිවිරන්න ඇදෙන ස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
7: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ වහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
9: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රිසි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
10: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
11: Fiat Crazy Vendezi.
10: සිකුරාදා හවස 5ට සියත අහන්න.
12: Powered by Bid to Win.
13: සෙනසුරාදා උදේ 8ට.
14: බෑවන් කෙල්ලොත් එක්ක.
15: ඇයි?
14: මම කිව්වා බබා ඔයා තමා මගේ මුළු ලෝකෙම කියලා.
15: ආ ඉතින්
14: බැලගෙන බැලගෙන කියන්නේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ.
15: ඇයි වන් ඒ?
14: පස්සේ නුවන් තේරුනේ රේස් එක.
15: ඇයි?
14: මගේ කෙල්ලගෙන මම මන්දාකිනිනේ වක්.
15: ඈ? ඔව්.
16: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
17: අනුවටයි දශම හතරෙන් හම්බන් තොටට. See ya.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයිනපුරා.

சதகம் சீர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිස

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් ඔබේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසිවිටකත් බියක් තැති ගැනීමක් ලොමුද

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

තම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උද

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදා

ගැමුණු රජතුමාණන් විසින් රන්පතිකලියා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Садыгам сиета. සියලු අකුසල් වලින් දුර වේ. නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිධ විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Money. උදේ 5 විනාඩි 22යි වෙලාව. Good morning Mashi.
1: Good morning Ravishka.
0: හැම අලුත් දවසක්ම හිතන්න ඕනේ ඊයේ දවස වගේ නෙවෙයි කියලා. කියන්නේ ඊයේ මොකක් හරි අවුලක් වුණා නම් එහෙම. ඒ උදේ වරුවේ හොඳින් ඉඳලා දවල්ට හවසට මොකක් හරි අවුලක් වෙන්න පුළුවන්. හැබැයි ඒ අවුලත් එක්කම අද උදේ නැගිට්ටොත් එහෙම අද දවසත් නිකන් ඒ අවුලත් එක්කම ගත වෙලා යනවා නේ.
1: මම නම් හිතන්නේ දැන් ඊයේ දවස මොකක් හරි දෙයක් සිද්ධ වුණා නම් ඒ දේ අද දවසට අරගෙන ඉන්න හොඳ නැහැ. අද දවස අලුත් දවසක්, අලුත් ආරම්භයක්, අලුත් බලාපොරොත්තු ගොඩක්. ඒ නිසා අලුත් දවසේ වැඩ ටික අලුත් විදිහට පටන් ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
0: හරියටම හරි. ඔන්න අදත් ඉන්න පොඩ්ඩු හතර දෙනෙකුයි අම්ම කෙනෙකුයි අපිත් එක්ක කතා කරන්න බලමු කොහොමද උත්තර දෙන්නේ, කීයක් පින් කරනවද කියලා බලන්න පුළුවන්. අපි නම්බර් එක මතක් කරමු.
1: 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. විශේෂයෙන්ම ඕන නංගිලා මලීලාට කියන්න ඕන අපිට මැසේජ් එකක් එවන්න. අපි ලෑස්ති මේ පැත්තෙන් පොකට් මනි දෙන්න, දැනුම වැඩි කරන ගමන් තමයි අපි පොකට් මනි දෙන්නේ.
0: එහෙනම් මේ සින්දු අහලිවරලා අද දවසේ පළවෙනි තරංකාරයත් එක්ක අපි කතා කරමු. මම රවිෂ්ක.
1: මම ආශී.